0: Money. දසන පහයි විනාඩි 37යි වෙලාව. දැන් ඉන්න අපි දෙක කතා කරන දවසේ පළවෙනි තරඟ කරුවා අභිෂේක් ඉන්න වලස්මුල්ලේ නะ. Good morning Abhishek.
1: Good morning.
0: Abhishek class එකේ තරඟ කරන්න.
1: ඔව්.
2: හරි අභිෂේක්ට අපි ඔන්න ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙන අලුත් සතියේ පළවෙනි තරඟකාරයා හොඳට තරඟ කරන්න තමයි තියෙන්නේ. හොඳට කල්පනා කරලා ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි

0: 모두 많아.
1: හරි උත්තරේ දුන්නා. හොඳට කල්පනා කරලා හරියට උත්තරේ දුන්න නිසා උන රුපියල් 250ක් අභිෂේක් අතේ තියෙනවා. අභිෂේක් අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
2: අභිෂේක් ඔන්න දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවේ සුගලා දේවියයි. එක මේ ප්‍රකාශය හරි, දෙක මේ ප්‍රකාශය වැරදි.
1: හරි උත්තරේ දීලා රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා. එතකොට දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවේ කුසුමාසල දේවියයි. ඒක තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. ඉතින් ඔන්න රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. අපි යමු 500,000ක් කරගන්න තුන්වෙනි ප්‍රශ්නෙට.
2: right තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ වාට සිංහල සබ්ජෙක්ට් එකෙන්. ලිපිකරු වාසිය අරමුණු ඉටු කර ගැනීමට අන්තිම ඉත්තක් ඇද්දේය. මෙහි තේරුම වන්නේ එක අවසන් උත්සාහයක් දැරිය, දෙක අපේක්ෂා බිඳගත්තේය.
1: ප්‍රශ්න තුනයි අපි ඇහුවේ. ප්‍රශ්න තුනට ඔන්න හරියට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට අභිෂේක් පොකට් මනී දිනාගෙන ඉන්නවා. අභිෂේක්ට දැන් පුළුවන් මේ රුපියල් 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. හැබැයි බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන රුපියල් 1000 500ක් වෙනකන් අඩු වෙනවා. මොකද කියන්නේ, අපි බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද නැත්නම් මෙතනින් අතර වෙනවද?
0: තෝරගන්න.
2: right අභිෂේක්, මේක තමයි මට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. යුද්ධය සහ සාමය නවකතාව රචනා කළේ කවුද? එක ලියෝ ටෝල්ස්ටෝයි, දෙක ඇන්ටන් චෙකොෆ්.
1: අපි ඇහුවේ යුද්ධය හා සාමය නවකතාව රචනා කළේ කවුද කියලා. හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ ලියෝ ටෝල්ස්ටෝයි තමයි යුද්ධය හා සාමය නවකතාව රචනා කළා තියෙන්නේ. අතේ තිබ්බ රුපියල් 1000ක් 500ක් වෙනකන් අඩු වුණා. කමක් නැහැ, අපි ආයෙමත් දවසක උත්සාහ කරමු නේද අභිෂේක්?
2: අභිෂේක් ආයෙමත් දවසක ට්‍රයි කරලා 5000ම වින් කරමු. ජය වේවා.
1: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Theater.
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
2: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
1: නෑ, ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
2: ආ, මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
2: ආ, ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්නේ කොහොමද කියලා විදියක් හදන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
4: 98.2 98.4
6: ජෝකි.

0: Pocket Money. පහයි විනාඩි 55යි වෙලාව. දැන් ඉන්න අපිත් කතා කරන්න හොරඳ ඉඳන් තිසඳ. ගුඩ් මෝර්නින් තිසඳ.
1: ගුඩ් මෝර්නින්
0: තිසඳ. තව චුට්ටක් අපි සද්දෙන් කතා කරමු. ලෑස්තිනේ තරක් කරන්න. හරි.
2: තිසඳට තියෙනවා ප්‍රශ්න හතරක්. ඔයාට පුළුවන් මේ ප්‍රශ්න හතරට හොඳට කල්පනා කරලා උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න. තිසඳ, ඉස්කෝලේට යන්නේ කීයට විතරද?
1: 6:30ට.
2: 6:30ට අපි යන ඉස්කෝලේ යන කලින් රුපියල් 5000ම දිනාගමු. ඊට පස්සේ උදේට ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න පුළුවන් ඔයාට. මේ තමයි තිස්සඳ ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: තිස්සඳ, පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ යකඩ කර්මාන්තය අවුරුදු 3000කට වැඩිය පැරණි ඉතිහාසයකට උරුමකම් කියනවා. මහනුවර රාජධානී යකඩ කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවතුණා. හරි, මං අහන්නේ මහනුවර රාජධානි සමයේ යකඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියට පත් වූ ප්‍රදේශය මොකක්ද? 1. කොත්මලේ, 2. දුම්බර.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක් ඔන්න තිස්සඳ ඔයා දිනා ගන්නවා. දැන් තියෙන්නේ ඔයාට ප්‍රශ්න 3යි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි තිසඳ, ඔන්න මේක තමයි ඔයාලට හැමෙන දෙවෙනි ප්‍රශ්නේ. මේක හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පුෂ්ප හට නොගන්නා ශාක කාණ්ඩේ අපි අපුෂ්පක ශාක විදියට හඳුන්වනවා. මේවා බීජාණු මගින් තමයි ප්‍රචාරණය වෙන්නේ. හරි, අපි අහන්නේ මේ අතරින් අපුෂ්ප ශාකයක් වන්නේ 1. මුරුංගා, 2. සල්බීනියා.
2: හරි උත්තරේ දීලා ඔන්න දැන් අතේ තිබ්බ 250 500ක් කරගත්තා. අපි එහෙනම් පොකට් මනි රුපියල් 1000ක් දිනා ගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි, තුන්වෙනි ප්‍රශ්නේ. මහාචාර්ය දිර්වීර සරච්චන්ද්‍රයන් විසින් 1956 නිර්මාණය කරපු මනමේ නාට්‍ය ලංකා ඉතිහාසයේ නාට්‍ය ශෛලියේ ශෛලිකත නාට්‍යංශයේ විශේෂ සංදිස්ථානයක් වුණා. මඟහන්නේ මනමේ කතාවට පාදක වී ඇති ජාතක කතාව මොකක්ද? 1. උමග්ග ජාතකය, 2. චුල්ල දනුද්දර ජාතකය.
2: ටිකක් සද්දෙට උත්තරේ දෙන්න, එතකොට අපිටත් ලේසි. හරි, කොහොම හරි රුපියල් ඔන්න 1000ක් මේ වෙනකොට දිනාගෙන තියෙන ප්‍රශ්න තුනටම හරියට උත්තර දීලා රුපියල් 1000 5000ක් කරගන්න නම් අපි බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: තෝරගන්නවා.
2: හැබැයි හොඳට කල්පනා කරලා උත්තරේ දෙන්න, නැත්නම් අතේ තියෙන 1000 500ක් වෙනකන් අඩු වෙනවා.
0: හරි, මේක තමයි හම්බෙන බෝනස් ප්‍රශ්නේ. උන්ට අහගෙන ඉඳලා අපි උත්තරේ දෙමු. ආසියාව කියන්නේ ලෝකයේ විශාලතම මහද්වීපය වගේම වැඩිම ජනගහනයක් ඉන්න මහද්වීපය. ඒ වගේම යුරෝපා මහද්වීපය කියන්නේ සංස්කෘතිය සහ ආර්ථිකතින් වැදගත් මහද්වීපයක්. මං අහන්නේ ආසියාව සහ යුරෝපය වෙන්වන කඳු පන්තිය මොකද්ද? 1. එවරස්ට් කඳු වැටිය, 2. යූරල් කඳු වැටිය.
2: තිස්සඳ පබ්බසර රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නා ප්‍රශ්න හතරට හොඳට කල්පනා කරලා උත්තර දීලා.
0: හරි තිස්සඳ, දැන් මේ හොරණ පැත්තට කොහොමද වැස්සෙන් එහෙම මුකුත් ප්‍රශ්නයක් නැද්ද?
1: වහින්නේ නැනේ.
0: කිවල් එහෙම පරිස්සමෙන් තියනවා නේද? වැස්සට ප්‍රශ්නයක් උන්නේ
1: නැනේ.
0: හරි, එහෙනම් ස්කෝල් ගියාම යාළුවන්ට කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා.
2: තිසඳ, ඒ විදිහට පොකට් මනි දිනාගද්දී අපි ආයමත් සරයක් මතක් කරන්න ඕන කොහොමද රුපියල් 5000ක් දිනා ගන්න මැසේජ් එකක් එවන්නේ කියලා. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. මේ වෙලාවේ සියත පොකට් මනි අහගෙන ඉන්න නංගිලා මල්ලිලා එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
0: රයිට්, මේ විදිහට පොකට් මනි දෙනකොට දැන් සල්ලි වල තියෙන වටිනාකම ගැන කොච්චර කතා කරත් මාෂි ඒක ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සල්ලි කියන දේ අපිට ඕනම වෙලාවක වටින්න පුළුවන්. කරදරයක් වුණාම විතරක් නෙමෙයි. අපේ අතේ සල්ලි තිබුණොත් එහෙම අපේ කිපිට හිතන්න දෙයක් නැහැ. කිසිම දෙයක් අපි ආස කරන දේවල් ගන්න හරි එහෙම නැත්නම් ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මේ සල්ලි කියන දේ. හැබැයි සල්ලි කියන දේ අපිට සමහර වෙලාවට දැන් තියනවා වෙන්න පුළුවන්, තව ටික දවසකින් නැති වෙලා යන්න පුළුවන්, හිට වෙද්දි නැති වෙන්න පුළුවන්. ඒ හින්දා සල්ලි ඉතුරු කරන එකේ වටිනාකම අනිවාර්යයෙන්ම වැඩි හිටියෝ දන්නවා, අම්මලා තාත්තලා දන්නවා. ඒ දේවල් තමන්ගේ දරුවටත් අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ. හැබැයි ඊට කලින් දරුව චූටි කාලෙදි දරුව ලොකු වෙන්න කලින් දරුව ලොකු වෙනකොට දරුව අනාගතේ වෙනුවෙන් අමර තාත්තර මුදලක් එකතු කරලා තියන්නම ඕනේ. ඒ වෙනුවෙන් තියෙන හොඳම account එක තමයි පැංචා ඉතුරුම් ගිනුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පැංචා ඉතුරුම් ගිනුම නිර්මාණය කරලා තියෙන්නේ. හොඳම හොඳ පොලියක් තියෙනවා, විශ්වාසදායකයි, ඒ වගේම හොඳ වගකීමක් තියෙනවා. අපි මේ විස්තර ටික ඔබට හැමදාම මතක් කරන්නේ මොකද පැංචා ඉතුරුම් ගිනුමක් ඕපන් කරොත් තමයි ඔයාගේ දරුවගේ අනාගතය ගැන විශ්වාසයෙන් මුදලක් එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. හරි, ගන්න කෝල් එකක් 13:19 ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපි ලෑස්ති වැඩිපුර විස්තර කියන්න. ගන්න කෝල් එකක් 13:19 ට.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13:19.
5: 2042 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: දැන් වෙලාව උදෑසන 6යි.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Money. දෙහය විනාඩි 7යි වෙලාව දැන් ඉන්න කතා කරන්න අපිට මාක් කොල්ල ඉඳන් මිනාරා. Good morning මිනාරා.
1: Good morning.
0: මිනාරා නිදිමතින් වගේ දින්නේ.
1: නෑ.
0: හරි, නැස්තිනේ දේනම් තරම් කරන්න.
2: හරි මිනාරා, අපි එහෙනම් ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගමු. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තරේ දෙන්න. ඒ වගේම උත්තර දෙකකුත් අපි දෙනවා. මේ තමයි මිනාරා ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි මිනාර, මේ ප්‍රශ්නේ හම්බෙන්නේ ඔයාට ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. බැලිවිට සරණංකර හිමියන් කියන්නේ බුදුසසුන වෙනුවෙන් ඉතාමත් මෙහෙවරක් කරපු භික්ෂුන් වහන්සේ නමක්. හරි, මම අහන ප්‍රශ්නේ, බැලිවිට සරණංකර හිමියන්ගෙන් අනුශාසනා අරගෙන බුදුසසුන දියුණු කරන්න උත්සාහගත් රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. 2. කීර්ති ශ්‍රී රාජසිංහ රජු.
1: 2.
2: මෙනාර හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: මොන දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. නාට්‍ය ආරම්භ වන තෙක් ප්‍රේක්ෂකයෝ පුලපුලා බලා සිටියෝය. පුලපුලා කියන යෙදුමෙන් අදහස් වන්නේ 1. දිගිඩියාවෙන්. 2. නොයිවසිල්ලෙන්.
1: 2.
2: හරි උත්තරේ දුන්නා. රුපියල් 500කුත් පොකට් මනි දිනා ගන්නවා. අපි එහෙනම් 500,000ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි මිනාර, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. විද්‍යාගාරයකට ගියාම මිනාර අපිට ගොඩක් උපකරණ හම්බෙනවානේ. එක එක පරීක්ෂණවලට එක එක විදිහ උපකරණ තියෙනවා. බීකරය, මිනුම් සරාව, ඒ වගේ මක්කාච්චය වගේ උපකරණ විද්‍යාගාරේ අපිට ඕන තරම් බලා ගන්න පුළුවන්. හරි, මං අහන්නේ පංකැලක ඇති පුස් නිරීක්ෂණය කරන්න වඩාත් සුදුසු උපකරණය මොකද්ද? 1. අත්කාචය. 2. ආලෝක අන්වීක්ෂය.
1: 2.
2: ආලෝක අන්වීක්ෂය තමයි හරි උත්තරේ වෙන්න ඕන. ඔයා හරියට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනි දිනාගෙන ඉන්නේ. දැන් ඔන්න ඔයාට පුළුවන් මේ රුපියල් 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
1: හා.
0: මිනාරා, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. මහවැලි ගඟ තමයි ලංකාවේ දිගම ගඟ. කිලෝමීටර 335ක් මේ ගඟ දිගයි. හරි, මං අහන්නේ මහවැලි ගඟ අතීතයේ හැඳින්වූ නම මොකක්ද? 1. කාල නදී. 2. මහා වාලුකා නදී.
1: 1.
2: හරි උත්තරේ වෙන්න ඕනි මහා වාලුකා නදී. අතේ තිබ්බා රුපියල් 1000 500ක් වෙනකන් අඩු වුණා බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා. හැබැයි අපි ආයෙම දවසක උත්සාහ කරමු. ඔයා හොඳ උත්සාහයක් ගත්තා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714 1551 1 දැන්ම වට්ස්ඇප් කරන්න.
3: අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලා 6:10.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: දලල ගහන්න ඕනේ හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩන්නේ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77

ඔබත් ඒලවලවසන් කලසිස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM the City University the place to be

0: දෙහය විනාඩි 18යි වෙලාව දැන් ඉන්නවා සියඹලාපේ ඉඳන් නිතුක. Good morning නිතුක.
1: Good morning මාමේ.
0: නිතුක ලෑස්ති නේද ඉතින් තරම් කරන්න?
1: ඔව්
0: මා. හරි.
2: හරි නිතුක අපි සද්දට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගමු. එයාට තප්පර 5ක් අපි දෙනවා. ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: නිතුක පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ පෘථුවියට ජීවය ආශ්වාස කරන්න වැදගත්ම ක්‍රියාවලියක් තමයි මේ ප්‍රභාසංශ්ලේෂණේ ශාක මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. හරි මං අහන්නේ හරිත ශාක ප්‍රභාසංශ්ලේෂණය සඳහා භාවිත කරන ශක්ති විශේෂය මොකක්ද? 1 ආලෝක ශක්තිය 2 තාප ශක්තිය.
1: ආලෝක ශක්තිය.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා. අපි එහෙනම් 250 500ක් කරගන්න යමු අපේ දෙවනි ප්‍රශ්නෙට.
0: නේතුක ඔන්න දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. පොල්පිටි සිටුවීම අතීතයේදී හේනක් ආරක්ෂා කිරීමට යොදාගත් උපක්‍රමයකි. 1 මේ ප්‍රකාශය වැරදි, 2 මේ ප්‍රකාශය හරි.
1: 1
2: රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා දෙවෙනි ප්‍රශ්නටත් හරියට උත්තර දීලා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: නේතුක තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. මේ අතරින් මානසික ගුණාංගයක් වන්නේ 1 බලය 2 ඉවසීම.
1: 1
2: අපි අහුවේ මේ අතරින් මානසික ගුණාංගයක් වන්නේ මොකද්ද කියලා. හරි උත්තරේ තමයි දෙවෙනි උත්තරේ ඉවසීම. හරි. අතේ තිබුණා රුපියල් 500ක්. මේ 500 ඔයාට පුළුවන් පස්කුණේකින් වැඩි කරගන්න. ඒ කියන්නේ රුපියල් 2500ක් වෙනකන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන යමුද බෝනස් ප්‍රශ්නෙට.
0: නේතුක මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අවුරුදු මිලියන ගානකට කලින් සාගර් සහ ගංගා මුවදොර සැරිසරු ප්‍රාථමික ජීවීන්ගේ කේන්ද්‍රීය ඵලයක් තමයි මේ බොරතෙල් කියලා කියන්නේ. හරි මං අහන්නේ ලෝකේ වැඩියෙන්ම බොරතෙල් නිෂ්පාදනය කරන රට මොකක්ද? 1 ඇමරිකාව 2 සවුදි අරාබිය.
1: සවුදි අරාබිය. සවුදි
2: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. ලෝකේ වැඩියෙන්ම බොරතෙල් නිෂ්පාදනය කරන රට තමයි ඇමරිකාව. අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙම දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනා ගමු. බොහොම ස්තුතියි අපි දෙක සම්බන්ධ වුණාට.
1: Thank you.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි. අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
0: දස්සන 6:22 වෙලාව. අපි මතක් කරානේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අරගෙන පැංචා ඉතුරුම් ගිණුම ගැන. අපි කිව්වා හොඳම හොඳ පොලි අනුපාතිකයක් තියෙනවා. ඒ වගේම විශ්වාසය තියෙන වගකීම තියෙන මේ සේරමත් එක්ක ඔයාගේ දරුව වෙනුවෙන් ඔයා සල්ලි ඉතුරු කරන දෙමව්පියෙක් විදිහට, අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට මේ පැංචා ඉතුරුම් ගිණුම තමයි තෝරගන්න ඕනේ. මොකද හේතුව වාර්ෂික පොලිසියට 4.5%ක් තියෙනවා. ඒ වගේම සඵල පොලිසියට 4.9%ක් තියෙනවා. මේ පොලි අනුපාතිකයත් එක්ක ඔයා හිතන්න ඔයා රුපියල් 1000 ගානේ දැම්මත් 500 ගානේ දැම්මත් අතේ තියෙන වෙලාවට ටිකක් ලොක් ගන්න තාල එකතු කරත් මාසෙ මාසෙට මොනෙත් නැහැ. අතේ තියෙන වෙලාවට සල්ලි ටිකක් දාලා එකතු කරත් වයස අවුරුදු 18න් පස්සේ තමයි දරුවට වයස අවුරුදු 18න් පස්සේ තමයි සල්ලි ටික අතර ගන්න පුළුවන් වෙන්නේ. ඒ එකතු කරන සල්ලි ටික විතරක් නෙමෙයි මේ පොලියත් එක්ක ඔයාට ඒ මුදල දෙගුණ තෙගුණ වෙලා අතර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර ඔයාට විස්තරාත්මකවම දැනගන්න පුළුවන්කම තියෙනවා. අපිත් විස්තර කියනවා. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් 13:19ට කෝල් එකක් ගත්තොත්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: යුද විජයග්‍රහණයට වසර 17යි. බස්නාහිර අඩුකාරවරයා ධොර අත්හැරීමට සැරසෙයි. QR වලට ඉන්ධන නිකුත් නොකරන පෙරවුම් හල් සොයා අද සිට මෙහෙයුම්. වනවාසල දුම්රිය අනතුර ගැනසවීමට කමිටුවක්. ඉරානයට ට්‍රම්ප්ගෙන් යළි අනතුර වැංගවීම්.
0: දේශීය සියත. Local news on Seetha.
1: වසර 30ක් පුරා මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජය කොට අදට වසර 17ක් සපිරෙනවා. මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගේ නිදහස් කර ගැනීම සිහිකරන සහ දිවිපෙදු රණවිරුවන් ස්මරණය කෙරෙන විජයග්‍රහණයේ සමරුම හෙට පැවැත්වීමට නියමිතයි. ඉබතර මුල රණවිරු ස්මාරකය අභියසදී යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරයප්පා ඝාතනයෙන් ඇරඹී LTTE ඝාතන රැල්ල තුළ මෙරටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. බිම්බෝම්බ මරාගෙන බැරණ බෝම්බකරුවන් යොතා කනමින් ජීවිත ගණනාවක් විනාශ කිරීමට LTTE සංවිධානය කටයුතු කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එවකට යුද හමුදාපතිව සිටි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් 2006 වසරේ ජුනි මස 26 වනදා රණවිරුවන් විසින් මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. ඒ මාවිල්ලාරු සොරව මුදා ගැනීමත් සමගයි. එතෙන් පටන් ඇරඹී මානුෂීය මෙහෙයුම අතරතුරදී 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී සම්පූර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ නිදහස් කර ගැනීමට රණවිරුවන් සමත් වුණා. අනතුරුව සමස්ත නැගෙනහිර පළාතම පියවරෙන් පියවර මුදාගත් රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කිරිනොච්චය සියතට ගනු ලැබුවේ 2009 වසරේ ජනවාරි මස 2 වනදායි. අවසන් සටන ආරම්භ වුණේ වෙල්ලමුල්ලේ වයිකාල් ප්‍රදේශයෙන්. පියවරෙන් පියවර ඉදිරියට ඇදුණු රණවිරුවන් නන්දි කඩල් කලපුවේදී වෙලපෙලේ ප්‍රභාකරන් ඝාතනය කරමින් 2009 වසරේදී LTTE ත්‍රස්තවාදය සහ මුලින්ම අවසන් කරනු ලැබුවා. යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදු ආරක්ෂක අංශවල සමස්ත රණවිරුවන් සංඛ්‍යාව 28,619ක්. යුද හමුදා රණවිරුවන් 23,962 දෙනෙකු, නවක හමුදා රණවිරුවන් 1,160 දෙනෙකු සහ ගුවන් හමුදා රණවිරුවන් 443 දෙනෙකු යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපුදා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය රණවිරුවන් 2,598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 456 දෙනෙකුද රට වෙනුවෙන් දිවිපිදුවන් අතරට අයත්. එක්සත් අරාබි එමිර් රාජයේ සේවා සම්පාදක සමාගමක ඊමේල් ගිණුම බාහිර පාර්ශවයක බලපෑමට ලක්වීම හේතුවෙන් වැරදි ගනුදෙනුවක් සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින්ද ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් අරාබි එමිර් රාජයේ ඩුබායිහි සේවා සම්පාදකයෙකු විසින් තමන් වෙත සිදුකරන ලද ඩිරාම් 974,000 ගෙවීමකට අදාළ මුදල් ලැබී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත දැනුම් දී තිබුණා. ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ස්වාපැලින්වලදී අනාවරණ වී ඇත්තේ කිසියම් තුන්වන පාර්ශ්වයක් විසින් සැපියම්කරුගේ ඊමේල් ගිණුම වෙත අනවසරයෙන් පිවිසි බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර ඇති බවයි. ඒ අනාවරණය වීමෙන් අනතුරුව තවදුරටත් ගෙවීම් සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් වහාම පියවර ගෙන තිබුණා. මෙම ගෙවීම සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ඊමේල් මගින් ලබා දී ඇත්තේ සැපියම්කරුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වූ වෙනත් පාර්ශ්වයක් විසින් බව අනාවරණ වී ඇත්තේ අදාළ ගෙවීම සිදුකිරීමෙන් පසුවයි. එය සේවා සම්පාදකයාගේ ඊමේල් පද්ධතියේ අනාරක්ෂිත බව හේතුවෙන් උද්ගත වූවක් බැවින් අදාළ මුදල් නොලැබීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් පහර ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීම හමුවේ ආනයනය සීමා කිරීමේ බාධා පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතකෝරල සඳහන් කළේ මෙම තත්ත්වය යටතේ ආනයනය කරන භාණ්ඩවල මිලද ඉහළ යා හැකි බවයි. ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත අතිරේක 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා. ආනයනික මෝටරත්වයක් සඳහා මෙතෙක් අයකළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක

0: සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමක් දිගින් දිගටම සිදුවෙනවා. මේ තත්ත්වයට හේතුව කුමක්ද?
1: දැන් මේ අවප්‍රමාණය ඇත්තටම සිද්ධ වන්නේ රටට ගලා යන ඩොලර් ප්‍රමාණය රටින් ගලා යන ඩොලර් ප්‍රමාණයට වඩා අඩුවන විට. අපේ අපනයන තුලින් එනවා, සංචාරක ව්‍යාපාරය තුලින්, විදේශ ප්‍රේෂණ තුලින්, ඔය විදිහට රටට ඩොලර් ගලා යන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම රටින් ඩොලර් ගලා යන ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් ආනයන සඳහා ඒකිනවා විදේශ ණය ගෙවීම සිද්ධ කරනවා. ඉතින් ඒ තුලත් යම් සැලකිය යුතු මට්ටමක ඩොලර් ගලා යාමක් සිද්ධ වෙනවා.
0: රුපියල අවප්‍රමාණය වීම හමුවේ ආර්ථිකයට සිදුවන බලපෑම කවර ආකාරද?
1: විශේෂයෙන් අපි දකිනවා ආනයන කරන භාණ්ඩවල මිල සැලකිය යුතු මට්ටමක වැඩි වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉන්ධන, අමුද්‍රව්‍ය වගේ දේවල් සැලකිය යුතු මට්ටමක ආනයනය කරනවා. ඉතින් මේ ආනයන කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වුණාට පස්සේ දේශීය මිල ගණන් දැවත ඉහළ යාමේ හැකියාව තියෙනවා.
0: මේ අවස්ථාවේදී අපනයන ක්ෂේත්‍රයෙන් යම් වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැද්ද?
1: සාමාන්‍යයෙන් සිදුවන දේ තමයි මේ වගේ වෙලාවක අපනයන ප්‍රවර්ධනය වෙනවා, ආනයන යම් ආකාරයකට අඩු වෙන්නට ඕනේ. නමුත් ලංකාවේ තත්ත්වය ගත්තට පස්සේ ඒ න්‍යායාත්මක ආර්ථික විද්‍යාත්මක දේ ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව අපේ අපනයන වැඩි කිරීමේ සංරෝධක තියෙනවා. දැන් අපනයන ආදාය වැඩි වුණාට අපනයන වැඩි කරන්නට බෑ අපිට ප්‍රමාණාත්මකව. ඒ වගේම ආනයන වල මිල ඉහළ ගියාට ආනයන අපිට අඩු කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ආනයනය කරන්නේ බොහෝ වෙලාවට අමුද්‍රව්‍ය වගේ දේවල්, ඉන්ධන වගේ දේවල්. ඉතින් මේවා අපිට අඩු කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ.
0: පවතින තත්ත්වයේ හමුවේ රුපියල යලිත් ශක්තිමත් කිරීමට ගත යුතු පියවර මොනවාද?
1: රටට එන ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම දුර්වල මට්ටමක පැවතීම එක හේතුවක් විදිහට මම දකිනවා මේ තත්ත්වයට. බැංකු පද්ධතිය තුළ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඕනේ. Inside story.
2: ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය මෙවන විට රුපියල් 331.15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 323.53ක්. සම්බුද්ධ ශාසනයට අභියෝග රැසක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින්.
3: විවිධාකාරයේ අභියෝග අද සම්බුද්ධ ශාසනයට එල්ල වෙන මොහොත. අපි බෞද්ධින් හැටියට තීන්දුව කරන්නට ඕන මේ අභියෝග එල්ල වෙනකොට අපි ප්‍රේක්ෂකින් හැටියට කටයුතු කරනවාද, සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරන්න අපි යටතට වෙනවද කියන කාරණාව පිළිබඳව හැමෝම අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. ඒ වගේම රටක් හැටියට අපි අවධානම් රැසකට මුහුණ දෙමින් තිබෙනවා. එදා ක්‍රියාත්මක වුණු ඍජු අධිරාජ්‍යවාදී වෙනුවට මතක තබා ගන්නට ඕන අද වක්‍ර අධිරාජ්‍යවාදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ හැම අභියෝගයකටම මුහුණ දෙන ආකාරයේ වැඩපිළිවෙල අපි හැමෝම අත්හැරලා බලමු.
2: සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් පැවසුවේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව නීතියට පටහැනිව කටයුතු කරන බවයි.
4: ජනාධිපතිතුමා හැමදාම කියනවා නීතියට යටින් තමයි ඔක්කොම ඉන්නේ, නීතියට යටින් තමයි කියලා. අපි ඒක තමයි කිව්වේ. එතුමාලත් එක්ක සම්බන්ධකම් තියෙන කට්ටිය ඔක්කොම නීතියට උඩින් ඉන්නේ.
2: පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු නොකළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ.
5: බාල ගල්ලංගුරු ගෙනියලා මේකේ තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියලා තියෙනවා. කරුණාකර ජනතාව තුළ මේ බර දාන්න එපයි කිය. පුනර්ජනනීය බලශක්තිය අපි මාස 8-10 කට විතර ඉස්සෙල්ලා කිව්වා බෙස්, ඒ කියන්නේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම්. මේකට ප්‍රචලිත කරන්න මේක තුලින් තමයි ඉදිරියට ගමන් කරන්න පුළුවන් වන්නේ කියලා. එහුම් කන් දුන්නේ නැහැ.
2: මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීස් යොසෆ් එම ධුරයෙන් ඉලාස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී තිබෙනවා. ඔහු පැවසුවේ එම ධුරය පවතින වගකීම් සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. සුදුසු අනුප්‍රාප්තිකයක පත් කරන තෙක් ආණ්ඩුකාර ධුරය කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. වනවාසල දුම්රිය අනතුර සම්බන්ධයෙන් නද සිට පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ඒ සඳහා 3 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.
6: එතකොට ඒක කමිටුවෙන් පස්සේ ඒක නැවත කමිටුවකින් සමාලෝචනය කරනවා. ඒ කියන්නේ ඒක මොන හරියට පඩවත් වෙනවද කියලා බලලා ඉක්මන් තීන්දුවක් ගන්නවා කි මේක මෙවැනි තත්ත්වයක් නැවත ඇති වෙන නොවීම සඳහා. මේන්ට අනතුරු සිදු වූ ස්ථානය යථාවත් කරලා අවසානයි. අනතුරු පසු දුම්රිය මැදිරිය කොළඹ හොතුව

0: ප්‍රවාහනය කරලා අවසානයි. එතකොට සාමාන්‍ය ජීවිතයේ ස්ථාන හරහා දුම්රිය ධාවනය කරන්න පුළුවන්.
1: වනවාසල දුම්රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බඳනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළා. පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ දුම්රිය මාර්ගයේ එනගලවා විකුණූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවයි. එම ඇන මිලදීගත් පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පෑලියගොඩ පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත මිනිමැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ විමර්ශන සිදු කරන බවයි. සැකකරුවන් රක්ෂිත බඳනාගාර ගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මීළඟ නඩු දිනයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි නියම කළේ. කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිළිපැන මැදිරියක් පෙරලීමෙන් අනතුරක් සිදු වූයේ පසුගිය 16 වනදා ආලුවේමදී. පිළිපැනීමට ලක්ුණේ පොල්ගහවල සිට දකුණු කළුතර බලා දහවනය වෙමින් තිබූ දුම්රියක්. අනතුරින් 12 දෙනෙකු තුවාල ලැබුවා. දුම්රිය අනතුරින් දුම්රිය සේවය සංඥා දෙපාර්තමේන්තුවට ₹1,000,000 අලාභයක් සිදුව තිබෙනවා. අනතුරින් දුම්රියට සිදු වූ අලාභයේ තක්සේරු වාර්තාව දින කිහිපයක් ඇතුළත අවසන් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ දුම්රිය සම්බන්ධයෙන් පැන නගින ගැටලු දිනෙන් දින ඉහළ යන බවයි.
2: අනතුරට පත්වෙච්ච දුම්රියත් නැවත යථා පරිදි ධාවනයට සකස් කරන්න කාලයක් යනවා. ඉතින් මෙවැනි කටයුතු වලින් දුම්රියේ දැනට සම්පත්තිකකම නිසා තියෙන ප්‍රමාදයන් කවලංගු වීම තවත් වැඩි වෙන තත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. මේ පිළිබඳ දෙපාර්තමේන්තුවේ අවධානය නිසි පරිදි යොමු වෙන්නේ නැහැ. නමුත් මගියාගේ ආරක්ෂාව සහ ප්‍රවාහනයේ විධිමත්භාවයට මීට වඩා රජය සැලකිලිමත් විය යුතුව අපි නැවත නැවතත් අවධාරණය කරනවා.
1: QR ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොකරන පෙරවුම් හල් පිළිබඳ සෙවීමට අද සිට මෙහෙයුම් ආරම්භ කරන බව ලංකා කලුජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුරනිත්‍ය කුමාර සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ එම මෙහෙයුම් සඳහා දිවයිනම ආවරණය වන පරිදි කණ්ඩායම් යොදා ඇති බවයි.
3: ඒ වෙන විට අපේ සියලුම පිරුම් හල්ලවලට දැනුම් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම QR කේතයෙන් හා එහෙම නැත්නම් කුඩා කර්මාන්ත සහ කර්මාන්ත සඳහා ලබා දෙන්න ලද ලිඛිත අවතර පත්‍රයකින් යුතු අයට පමණක් තෙල් ලබා දෙන්න කියලා. ඊට අමතරව QR කේතයෙන් පිට තෙල් ලබා දෙන්න එපා කියන එක අපි තදින්ම මේ වෙනකොට අවවාද කරලා තියෙනවා. ඒ සඳහා අපි විශේෂ කණ්ඩායමක් ඉදලා තියෙනවා ඒ පරීක්ෂා කිරීම සඳහා. අපේ සියලුම දිවයින පුරාම බලපෑත්න විදිහට අපේ තියෙනවා කලාප 9කට සහ තවත් උප කලාප 28කට බෙදුණු ජාලයක් තියෙනවා. ජාලයම දැනුවත් කරලා තියෙනවා. මේ ජාලය හරහා සියලුම පිරමල් ආවරණය වෙනවා. ඒ සියලුම දෙනාට දැනුම් දීලා තියෙනවා තමන්ට IT පිරමල් ගැන පරීක්ෂාවෙන් ඉන්න කියලා. ඒ වගේම ඔවුන් කරන QR එකට පිටින් දැන් ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවවාද කරන්න කියලා, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා.
1: මේ වන විට රට තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන සංචිත පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුරනිත්‍ය කුමාර සඳහන් කළේ. යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා කඩිනමින් ආරම්භ නොකළහොත් ඉරානයේ සියල්ල විනාශ කර දමන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අනතුරු අඟවා තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රූත් සමාජවාද ගිණුමෙහි සටහනක් තබමින්. ඉරානයේ නිවේදනය කළේ එකඟ වීමට ප්‍රමාණවත් යෝජනාවක් නොමැති වීම හේතුවෙන් සාම සාකච්ඡාවක් පැවැත්වීම නිශ්ඵල බවයි. ඉරාන ජාතිකයින් ඇමරිකාවේ තර්ජන හමුවේ නිහඬවන ජාතියක් නොවන බවයි කතානායක මොහමඩ් ගලීබාෆ් පසුගියදා පැවසුවේ. යලි සිරස්තල. යුද විජයග්‍රහණයට වසර 17යි. බස්නාහිර ආණ්ඩුකාරවරයා දොරය අත්හැරීමට සැරසේ. QR වලට ඉන්ධන නිකුත් නොකරන පෙරවුම් හල් සොයා අද සිට මෙහෙයුම්. වනවාසල දුම්රිය අනතුර ගැන සෙවීමට කමිටුවක්. ඉරානයට ට්‍රම්ප්ගෙන් යළි අනතුරු වැංගවීම. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමක.
4: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: ක්‍රවුන් කඩේ ළඟ අපේ හිත් නතර කරපු කවුරුත් දන්න මියසිෂන් ගයන්ත විජේරත්න අද බර්ත්ඩේක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday, Gayantha. Siete api oyata godak kaadarin wish karanawa.
2: Thank you very much. Thank you.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද කොහෙද පාටියක තියෙන්නේ?
2: බෑන්ඩ් එකේ අය උදේ ක්ලාස් කරලා තියෙනවා මගේ බෑන්ඩ් එකෙන් එක පාටි එකක්. ඒක පොඩ්ඩක් මේ ටිකක් දුරට යන්න ඕනේ. ඉතින් එතෙන්ට යනවා. ඇත්තටම යාළුවෝ වැඩිනේ. එතකොට මම මට ඕන දේ නෙමෙයි කරන්නේ, යාළුවන්ට ඕන දේ තමයි කරන්නේ. උදේම පන්සල් යන වැඩකුත් තියෙනවා. ගෙදරින් ක්ලාස් කරලා ඒකටත් සහභාගි වෙන්න ඕනේ. මට තියෙන්නේ ඉතින් ඇත්තටම උදේ පටන් ගත්තාම ට්‍රිප් එකක් යන්න තමයි අද.
1: මෙච්චර කාලයකට ලැබපු ලොකුම achievement එක මොකද්ද?
2: මම මේ ඉන්න පොසිෂන් එක ඉතින් හැමදාම මම හිතුවේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක මට මං හිතන්නේ ඕනම කෙනෙකුට භෞතික දේවල් වලට වැඩිය හිතේ සතුට තියෙනවා නම් හැම වෙලේම ඒක තමයි වටිනම දේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි ලොකුම achievement එක.
0: දැන් ඉතින් අලුත් වැඩක් කරන්න කාලේ හරි නේද?
2: දැන් කරන් ඉන්නවා මේ මාසේ ඉවර වෙනකොට අලුත්ම ට්‍රැක් එක රිලීස් කරන්න. ඉතින් ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ හැමදාම වගේ සීතත් එක්ක එකතු වෙලා ඉන්න. මම අලුත්ම ට්‍රැක්ස් කරපු ගමන්ම ඉක්මනටම රිලීස් කරනවා සීතත් එක්ක එකතු වෙලා.
3: Happy birthday, happy birthday.
4: Talk of the town.
0: පොඩි කාලේ අපි බලිකුරුට අඳිනවනේ. කවදාහරි හිතුවද මෙහෙම ඇඳපු බලිකුරුට්ටක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ක්වීන් කෙනෙක්ගේ ටැටූ එකකටයි කියලා.
1: මේ වැඩේ කරලා තියෙන්නේ world famous Rihanna. එයාගේ ළමෙක් ඇඳපු බලිකුරුට drawing එකක් තමයි එයා මේ විදිහට කකුලේ ටැටූ කරලා තියෙන්නේ.
0: එයාගේ world tour එක අතරතුරේදී තමයි fans ළමේ ටැටූ එක දකින්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ මේක ටැටූ එකකට වඩා අම්ම කෙනෙක්ගේ ආදරේ මුසුණු memory එකක් කියලා.
4: Talk of the town.
0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
6: කුමාරයා.
0: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
6: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස්. සංගීතයත් සමග.
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
9: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ලංකාවේ හොඳම ටැබ් එක Hotwell Pad 13 Pro. අඟල් 10.1 ක තිරයයි, mAh 5580ක ලොකු බැටරියයි, GB 256ක storage එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwell Pad 13 Pro. Pen, mouse, keyboard, leather cover නොමිලේ. රුපියල් 55,999කට හුවා වගකීමක් සහිතව මිලදී ගන්න. අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
10: යල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරඹන්න. අමතන්න 13.9.
11: 2012 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB.

0: සියත දෙවයිනපුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි සිහි කල්පනාවෙන් වැඩ කරනවා කියන එක අපිට ජීවිතේ ඕනම අවස්ථාවකදී බොහොම වටිනවනේ.
3: අනිවාර්යෙන් රවිෂ්ක, සමහර වෙලාවට අපි මොනහරි දෙයක් කරන්න ගියාම අපි වැඩිපුර හිතන්නේ නැහනේ. හැබැයි පස්සේ තමයි හිතන්නේ, තව චුට්ටක් කල්පනා කරා නම් මේක මේ විදිහට නෙවෙයි මේ විදිහට වෙන්න තිබ්බා කියලා අපිට හිතෙන්න පුළුවන්.
2: ඔන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා උඩවල විඳන් කිත්මිනි. Good morning කිත්මිනි.
4: Good morning.
2: කිත්මිනි, එහෙනම් රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. උත්තර දෙන්න ලෑස්ති නේද?
4: ලෑස්ති.
3: කිත්මිනි, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: කිත්මිනි, ඔයා වැඩියෙන්ම කැමති කඩල තම්බල කන්නද නැත්නම් ව්‍යංජනයක් විදියට උයල කන්නද?
4: තම්බල කන්න ආසයි.
2: හරි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්න හදන්නේ කඩල ගැන. කඩල ආහාරයට ගැනීම මෞඛිරි වර්ධනයට ඉතාම වැදගත්. ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් මේ කඩල බොහොම වැදගත් වෙනවා. මම අහන්නේ, මේ අතරින් කඩලවල බහුලව අඩංගු වන්නේ 1 ප්‍රෝටීන්, 2 යකඩ.
4: යකඩ.
3: කිත්මිනි, හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. කඩලවල වැඩිපුරම අඩංගු වෙලා තියෙන්නේ ප්‍රෝටීන්. කඩල ග්‍රෑම් 100ක ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 20ක්. කමක් නෑ, ඔයාට තව ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුනට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
2: කිත්මිනි, ලංකාවේ ඉතිහාසයේ අවුරුදු 30ක් පැවති යුද්ධය අවසන් කළේ අද වගේ දවසක. ඒ තමයි 2009 මැයි 18 වෙනිදා. ඒ කියන්නේ හරියටම අද වගේ දවසක. ඕන මං හිතුවා දෙවනි ප්‍රශ්නේ ඔයාගෙන් මේ ගැන අහන්න. ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කරපු ලෝකේ තියෙන එකම රට තමයි ශ්‍රී ලංකාව. LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් සටනේදී මිය යන්නේ මුලතිව්වල නන්දිකඩල් කලපුවේදී. අපි අහන්නේ LTT සංවිධානයේ විසින් ඝාතනය කළ ඉන්දීය ජනාධිපතිවරයා කවුද? 1 රජීව් ගාන්ධි, 2 ඉන්දිරා ගාන්ධි.
3: කිත්මිනි, හරි උත්තරේ වෙන්න ඕනි රජීව් ගාන්ධි. ඒ වගේම ලංකාවේ එවකට හිටපු ජනාධිපතිවරයා වෙච්ච රණසිංහ ප්‍රේමදාස මහත්මයාත් LTT සංවිධානය අතින් තමයි ඝාතනයට ලක් වෙන්නේ. කිත්මිනි, තව එක ප්‍රශ්නයක් ඔයාලට ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර දුන්නොත් ඔයාලට බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. අපි යමු අපේ තුන්වෙනි ප්‍රශ්නෙට.
2: කිත්මිනි, සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් පානය කරන්න ආස දෙයක් තමයි පැෂන් ෆෘට් කියන්නේ. ගෙදර පැෂන් ෆෘට් හදලා තියෙන්නේ. හරි, ඔන්න තුන්වෙනි ප්‍රශ්නවලට හම් වෙන්නේ මේ ගැන. පැෂන් ෆෘට් නිවර්තනීය කලාපීය පළතුරක්. කැලරි ප්‍රමාණය අවමයි, තන්තු ප්‍රමාණය බොහොම බහුලයි මේ පැෂන් ෆෘට් වල. අපි අහන්නේ පැෂන් ෆෘට් පානය කිරීම වැදගත් වන්නේ 1 දියවැඩි රෝගීන්ට, 2 ඉරුවා රදය ඇති රෝගීන්ට.
3: කිත්මිනි, හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. දියවැඩියා රෝගීන්ට තමයි පැෂන් ෆෘට් පානය කරන්න වැදගත් වෙන්නේ. කමක් නෑ, අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනා ගමු. කිත්මිනි, හොඳ උත්සාහයක් ගත්තා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
2: මාෂි, අද අපිත් එක්ක එකතුලා හිටියා සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිරුම ගැන. අපි ප්‍රෝග්‍රෑම් එක පුරාවට මතක් කරන්නේ මාෂි මේකේ තියෙන ප්‍රතිලාභ ගැන නේද? ප්‍රතිලාභ වගේම විශ්වාසයත් ගොඩක් වැදගත්. විශ්වාසයෙන් පොඩ්ඩක් විදිමින් ඉතුරු කරන්න තියෙන එකම සහ හොඳම තැන තමයි මාෂි මේ ඉතුරුම් ගිරුම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වගකීමක් තියෙන හොඳම තැන තමයි පැංචා ඉතුරුම් ගිරුම. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් අපේ වයස අවුරුදු 18ට අඩු පොඩ්ඩක් විදිමින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ප්‍රතිලාභ වගේම වගකීමත් අනිවාර්යයෙන්ම වටිනවනේ.
3: රවිෂ්ක, අපි මෙච්චර වෙලාවක් නංගිලා මලිලාට පොකට් මනි දොන්නනේ නේද? දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිලා මලිලාට හිතෙනවා ඇති අපිටත් මේ chance එක තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. තමන්ගේ දැනුම වැඩි කරගන්න ගමන් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න අවස්ථාව තියෙනවා. අපිට message එකක් එවලා තියන්න කියලා අපි number එකක් මතක් කරන්න ඕන. 0714-151-151 තමයි අපේ WhatsApp number එක.
2: එහෙනම් අපි හදට යන්න තමයි හදන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මම රවිෂ්ක.
3: මම ආශී.

0: සියතා දෙවයිනපුරා
1: Good morning දැන්දලා උදේ 7යි විනාඩි 1යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700

ගුඩ් මෝනින්. හද හොඳ දවසක් නේද? අවුරුදු 30ක තිබ්බ යුද්ධය නිමා කරලා එල්ටීටී ත්‍රස්තවාදීන් ඒගොල්ලන්ව පරාජයට පත් කරලා අදට අවුරුදු 17ක් අපේ රණවිරුව වෙනුවෙන් අපේ උත්තමාචාර්ය. වෙරි ගුඩ් මෝනින්. උදේ 7යි, විනාඩි 3යි.

0: දෙපයි නපුරා
1: ඔබ නොදන්න මෙඩිසින් ඔබ නොදන්න මෙඩිසින්
2: දේවඩියාව රෝගෙන් තුවාල හොඳ වෙන්නේ නැත්තේයි
1: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩකමගේ සමග
2: දේවඩියා රෝගීන්ගේ සීනි මට්ටම හොඳින් පාලනය කරගත්තේ නැතිනම් ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන සංකූලතාවයක් තමයි ඔවුන්ගේ ඇතිවන තුවාල සුව නොවීම. මේ හේතුව නිසාම ඉතාම අවාසනාවන්ත විදිහට සමහර අවස්ථාවලදී ඔවුන්ගේ තුවාල සුව නොවීම නිසා මෙවැනි රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන්ගේ දෙපා ඉවත් කරන්න සිදුවෙනවා. දේවඩියා රෝගීන්ගේ සීනි මට්ටම හොඳින් පාලනය කරගත්තේ නැතිනම් මේ විදිහට තුවාල සුව නොවෙන්න හේතු කීපයක් බලපානවා. එයින් ප්‍රධාන තැනක් ගන්නවා දේවඩියා රෝගීන්ගේ තුවාල ඇති ස්ථානවලට විශේෂයෙන්ම පාදයේ ඇති තුවාලවලට හොඳ රුධිර සැපීමක් නොලැබී යාම. අපිට තුවාලයක් වුණාම ඒක හොඳ වෙන්න ප්‍රධාන වශයෙන්ම හොඳ රුධිර සැපීමක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම රුධිරයේ ඔස්සේ හොඳ ඔක්සිජන් සැපීමක් වගේම හොඳ පෝෂණයක් ලැබෙන්න ඕනේ. නමුත් හොඳින් පාලනය නො දියවැඩිය රෝගීෙක්ගේ මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ගේ ඇතින තුවාල හොඳ වෙන කාලයක් ගත වෙනවා. මීට අමතරව දියවැඩියා රෝගීන්ගේ ඇති වෙන පෙරිපෙරල් නියුරෝපති විදිහට අපි හඳුන්වන ස්නායු පද්ධතියේ ඇතිර සංවේදන හැකියාවේ තියෙන දුර්වලකම නිසාත් ඊට අමතරව දියවැඩියා රෝගීන්ගේ අඩු ප්‍රතිශක්තකරණ හැකියාව නිසාත් මේ තත්ත්වයන් ඇති වෙනවා. මේ හේතු නිසා තමයි දියවැඩියා රෝගීෙක්ගේ හොඳින් සීනි මට්ටම් පාලනය කරගත්තේ නැතිනම් තුවාල හොඳ වීමට කලක් ගත වීමත් ඒ වගේම නිතර නිතර ආසාදනයට ලක්වීමත් නිසා ජීවිතයට හානිදායක විය හැකි සංකූලතා එහෙම නැත්නම් ආසාදන තත්ත්වයන් වැනි තත්ත්වයන් ඇති වෙන්නේ. මෙවැනි තත්ත්වයක් උග්‍ර වූ අවස්ථාවකදී තමයි තුවාලේ ඇති පාදේ ඉවත් කරන්න සිදු වෙන්නේ.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්.
4: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
5: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
6: අමතර රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි විල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 90යි ප්‍රීමා කොත්තුමි හොට් ඇන් ස්පයිසි 5 පැක් එක ඉතිරි රුපියල් 200යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් ෆුඩ් සිටි
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව axia ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි unimo enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
12: ඉන්න

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pieris Motor Company Private Limited වෙදී.

0: ඔබ වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ரகசிய தட்ட.
1: ඔයත් පහලට

0: ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: Honor සමග 5G Revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට Powerful 5G Phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා
2: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සු. තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. Vedic Niti.

0: හොගන්න කියලා. අන්නේ නිහඬතාවේ මා ලස්සනයි නේද? මොයිලා මේක මොනවාරි හෙනවන්නේ නැත්තන්නේ.
1: මාර නිදහසක් දැනනවා නේ.
0: දෙඩ යවලා නමුනේ.
1: පොඩි වෙලාව විනාඩි 5ක් කේම තියමුද බලන්න.
0: හැබැයි ටක් ගාලතර කතා කරලා කියනවා ඇහෙන්නේ.
1: ඇහෙන්නේ. ඕකේ.
0: මේ දවස්වල මම අධ්‍යයනය කරන්නේ පොඩි දෙයක්.
1: කොමක්ද?
0: මම මේ කල්පනා කරනවා 300ට තිබිච්ච ඩොලර් එක 330 පැන්නුව හැටි.
1: හරි.
0: කල්පනා කළා නැද්ද?
1: කල්පනා කරන්න
0: ඕනි. 300ට තිබි ඩොලර් එක. මේ ආණ්ඩුව පටන් ගන්නකොට අපිට මතකයි 300 කිට්ටුව තිබුණේ. නේද? ඉතින් දැන් 331 විතර වගේ.
1: හරි.
0: ගානකට ගිහිලා තියෙනවා. මේක දැන් ගොඩක් අයට ලොකෝට නෝටිස් වෙන්නේ. එක එක සම්දර්ශන බල බල ඉන්න නිසා ඩොලරකට මොකද උනේ කියලා දන්නේ ඩොලර් එක ගනුදෙනුවක් යන මිනිස්සු විතරයි.
1: හරි.
0: ඔන්න වාහනයක් ගන්න මහන්සිච්ච මිනිස්සු. වාහනයක් ගන්න පුළුවන්ද කියලා. ලක්ෂ 12ට විත්ස.
1: මොකද මොකද මොකද? ලක්ෂ 12ට.
0: මං අර මොකද්ද පොතක තියලා කියන්නේ?
1: ලක්ෂ 12ට මොකක්ද මේ වාහමටන් කලාවට ආයේ වුණා?
0: ලක්ෂ 12ට මොකද්ද කියලා මේ බලන්නේ. ඈ
1: ඒක අතරින්
0: අපි කතාල දාලා නේද?
1: හරි.
0: කීප මහත්තුරුත් කියනවා නම් ඒගොල්ලෝ එහෙම කිව්වේ නැහැ කියලා.
1: ඔව්.
0: අපි ඉතින් මෙතන වැළලෙන්න ගිහිල්ලා වැඩක් නැහැ නේ නංගි.
1: ඒකනේ ඒකනේ.
0: නේද?
1: අපිට ඉතින් අමතක කරන්න හොඳටම පුළුවන් නේ. අපි එහෙම જાතියක් නේ.
0: මේ සැරේ ටිකක් හිමින් නේද අමතක කරන්න. වෙනදා සතියේ දෙකට අමතක වෙනවා
1: නේද? සමහරක් ඒවනම් ඉක්මනට අමතක වුණා.
0: ඔයා හිතන්නකෝ දැන්. මට විශේෂ හතුරෙක් නැහැ.
1: හරි.
0: මට හතුරු වෙලා තියෙන්නේ මම කලින් කියපු ඒවම නම් මම මොකද කරන්නේ?
1: අමතක කරන්නේ
0: මගේම නයි මගේම කයි නම් මම මොකද කරන්නේ?
1: අමතක කරන එක තමයි හොඳම දේ.
0: ඒක තමයි වැඩි. ඉතින් මම ඇත්තටම හෙව්වා මේ
1: හරි
0: අපි යන්කෝ අපේ ප්‍රධාන මාතෘකාවට ඩොලර් එක කොහොමද මෙහෙම වැඩි වෙන්නේ? මේක ඕනම් ගමට ගිහිල්ලා කියන්න පුළුවන්. අපි එනකොට ඩොලර් එකට ගෙවි 300යි. දැන් 330ක් ගෙවනවා.
1: ආ.
0: එහෙම කියන්නත් පුළුවන්.
1: ඔකේ.
0: නොවැරදීමේකට අප්පුඩි ගහනවා මම දන්නවා අහන්න දෙන්නේ. යන්නේ. ඩොලර් එක ගැන අදහසක් නැති මිනිස්සුන්ට ඩොලර් ගැන ඕන විදිහට කියලා දෙන්න පුළුවන්.
1: හරි.
0: නමුත් යම් කිසි ව්‍යාපාරයක් කරන මිනිස්සෙක් දන්නවා දැන් ලංකාවේ සමහර දේවල් අපි හිතමුකෝ. ලංකාවේ සමහර දේවල් වැලියු ඇඩිෂන් වලට ගියාට ඒවට ඕන කරන අමුද්‍රව්‍ය අපිට සමහර ව්‍යාපාර වලට ඕන කරන අමුද්‍රව්‍ය
1: තාමත්
0: ඩොලර් වියදම් කරලා පිටරටින් ගේන්න වෙනවා. සමහර ඒවට ඕන කරන සමහර අමුද්‍රව්‍ය
1: හරි
0: අපි වෙන රටවල් වලින් තමයි ගේන්නේ. වානිකන් හිතන්නකො දැන් ඇලුමිනියම් අපේ රටේ හදන්නේ කොහොමද? මැද පෙරදිගින් ඇලුමිනියම් කඳන් අරගෙන ඇවිල්ලා තමයි ඒවා අගේ එකතු කළ බහණ්ඩ බවට පත් කරන්නේ. ඇලුමිනියම් කොට කඳන්
1: ගේන්නේ.
0: නේදලා? මෙහෙදී ඒවා නිමි බහණ්ඩ බවට පත් කරනවා. එහෙම කළා නිකාන් තිබිච්ච ඇලුමිනියම් කුට්ටියකට ඉහළ වටිනාකමක් දෙන වැඩ අපි කරනවා. මේ එක කර්මාන්තයක් මං කිව්වේ. මේ වගේ පිට රටවල් වලින් දැන් උදාහරණයක් වා හිතන්න බීම නිෂ්පාදනය කරන කම්හලක්. සමහර වෙලාවට ඒගොල්ලෝ අදාළ කරන වීදුරු බෝතල් ටික ගෙන්නන්නේ චීනෙන්. මොනවයින්ද ගෙවන්නේ? ඩොලර් වලින්. එතකොට ඒ මූඩි ඒ බෝතලෙට ගහන මූඩි සමහර විට ගෙන්නන්නේ
1: චීනෙන්.
0: හෝ තව රටකින්. මොනවයින්ද ගෙවන්නේ?
1: ඩොලර්ස් වලින්.
0: මොකද අපි ජාත්‍යන්තර වෙළඳාමේදී අපි එකඟ වෙච්ච කරන්සි එක තමයි අදට ඩොලර්. සමහර වෙලාවල් වලදී ඕක වෙනස් වෙන අවස්ථා තියෙනවා. සමහර ඉතාම කලාතුරකින් නැත්තම් ඔය ඇමරිකාවත් ඔය පුම්බගෙන පෙනේ කරන් ඉන්නේ ඒකනේ. ලෝකේ මේ ගෝලීය වෙළඳාමෙන් දන්න තරමක් සිද්ධ වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්ම තමයි. එතකොට ඩොලර් එකක් ගන්න අපිට ලොකු ගාණක් යට කරන්න වෙනවා නම් ඒක අපේ කර්මාන්තවලට හදිසියෙම හෝ හිමින් හෝ හයියෙන් හෝ මොකක් හරි විදිහකට
1: බලපානවා.
0: හරිද?
1: හරි.
0: ඉතින් මේ මම මේ ඊයේ පෙරද මේ ඇඩ්වකාටා කියන ආයතනයේ පොඩි ලිපියක් කියෙව්වා. ඒ කියවල මටත් හොඳ අවබෝධයක් ආවා. අපි චුට්ටක් අපි දැන් ගන්න ඕනේ මේ ගොඩක් මිනිස්සුන්ට මේ කනව බොනවා කියන එක ඇරුණම ව්‍යාපාර කරනවා කියන එක මතක නැහැනේ. ගොඩක් මිනිස්සු කොම්පැනි වල වැඩ කරාට ඒ කොම්පැනිය රන් වෙන්නේ කොහොමද කියලා ඒ මිනිස්සුවත් හිතලා නැහැ. ඒ මිනිස්සු ගිහලා උදේට ගිහලා ඒක මොකක් හරි තමන්ට පැවරිච්ච රාජකාරිය මොකක් හරි රවුම් කරලා එන එකක් මිසක් මේ කොම්පැනිය දුවන්නේ කොහොමද, මේකට අපි මෙතන ඇවිල්ලා මේ කරන වැඩේට ඕන කරන අමුද්‍රව්‍ය ටික එන්නේ කොහෙන්ද, රෝ මටීරියල් ටික ඒ මිනිස්සු කොහෙන් ගන්නව ඇද්ද, ඒක කවුද ගන්නේ, කවදද ගෙන්නන්නේ, ඒවට ඩොලර් වියදම් කරන්නේ කවුද? සමහර වෙලාවට අපි 요거 ගැන හිතන්නේ නැහැ. දැන් මෙතන රේඩියෝ ස්ටේෂන් එකේ මේ ගෙම්බෝ වගේ වාඩිලා අපෙන්දල බක බක ගෑවට මේ මයික් එකේ ඉඳලා මේ මයික් ආම් එක මේ කන්සෝල් එක එතකොට මේවට ඕන කරන පරිගණක මේක දිගේ වයර් එක දිගේ මේ AC එක එතන මේ වයර් එක දිගේ ගිහිලා මේවා ට්‍රාන්ස්මිට් කරන විදිය, ඒවට ඕන කරන ඇන්ටනා, ඒවට ඕන කරන ට්‍රාන්ස්මීටර්ස්, ඒවට ඕන කරන රිසීවර්ස්, ඒවට ඕන කරන ටවර්ස් බලන්නකො. අපි හිතුවේ නැතුණාට පොඩි කෑලි ගොඩක් මේ පොඩි බිස්නස් එක ඇතුලේ තියෙනවද කියලා. ස්විච් එක දාපුවම එහෙම රේඩියෝ එක. ඉතින් ඔබේ ව්‍යාපාරය ගැන හිතන්නකො. ඕක කොහොමද වුණොවැද්ද? ඒ නිසා මේ ඩොලර එක වැඩි වෙන එක අපි ඉතින් ඩොලර වලින් නෙමෙයි අපි රුපියල් වලින් පඩි ගන්න කියලා ඉන්න එපා. සමහරවිට ඔබ රුපියල් වලින් පඩි ගත්තට ඔබේ ආයතනයේ ඔබට පඩි ගෙවන්නේ ඩොලර් සම්බන්ධයෙන් පොඩි ගනුදෙනුවක්ගේ බිස්නස් එක කෙලවරේ වෙන්න ඇති. ඒ නිසා ඩොලර එකේ වටිනාකම එහෙම එහෙ වෙන එක අපි හැමෝටම සෙන්සිටිව් බව මතක තියාගන්න. අපි හුඟක් වෙලාවට ආනයන ආර්ථිකයක් මත ජීවත් වෙන මිනිස්සු. ආනයන ආර්ථිකයක් අපි ඉල්ලගෙන තමයි ඉතින් මේ කන්නේ නේද?
1: ඉල්ලං කන්නේ.
0: අපි හම්බ කරනවට වඩා අපි වියදම් කරනවා එක එක දේවල් ගෙන්නන්. ඒකනේ මොන විදිහට බැලන්ස් කරන්න ගියත් හැම අවුරුද්දෙම දන්න කාලේ ඉඳලා අයවැය පරතරයක් තියෙන්නේ වියදම වැඩි ආදායමට වඩා. ඉතින් ඩොලර එක වෙනස් වෙනකොට මේක ඒකටත් හොඳ හැටියට බලපානවා. මොකද අපි හාල් ටික අල ටික මොනවා හරි ටිකක් පිටරටින් ගෙන්නනකොට ඩොලර එකට රුපියල් වලින් ගෙවන්න තියෙන ගාණ වැඩි වුණොත් අපේ බජට් එක හදන දවසට අපේ අයවැය පරතරය තිබුණට වඩා ආය වැඩි වෙනවා. මේ අපි ඩොලර එක මේ බ්ලැක් මාකට් එකේ ඒක අපේ ආර්ථික අර්බුදය තියෙන කාලේ 400 ගණන් වලට බ්ලැක් මාකට් එකේ ගියා ඔබට මතක ඇති. එතකොට සමහර තොරතුරු දන්න අය කියනවා මේ දැන් මේ ඩොලර එක වැඩි වෙන එක පිළිබඳව අපි අවධානය යොමු නොකළොත් ඒක තව නරක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. එනිසා අපි මේක ගැන චුට්ටක් දැනන් ඉන්න.
1: හරි, ඕකේ.
0: දැන් අපිට ඩොලර් හම්බෙන ක්‍රම තියෙනවානේ. පිටරට වැඩ කරන අපේ සහෝදරයෝ ගෞරවයක් ගෞරවයෙන් ගෞරවයෙන් උත්සන්නයි
1: රටට
0: ඩොලර් සේවනවා. විවිධ කරන්සිස් වලින් මේ රටේ බැංකු පද්ධතියට එවනවා. විශේෂම වාණිජ බැංකු පද්ධතියට තමයි මේ සල්ලි එන්නේ. එතකොට අපේ රටේ සංචිත කියලා ජාතියක් තියෙනවා. සංචිත පවත්වගෙන යන්නේ අපේ මේ වාණිජ බැංකු පද්ධතිය නෙමේ මහා බැංකුව සෙන්ට්‍රල් බැංක එක. ඉතින් සෙන්ට්‍රල් බැංක එක මොකද කරන්නේ? අර එක එක බැංකු වලට ආපු එක එක විදේශ විනිමය ඒගොල්ල රුපියල් දීලා ඒ විනිමය ඒගොල්ලන්ගේ භාරයට ගන්න.
1: හරි.
0: ආන්න සංචිත බිලියන 6යි කියනවා, බිලියන 7යි කියනවා.
1: තාමී
0: ටොඩා කියන්නේ නැහැ.
1: වැඩි වෙවි යනවා.
0: හරිද?
1: හරි.
0: එතකොට මේ වෙන වෙන බැංකු වලට එන ඩොලර් ගන්ඩ මහ බැංකුවට කොහෙන්ද සල්ලි? අපි කවුරුවත් මහ බැංකුවේ ඩිපොසිට් දාන්නේ නැහැ. ඔයා මහ බැංකුවේ ෆික්ස් ඩිපොසිට් පටන් ගන්න තියනවද?
1: තාම නැහැ.
0: තාම නෑ නෙමෙයි, තාමත් බෑ. එහෙම බෑ.
1: හරි.
0: තාම නෑ. වසවිලි නැජා.
1: මහා බැංකුව ගන්නනේ හිතාගෙන ඉන්නේ.
0: මහා බැංකුව නෙමෙයි. මහා බැංකුව නෙමෙයි, ගෙදරට පුරු සෙට් එකක් ගන්න ඉතින්.
1: හරි.
0: අපි කවුරුවත් මහා බැංකුවේ සල්ලි තැන්පත් කරන්නේ නෑ. මහා බැංකුව කියන්නේ මිනිස්සුන්ගේ තැන්පතු බාර ගන්න බැංකුවක් නෙවෙයි.
1: යස්.
0: මහා බැංකුව කියලා කියන්නේ බැංකුව වල බැංකුව. මහා බැංකුව කියන්නේ සියලු බැංකුවල
1: බැංකුව.
0: ඒකේ කවුරුවත් සාමාන්‍ය පාරිභෝගිකයෝ රටේ මිනිස්සු ගිහිල්ලා මේ
1: සල්ලි දාන තැනක් නැමෙයි.
0: සල්ලි දාන්නේ සේවිංස් account,
1: fixed deposits,
0: current account පටන් ගන්න යන්නේ නැහැ ඕකේ කවුරු.
1: හරි.
0: එහෙම ක්‍රමවේදයක් ඒකේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට සල්ලි කොහෙන්ද එහෙනම්? අනිත් බැංකුවලට මිනිස්සු සල්ලි ගිහින් දානවා. ඒකනේ බැංකුවල සල්ලි තියෙන්නේ.
1: හරි.
0: මහා බැංකුව මොකද කරන්නේ? සල්ලි අච්චු ගන්නවා. සල්ලි අච්චු ගහලා ඒ සල්ලි වලින් අනිත් බැංකුවලට පිටරට වැඩ කරපු මිනිස්සු ඒ උපසල්ලි අපි අපනායනය කරලා හම්බ කරපු සල්ලි, සංචාරක කර්මාන්තයෙන් කරගලා ආපු සල්ලි, ඒ ඩොලර් මිලදී ගන්න සංචිතය ලොකු කර.
1: හරි.
0: එතකොට අනිත් බැංකුවට දැන් රුපියල් තියෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ රුපියල් ක්‍රෙඩිට් කාඩ් විදිහට, නිවාස ණය විදිහට, වාහන ණය විදිහට, පුද්ගල ණය විදිහට අපිට දෙනවා. දැන් අපේ අතේ සල්ලි වැඩි වෙනවා.
1: Yes.
0: රට ඇතුලේ රුපියල් වැඩි.
1: Okay.
0: දැන් අපි මොකද කරන්නේ? ඒ රුපියල් වලින් වාහන ගන්නවා. වාහන ගන්න යනකොට අපිට ආයි ඩොලර් ඕන වෙනවා. දැන් රට ඇතුලේ රුපියල් ගොඩාක් තියෙනවා. ගොඩාක් අයට වාහන ගන්න ඕන වෙනවා. ලොකු ඉල්ලුමක් ඩොලරකට එනවා. හැබැයි ඒ ඉල්ලන තරම් දෙන්න ඩොලර් තියෙනවද? නෑ. ඒ ඉල්ලන තරම් දෙන්න ඩොලර් නෑ. දැන් ඩොලර් එකට ඔන්න දැන් ඩොලර් ගන්න හෙන සටන.
1: වටිනාකම වැඩි වෙනවා.
0: අන්න ඩොලර් එකට තියෙන වටිනාකම වැඩි වෙනවා. ඔන්න ඩොලර් එක යනවා කඩාගෙන.
1: දැන් ඔන්න ඕකයි වෙලා තියෙන්නේ.
0: එතකොට
1: හරි
0: මිනිස්සුන්ගේ අතර සල්ලි හම්බුනහම පරිභෝජනය ඉහළ යනවා. එන අපේ අවශ්‍යතාවයල් වැඩි. සල්ලි ටිකක් තියෙනවා අපි සල්ලි ටිකක් සැරට වීසි කරනවා. ඕක කෙලවර වෙන්නේ ආනයනික භාණ්ඩවලට වැඩිපුර සල්ලි ටිකක් ගිහිල්ලා තමයි කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් මේකෙන් තමයි ඩොලර් වලට තියෙන ඉල්ලුම ඉහළ ගිහිල්ලා ඩොලර් එකේ වටිනකම් වැඩි වෙන්නේ. ඉතින් මේ තත්වය බොහොම මේ කල්පනාවෙන් පාලනය කරගන්න ඕනේ. මේක දිගටම ගියොත්
1: හරි
0: ඩොලර් එක කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. ඉතින් දැන් ඔන්න මම දැක්ක බැංකුවල පොලි අනුපාතික වැඩි කරලා, ෆික්ස් ඩිපොසිට් වලට ගෙවන ගාණ වැඩි කරලා, සේවිංස් වලට ගෙවන ගාණ පොඩ්ඩක් වැඩි කරලා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු තමන්ගේ අතේ තියෙන රුපියල් ගිහිල්ලා බැංකුවලට දානවා. අපි දන්නවා සේවිංස් වලට ගෙවන ගාණ වැඩි නම් අපි ණයක් ගත්තාම ඒකට ගෙවන්න වෙන පොලියත් ඒ වගේම වැඩි වෙනවා. හැම වෙලාවෙම එහෙම තමයි වෙන්නේ.
1: හරි.
0: ඉතින් එහෙම තමයි එළියේ තියෙන සල්ලි ටික බැංකුව ඇතුළට ඇදලා ගන්න
1: හදන්නේ.
0: ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් දෙකක් දැන් ඔන්න ක්‍රියාත්මක වෙනවා. මේ ඩොලර් එකේ අගය කල්පනාවෙන් හරිතන තියාගන්න. නැත්තම් මේකා මේ ඩොලර් කියන එකා
1: හරි
0: හට කලියාවක් නැති අස්සෙක් වගේ වැඩ කරනවා.
1: ඔව් ඒකනේ.
0: අපි වගේ මේ ආනයන ආර්ථිකයක් උඩ විවෘතාර්ථිකයක් උඩ ජීවත් වෙන රටකට ඩොලර් එක හේම සෙල්ලම් දාන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා විතරක් හරි මතක තියාගන්න.
1: හරි ඔකේ.
0: මම දැන් තමයි මූණ ටිකක් හරි සවුත්තු වෙලා
1: ආවේ. ෆුල් වන්න ගිහින්.
0: ඔව් දැන් තමයි ගෑනිට වැඩේ තියෙන්නේ. මේ ඩොලර් එක වැඩි වෙන එක මේ එමණිකු ආතල් යන්නේ.
1: ආර වැඩි.

0: ροκουέμο σιάτατα. ඔබත් ඒබ සසන් කලසි ස්වෙක්ද NIBMද සිටියන් සිට සමකින් ඔබේ ගලෝබල් ලයිෆික ගොඩනගාගන්න UK ඔස්ට්‍රේලයා මලේසිය හෝ රශයා විශ විද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධයක් හිමි කරගන්න අදම අමතන්න 0112 NIBM The City University The Place to Be ඔබේ ලයිෆස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර් prices ප්‍රදර්ශන කරහරහ දැන් මිලදී ගත හැක.
1: අනිදාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
3: ගිල්ස් ෆුඩ් සිටි වෙතින් රට පුරා අසමසම අඩුම මිල. අන්නසි කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි. කෝලිකුට්ටු කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. චයිනීස් සෙලෝපියස් ග්‍රෑම් 100ක් රුපියල් 120යි. මෙම මිල ගණන් පෙරදැන දීමකින්තරෝ වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 මැයි මාස 16 සිට 18 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: Move Jewelers වෙත ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. Move Jewelers සෑමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0112 544 5000.
8: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර නිවස.
9: නොකරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයි NLB මෙගා පවර් ඔබත් අදම මිලදී.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින් 98.2 98.2

0: හතුලිස් පහයි වෙලාව අපිට පත්තරේ බලන්න යන්න ඕනි. ඊට කලින් අපි මතක් කරනවා කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ්ස් වලට මේ දවස්වල තියෙන වාසි ගැන. ඒ වගේම පැල්වත්ත කිරි ගැන මතක් කරන්න ඕනි. අපේ රට ඇතුලේ කෙරෙන ලොකුම ලොකු නිෂ්පාදන ජාලයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. රටේ වැඩිපුරම ඉන්න කිරිගොවීන් ටික ඔක්කොම ගනුදෙනු කරන්නේ, ඔක්කොම කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් ගනුදෙනු කරන්නේ පැල්වත්ත එකේ. ඔක්කොම එකතු කරගෙන ලස්සනට ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට පැල්වත්ත කිරි විතරක් නෙමෙයි, තව ගොඩක් ප්‍රොඩක්ට්ස් වල රස විඳින අවස්ථාව ලැබෙන්නේ අන්න ඒ නිසා. බජාජ් ත්‍රිවිල් එක ගැනත් අපි කතා කරමු. අලුත්ම බජාජ් ත්‍රිවිල් එක 236 cc එන්ජින් කැපැසිටි එකක් තියෙන නියම ත්‍රිවිල් එකක්. හරිද? ඉතින් අපි ඒ ගැන විස්තර කියන්න. සිංගගේ AC ගැන අදත් අපි මතක් කරන්න ඕනි. කොච්චර දැන් මේ වැස්සට මොනවා වුණත් දවල්ට මාර රස්නයක් තියෙනනේ. ඉතින් ඒ වෙලාවට AC එකක් තියෙනවා නම් ගොඩාක් වටිනවා. විශේෂයෙන්ම ඔබ රස්සාවට යනවා, ඔෆිස් එකේ ඔබ වැඩ කරන ඔෆිස් එකේ AC එක තියෙනවා. හැබැයි ගෙදර කට්ටිය, වයිෆ් ගෙදර, දරුවෝ ගෙදර, අම්මලා තාත්තලා ගෙදර, ඉතින් පුළුවන් නම් AC එකක් අරගන්න. පුළුවන් නම් නෙමෙයි, පුළුවන් ඒ වැඩේ කරන්න. මොකද ඔබ සිංගයකට ගියොත් ගන්නෙ ගෙවන්න. ඒ අතර ඔනර් ෆෝන්ස් ගැනත් මතක් කරන්න ඕනි. සිංග සහ බලලා තලවි නියෝජිතවරු ගාව ඔනර් ෆෝන්ස් තියෙනවා. X9D ෆෝන් එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න, ඒක කොහොමද වැඩසටහන කියලා බලන්න ගිස්සල්ලා. ඊළඟට අපි අදත් CA ශ්‍රී ලංකා ගැන කතා කරන්න ලෑස්ති. වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන එකම මාර්ගය තමයි CA ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඊළඟට හච් කනෙක්ෂන් එක, හච්. ඉතින් හච් 15 කියලා ස්පෙෂල් පැකේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ හරහා ඔබට වැඩිපුරම යූස් කරන ඇප්ස් 15ට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවා හච් වෙතින්. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත් මතක් කරන්න ඕනේ. එක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන්. ආයි වැඩෙක් තමයි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක කියලා කියන්නේ. අද දවසේ අපි ඇලුමෙක්ස් ගැන අලුත් ආරංචියක්, චුට්ටක් අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. කලර් අප් වල ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ගැනත් විස්තර කියන්නම්. හොරයිසන් කැම්පස් එක ගැනත් මතක් කරන්න ඕනි. ඒ ලෙවල්ස් කියලා කියන්නේ ලයිෆ් එකේ එක කඩඉමක්. ඉතින් ඒක ගොඩ දාගන්න තමයි හැම දරුවෙක්ම ට්‍රයි කරන්නේ. අපිත් එහෙමයි. අපිත් ආයි ෆුල් ඒකට භක්තියනේ. ගේම දීලා කොහොමරි පාඩම් කරලා, ගේම දීලා නෙමෙයි, ඒක පාඩම් කළා කොහොමරි ඉතින් ගොඩ දාගත්තා. හැබැයි සමහරක් වෙලාවට සමත් දරුවෝ වගේම අසමත් දරුවෝ තින්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඉස්සරහට යන විදිහ, දැන් විභාගේ රිසල්ට් එක එච්චර හොඳ නැති වුණොත් ඉතින් දරුවාගේ ජීවිතේ එතනින් අතර කරන්න බෑනේ. එතනිනුත් ඉස්සරහට යන විදියක් මොකක් හරි තියෙන්න ඕනි, පාත් එකක්. ඉතින් අන්න ඒ වගේ පාත් එකක් හොයනවා නම් ඒ සඳහාත් හොඳම තැන තමයි හොරයිසන් කැම්පස් එක. ඒ විතරක් නෙමෙයි, පාස් වෙච්ච දරුවෝ නේද, ඒගොල්ලොත් ඉන්නවනේ. හිතන්නකො කැම්පස් යන අවස්ථාව ලැබුණ නැහැ, ඊට පස්සේ මොකද කරන්නේ? නිකම් ජොබ් එකකට යනවද? නැහැ, ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න හොඳම තැන හම්බ වුණා. ඒ තමයි හොරයිසන් කැම්පස් එක. එන්න ඇවිල්ලා අම්මලා තාතලත් එක්ක ඇවිල්ලා පොඩ්ඩක් සාකච්ඡා කරන්න. හොරයිසන් කැම්පස් එකේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා පොඩ්ඩක් බලන්න. හරිද? අපි වැඩි විස්තර කියන්නම්කෝ. ඊළඟට අපේ ප්‍රයිම් ගෲප් එකේ අද දවසේ අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. NLB ලොතරැයි ගැන මතක් කරන්න ඕනි. දැන් ඊයේ දවසෙත් ලොතරැයි සෙට් එකක්ම දිනුම් මැද්දනේ නේ. ඉතින් අද වාසනාවන්තයෝ බිහි වෙලා තියෙනවා. ඉතින් දවස ගානේ ඒ වගේ වාසනාවන්තයෝ, ලක්ෂපතියෝ, කෝටිපතියෝ බිහි වෙන ලොතරැයි තමයි NLB කියලා කියන්නේ. දිනන්න තියෙන සම්භාවිතාවේ වැඩි. අන්න ඒකයි වැඩේ. ඊළඟට වෝග් ජුවලර්ස් ගැන මතක් කරන්න ඕනි. රත්තරන් ගන්න යනවා නම් රත්තරන් හරි තැනට යන්න. හරිද? ඒ තමයි වෝග් ජුවලර්ස්. ඉතින් තැන් තියෙනවා සමහර තැන් හොඳට කරගෙන යන තැන් තියෙනවා. අපි නෑ කියන්නේ. හැබැයි අර සමහරක් තැන් තියෙනවා, ඉතින් ක්වලිටි එක ගැන එච්චර හිතන්නේ නෑ. ඒගොල්ලෝ පුළුවන් තරම් ක්වලිටි එක අඩු කරලා රත්තරන් ගැන චෙක් කරලා බල්ලා ගන්න අපිට හැකියාවක් නැති නිසා අන්න ඒ තැන ඒගොල්ලෝ එක පොයින්ට් එකක් කරගෙන එතනදී ඉතින් අපිව රවට්ටනවා. ඒක ඉතින් හරි ගජරාමයට කෙරෙන වැඩක්. ඉතින් ඕවට අහු වෙන්නේ නැතුව හරිම තැනට යන්න. ඒ තමයි වෝග් ජුවලර්ස්. ඊළඟට අපි පෙරඩුවා වාහන ගැනත් කතා කරනවා. වාහන ගැන දැන් චුට්ටක් ආයි උනන්දුව වැඩි වුණානේ. ටිකක් බලනවා නම් බජට් එකට ලේසි ගානකට වාහනයක් හොයනවා නම් පෙරඩුවා ගාව තියෙනවා සුපිරිම වාහන සෙට් එකක්. අපි ඒ ගැන වැඩි විස්තර කියන්න. 7:50 දැන්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
3: සීලි විරන්න හැදෙන ස්තරම් තැනක්. රන් කොමඩ ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: හලෝ ප්‍රගීත්, ගුඩ් මෝර්නින්.
6: ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. ඒ වගේම අද ඇත්තටම සුබ දවසක්, ජයග්‍රහී දවසක්. ඉතිහාසයට හැරිලා බලනකොට පත්තරවලත් ඒ ගැන තියෙනවා.
0: හරි.
6: ඊට කලින් අපි මේ ඇහිච්ච පණිවිඩවල වැඩි විස්තර ටිකක් කියන්න ඕනේ කියලා මට හිතුණා. ඔයාට උදෙම සල්ලි හදිස්සියක් වෙච්ච වෙලාවට අතේ රත්තරන් ටිකක් තියෙනවා කියලා කියන්නේ සහනයක්. හැබැයි ඒක ඇත්තටම සහනයක් වෙන්න නම් ඒකට හොඳ මුදලක් ලැබෙන්න ඕනේ, අඩු පොලියක් ලැබෙන්න ඕනේ, තව විශේෂ වරප්‍රසාද තියෙනවා නම් තවත් මාරු. ඔයාගේ හදිසි මුදල් අවශ්‍යතාවට රන් පවුමට 325,000 ඉහළ මත්තිකාරම් මුදලක් CDB වෙතින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දෙයක් තියෙනවා මතක් කරන්න ඕනේ, පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔයාගේ අතට නැවත දෙනවා CDB එක. CDB රන් ගනුදෙනු කරන ඔබට අඩුම පොලියක් තමයි ලැබෙන්නේ. වැඩි විස්තර සඳහා ළඟම CDB එකට යන්න, නැත්නම් ක්ෂණික ඇමතුම් අංකය අමතන්න 011 7388 388. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ඊළඟ පණිවිඩේ තමයි මේක. එක්සයිඩ් අරගන්න, ලක් එක චාර්ජ් කරගන්න. පෙබරවාරි 15 වැඩේ පටන් ගත්තේ, අගෝස්තු 15 වෙනකල් වැඩේ ක්‍රියාත්මකයි. හැම සතියටම ජයග්‍රහකෙක් තෝරලා අඟල් 55 LED UHD ස්මාර්ට් TV එකක් තෑගි දෙනවා. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න, ජෙනුයින් එක්සයිඩ් මෝටරත බැටරියක් ගන්න. බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් පුළුවන් බලයලත් අලෙවි නියෝජිතයෙකුකින් වාට පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම තැනකින් ගන්නකොට ඊ-වොරන්ටි එකක් යාලම ක්‍රිය කරලා දෙනවා. මේ ඊ-වොරන්ටි එක ගැනත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. සාමාන්‍ය අපි වොරන්ටි කාඩ් එකක් ළඟ තියාගන්න ගියාම නැති වෙන්න පුළුවන්, ඒක සවුත්තු වෙන්න පුළුවන්, ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මේ ඩිජිටල් සේවාව නැත්නම් ඊ-වොරන්ටි එක නිසා ඔයාට ඒ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එහෙම එකක් හඳුන්වලා දීපු මෙරට ප්‍රථම බැටරි සන්නාමය තමයි එක්සයිට් කියලා කියන්නේ. එක්සයිට් අරගන්න, ලක් එක චාර්ජ් කරගන්න, ඔන්න ඔහොමයි සිද්ධ වෙන්නේ. ඊළඟට වටිනාම පණිවිඩය ඔයාට මතක් කරන්න තියෙන මේ ස්විස්ටෙක් කෑෂ්බැක් එක තියෙනවානේ. කෑෂ්බැක් එක million 2.5 දක්වා ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ million 2.5 වෙනකන් කෑෂ්බැක් එකක් ගන්නෙ කොහොමද? අන්න ඒකනේ වැදගත්ම දේ. ඊළඟට මේක මේ කාටද, ගෙවල් වලට විතරද, බිස්නස් වලටත් ගන්න පුළුවන්ද? ඔව්, බිස්නස් ප්‍රොජෙක්ට් එකක් ඔයා කරනවා නම් ඒත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔෆිස්, ෂෝරූම්ස්, අපාර්ට්මන්ට්, මේ ඕන කමර්ෂල් බිල්ඩින් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි ක්‍රමේ කියන්නම්. එකින් එක පියවරින් පියවර සිස්ටෙක් ඇලුමිනියම් භාවිතින් වාගේ කොටේෂන් එක හදන්න කියලා ෆැබ්‍රිකේටර්ට කියන්න. ඊට පස්සේ කොටේෂන් එක 0.76780017 WhatsApp කරන්න. ජුනි 30 හෝ ඊට කලින් ප්‍රොජෙක්ට් එක රෙජිස්ටර් කරගන්න. සිස්ටෙක් ඇවිල්ලා සිස්ටෙක් ඔබේ ප්‍රොජෙක්ට් එක රිවීව් කරලා ඔයාගේ කැෂ්බැක් අමවුන්ට් එක රෙෆරන්ස් ID එක තහවුරු කරනවා. ඊට පස්සේ ඉන්ස්ටලේෂන් එක සම්පූර්ණ වුණාට පස්සේ සයිට් වෙරිෆිකේෂන් එකට සිස්ටෙක් එකට දැනුම් දෙන්න. වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ආගේ කැෂ්බැක් මුදල කෙලින්ම ඔයාට ගෙවනවා. මේ දවස්වල ස්ලිම් ලයින් සීරීස් එක තමයි කවුරුත් කතා බහ කරන්නේ, විස්තර හොයන්නේ. නාරහෙන් පිට නාවල පාරේ තියෙන සිස්ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට ගියා නම් ඔය ස්ලිම් ලයින් සීරීස් එක හොද්දටම දැන කියා ගන්න, අතපත ගාලා බලන්න, විස්තර හොයාගන්න ඔක්කොම පුළුවන්. දැන් බලමුකෝ පත්තර දිවයිනෙන් ආරම්භ කරමු. පරණ ඡායාරූපයක් එක මේ පින්තූරේ විස්තරේ ඔබට මතක ඇති අන්තිම සටනේ මානුෂීය මෙහෙයුමේ වයවෘද්ධ කාන්තාවක් වැඩිහිටි අම්ම කෙනෙක්ව දෝතින් අරගෙන ආපු තරුණ සෙබලා. ඒ කෝපරල් ශාන්තප්‍රිය විශ්‍රාමිකයි අදහු වැඩිහිටියෙක් ඔහුත් ඉදා මේ වැඩිහිටියව දෝතින් අරන් ආපු. මම මේ කියනකොට පින්තූරේ මැවෙනවා කියලා මම ඔබට මට හිතෙනවා. මරණේ අන්ධකාරයත්, යුද්ධයේ රුදුරු බබත්, වියෝවේ හද දවාලු කම්පනයත් අත්විඳි අපට බලාපොරොත්තුවේ උණුසුම දුන් රණවිරුවනි, ඔබට අප සදා ණයගැති. ඒ දිවයිනේ ඔවුන් වෙනුවෙන් වෙන්වුණු පාඨයත් එක්කම මට හිතුණාද පත්තරේ පටන් ගන්න ඕනි කියලා. ඒතර ඊට පහලින් තියෙනවා මේ අපේ ඊට කලින් කියමුකෝ මේ කෝපරල් ශාන්තප්‍රියල වගේ සියලුම ආදරණීය රණවිරුවන්ට නැවත හිස නමාචාර කරනවා. රට මුදාගත් දේශයේ මුර දේවතාවන් සිහි කරන ජාතික රණවිරු දින සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් බත්තර මුල්ලේ පැවැත්වෙන බවත් සඳහන් වෙද්දි දිවයින පුවත්පති අපි ඊළඟට අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට ඕනේ. නමුත් ඊට මත්තෙන් මේකත් කියන්න ඕනේ, අවුරුදු 17ක් යුද්ධයෙන් පස්සේ ජයග්‍රහණයෙන් පස්සේ ගෙවිලා තියෙනවා. ඒත් අද අපි කොතනද ඉන්නේ? ඔවුන් ජීවිත පරදුවට තිබ්බේ ඇයි? අපේ ජීවිත අනාගත දරුවන්ගේ අනාගත පුරවැසියන්ගේ ජීවිත සාර්ථක කරගන්න ස්ථාවර කරන්න. නමුත් අවිනිශ්චිතතාව අදටත් රජයන බව නම් බොහොම පැහැදිලි. අරුණ ප්‍රධාන සිරස්තලයේ බලනකොටම අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි. මහා බැංකු අධිපති තමයි මෙහෙම ප්‍රකාශ කරලා තියෙන අනාගතය ඉතාම අවිනිශ්චිත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඇයි එහෙම වෙන්නේ කියන කාරණේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. මේක අපගේම ප්‍රශ්නයක් පමණක් නොවුනාට ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වයේ දිගටම පැවතුනොත් රට තවත් අවදානම් තැනකට පත්වන බවද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස 3 සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුවයි කියලා කියනවා. ලෝකේ වෙනස් නැහැ. හැබැයි ඉතින් සමහර රටවල් තියෙනවා ලෝකේ මොනවා වෙනස් වුණත් උඩු යටිකුරු වුණත් ඒ රටවල් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න තරම් ස්ථාවරත්වයක් ගොඩනගාගත්තු ඒවා. ඒක විශේෂයෙන් කියන්නේ ඉන්දියාව දැනටම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී මේ අධිපතිවරයා. ඔහු කියනවා අපිත් මේ ගැන අවධානය දිය යුතුයි, අපේ මූල්‍ය හසුරවන ඇත් ඒ ගැන අවධානය දිය යුතුයි කියලා කියනවා. මේ අතර මේ ඉන්දියාව ගැන සඳහන් කරපෙකේ අරුණේ තියෙනවා ඉන්දියාව සීනි අපනයනයේ අත්හිටුවයි. ලංකාවේ සීනිහිඟේ කවදානමක් මේ නිසා මතුවන බවත් සඳහන් වෙනවා. මේ පහුගිය කාලේ මට මතකයි සෑහෙන තොගයක් ගොඩ ගැහිලා තිබුණා අපේ නිෂ්පාදනයේ ඉහළ ගිහිල්ලා තොගයක් තිබුණා. නමුත් ඉන්දියාව දැන් මේ එකින් එක ඕන් පියවර අරගනිමින් ඉන්නවා. ලෝකේ බලවත්ම ආර්ථිකයක්, තුන්වෙනියට බලවත්ම ආර්ථිකය ගොඩනගාගත්තු රට පවා මේ සූදානම් වෙන්නේ මොකටද කියන එක අපි අවබෝධ කරගෙන වැඩ කරනවා නම් මරු. ඊළඟට දින මින පත්තරේ ප්‍රධාන සිරස්තලයට අපි මේ අතරේ අවධානය යොමු කරමු. ඉදිරි මාස 3ට බිලියන 57ක ඉන්ධන සහනයක්. ඔත්තේ රටේ ක්‍රමයක් ළඟදීම ඉවතට QR ක්‍රමයේ නවීකරණය කරනවා. ඔන්ලයින් ගෙවීමේ පද්ධතියකුත්, වෙසක් සතියට විදුලි සහනයකුත්. ලංකා ඛනිජ තෙල් නිත්කත් සංස්ථාවේ තුගපරයන්ත සමාගමේ සභාපතිවරයා කියලා තියෙනවා. මහා බැංකු අධිපතිවරයා කියනවා ඉදිරි අවිනිශ්චිතයි, අපි ඒ සඳහා පෙරතියා සූදානම් වෙන්න ඕනේ, බලන්න ඉන්දියාව මෙහෙමයි කරගෙන යන්නේ කියලා. එතකොට අපි කොහොමද කළ යුත්තේ? අපි මොනවද කරන්න යන්නේ? මේ ආදී කාරණා ගැන මීට වඩා ටිකක් හිතනවා නම් හොඳයි නේද කියලා තමයි අහන්න තියෙන්නේ. අතරේ IMF 5-6 වාරික සමාලෝචනයේ 27 වෙනිදා කියලත් දිනවින වාර්තා කරලා තියෙද්දි අපි අරුණ පුවත්පතේ අද දකිනවා අධිභාරයෙන් වාහන සිහිනිය කුඩු පට්ටම්. මේ ගැන දෙවෙනි පිටුවේ ලොකු විස්තරයක් පළ වෙලා තිබුණ වාහන ගැන සෑහෙන විස්තරාත්මකව අලුතින් පැනව අධිභාරයත් සමග බොඳ වී යන පොදුජනයාගේ වාහන සිහිනේ 30%ක තීරුබද්ධ මතට 50%ක අධිභාරයක්, අධිභාරයත් සමග තීරුබද්ධ 45% දක්වා නැගලා ආනයනික වාහන 105 සිට 140 දක්වා ඉහළට, ඉකුත් 16 වෙනිදා සිට මාස 3ක් දක්වා අධිභාරයේ ක්‍රියාත්මකයි. මේ 15ට පෙර විවෘත කර LC සඳහා අධිභාරයේ බලපාන්නේ නැහැ. මාස 3ක් දරා ගන්න බැරි අයට මේක ගෙවන්න වෙනවලු. වාහන මිල ගණන් වැඩිවීමට මේ තත්ත්වයේ ලකුවට බලපානවා. ඒ කියන්නේ ලංකා ඔටෝමොබයිල් ආනයනකරුවන්ගේ සංගමය. මේ අතරේ මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත කියනවා 150කින් වාහන මිල නගින කතාව බොරු වාක්‍ය කියලා. ඔන්න ඒ අතරේ දිවයින පුවත්පතේ අපි දකිනවා විපක්ෂ නායකවරයා වීරවිලදී කියලා තියනවා 150 බද්දෙන් මිල නගින්නේ නැතයි විහිළු කතා එපා. 150 බද්දෙන් මිල නගින්නේ නැතයි විහිළු කතා එපා. හැබැයි ඉතින් අනිල් ජයන්ත මහත්තයා කියන්නේ 150 කින් මිල නගිනවා කියන කතාව ගැන තමයි එතුමා කියන්නේ. ඒ අතර එතනම තියෙනවා අලුත් බද්දෙන් වාහන මිල 15%කින් 20%කින් වැඩි වෙනවා. ආර්ථිකය කළමනාකරණය කිරීමට රජයගත් හොඳ තීරණයක්. ආර්ථිකය කළමනාකරණය කිරීමට රජයගත් හොඳ තීරණයක් කියලා කියන්නේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා. අනිල් ජයන්ත මහත්තයත් කිව්වා මාස 3කට අධර්මත් කරන්න තමයි මේ වැඩි කරන්නේ කියලා.
0: හරි.
6: ඊළඟට අපි මේ පත්තරේම දිවයිනේම දකිනවා කෝටි 8ක් හැකරුන් අතට ගිය බව පිළිගන්නවා. ඒ තුවගකීම බහරගන්නේ නැහැ. ශ්‍රී ලංකන් වෙතින් නිවේදනයක්. කෝටි 8ක් හැකර්වරුන් අතට ගිය බව පිළිගන්නා නමුත් ඒ වගකීම බහර නොගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයේ කොට ඇතැයි සඳහන් වෙනවා. මීළඟට ඒක කාලයක් තිබුණා වගකීම සහ වගවීම තමයි ලොකුම ප්‍රශ්න වෙලා තිබුණේ. දැන් මේ ඒ කාලවල ඊවම නැවත සිදු වෙමින් පවතින ආකාරය ඉතිහාසය නැවත සිදුවන බවක් තමයි බොහෝ දේවල් වලින් පේන්නේ. මේ අතරේ අපි දකිනවා මේ දිවයිනේ තියෙනවා විදේශ මුදල් ප්‍රේෂණ පද්ධතියක සිදු වූ ගැටලුව හඳුනාගත් සැනින් සම්පූර්ණයෙන් නිවැරදි කළා. මහජන බැංකුව කරුණු පහද. අපි ඔය බැංකු කතන්දරේ පහුගිය දවසක කියමින් කිව්වා මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය බිඳ වැටුණොත් වෙන්නේ මොකද්ද කියන කාරණේ. ඒ නිසා විශේෂයෙන් මූල්‍ය හසුරවන ආයතන බැංකු ඒ විශ්වාසය රැකගන්න අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ අතරේ අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඩොලර් මිලියන 2.5 සිද්ධිය මුදල් ලේකම් නියමිත කාලයේදී වාර්තාව දේවි මුදල් නියෝජ්‍ය ඇමති කියනවා. එහෙමයි කියන මුදල් අමාත්‍යාංශ ලේකම් මෙහෙම කියනවා. මේ මාස අවසානයේ වාර්තාව දෙන්න බෑ. කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහත්තයා කියලා තියෙනවා. ඊළඟට අපි දින මිනිට අවධානය යොමු කරමු යලිත් බස්නාහිර ආණ්ඩුකාරවරයා දුරය හැර යාමට සැරසෙයි. විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනපති විශේෂ නියෝජිත ලෙස දිගටම ඉන්නවා හනිෆ් යූසුප් මහත්තයා එහෙමත් කියලා තියෙනවා. එතුමාට බස්නාහිර ආණ්ඩුකාර දුරය බරක්ලු බරක්ය කියලා කියන්නේ පවුලේ වැඩයි. මේ විදේශ ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කිරීමයි නිසා කොහොම වුණත් ඉතින් කන්ටේනර් 323ක් පන්නගෙන දැන් නැවගිලිනකොට කලින්ම පැනගන්නවා නේද කියලා සමහරුන්ට එතුමාට කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි එතුමා කියනවා මම මේක කරන්නේ මේ ඔක්කොම බර දරන්න අමාරු නිසා. හැබැයි මේ ස්වේච්ඡාවෙන් කරන විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස දිගටම කටයුතු කරනවා කියලා කියනවා. අපි ඊළඟට අවධානය යොමු කරමු මේ පුවතත් එක්ක තවත් විශේෂ පුවත් වාර්තා ගණනාවක් තියෙනවා. අපි යොමු වෙමු අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ මන් දැක්කා තවත් අරුණ නෙමෙයි අපි දිවයින පත්තරේ බලමුකු. දිවයින පත්තරේ ත්‍රිපෝෂ හදන්න ගෙන්නු බඩඉරිඟු වරායේ පුස්කද්දී වැඩිමිලට යලිගෙන්වන්න අනුමැතිය දීලා. කලින් ත්‍රිපෝෂ හදන්න ගෙන්නපු බඩඉරිඟුව පුස්කන්න ඇරලා ආයෙත් වැඩිමිලට ගෙන්වන්න දීලා කියලා කිලෝ එකකට රුපියල් 3ක් වැඩි. ඊට පස්සේ අපි දකිනවා වාර්තා කරනවා මේ දිවයින පුවත්පතේම මෙන්න මෙහෙම වසරකට මෙරටින් පිළිකා රෝගින් 15000ක් 18000ක් හම්බ වෙනවා කියලා. 15000ක් 18000ක් අතර පිරිසක් හම්බ වෙනවා කියලා. ඒ අතර රුධිර පිළිකා හා ඇටමිදුළු බද්ධකලීතු රෝගින් 1500ක් 2000ක් ඉන්නවා කියලා. රටටම ඉන්නේ වෛද්‍යවරු 4යි කියලා විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. මේ අපි තාම අවධානය යොමු කළ යුතු කාරණයක් කෑම බීම මේ ආදියත් එක්ක. ඊළඟට වනවාසල රේල් පාරෙන් ගැල වූ යකඩ විකුණා ඇත්තේ රුපියල් 3000ට මිලදීගත් පුද්දලයා ඇල්ලුවා කියලා පොලිසිය ප්‍රකාශ කරලා තියෙනකොට බලන්න දිනමින මේ ගැන වාර්තා කරලා තින් විකුණලා තියෙන 2400කට කියලා. එතනත් රුපියල් 600ක පොඩි අඩුවක් තියෙනවා. සංඥා පද්ධතියට විතරක් 120ක ලාභයක්. කොහොම නම් මේවා hina වෙන්න පුළුවන් කාරණා නොවෙන්නේ. කලින් මතකද මේ කැලණි පාලමේත් ওই විදිහට එන ගැලුවා කියලා මේවා මේ විකුණන්නේ රුපියල් 2300ට සොච්චන් ගණන් වලට. එයාගේ ඒ අදාළ පුද්ගලයාගේ අවශ්‍යතාවය සපුරගෙන. හැබැයි මිලියන් ගණන් වලින් රටට වෙන්නේ මහා පාඩුවක්. ඒ ජීවිතවලට අනතුරක් වුණා නම් එහෙම මහ විනාශයක්. දැනටත් එහෙම තමයි. කෝච්චිය වේගයෙන් ආවා නම් අපි ඉවරයි. දිවි බේරාගත් මගීහු කියති. දිවයින වාර්තා කරන්නේ වනවාසලදී දුම්රියට කළ වින්නෙහියෙන් මගීන් 12කට තුවාල. මෙවන් අපරාධ කරනු එපා කියලා ඉල්ලනවා. කොහොමාරි මේ පුද්ගලයා කෝච්චියක් පෙරළුවා එහෙනම් ඈ. දැන් කෝච්චි ඇදන් ගිහිල්ලා ගිනස් රෙකෝඩ් තියෙනවා. කෝච්චි පෙරළලා රෙකෝඩ් තියන නෙමෙයි වැඩේ කරේ. අන්තිමට දැන් ඉතින් මේව තව එකක් තියෙනවා මේකෙන් කියන්න ඕනේ. තව දෙන්න ඕනේ පණිවිඩයක් තියෙනවා. හොරකම් කළත් එකයි හොරබඩු ගත්තත් එකයි. ගන්න අයත් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔක්කොටම දඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඊළඟට මේ දින මින පත්‍රයේ දකිනවා කාරණා කීපයක්. රනිල් ළඟ හිටපු ලොක්කෙක් ඩුබායි කුඩු ජාවාරමු නමු වෙලා CCD අනාවරණය කරගනී කියලා පුවතක් තියෙනවා. මේ අතර චමල්ගේ නිවසෙන් වීමලු 15ක් උස්සලා විදුලි පංකාවකුත් අරන් ගිහින් කියලා එකක් තියෙනවා. කෝටි ගණන් මුදල් වංචා කළයි අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් තීරසිංහ පෞද්ගලික ලේකම්බරිය දෙන්නම අත්තනංගුවට පත් වුණා කියලත් දිනමින පත්‍රයේ අපිට දකින්න පුළුවන්. ඒ අතර පාවෙන වෙළඳපොලේ කඩ 92කින් ඇත්තේ 16. ඒ ටික පාවිලා ගිහිල්ලද නැවහලා දාලා තිනෝ. මේ ඉතුරු ටික කියන්න බෑ. ඉතුරු ගොඩනේ.
0: හරි.
6: ඔව් 92කින් 16 නේ. ඇරලා තිනෝ කියන්නේ. ඒතර ඉතුරු ගොඩට වෙලා තියෙන්නේ ඕන ඕකයි. තව වෙලා තියෙද?
0: තව විනාඩියක්.
6: හරි, තව විනාඩියක් තියෙනවා නම් මෙන්න මේ කාරණාටික ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. අරුණපත්‍රයේ මම දැක්ක පද්මේගේ කළු සල්ලි සුදු කළේ ගම්පහ උස්මන් දෙන්නාගේ අමනාපේ රඟපෑමක්. දෙන්නාගේ අමනාපේ රඟපෑම.
0: ඒකනේ ෆිල්ම් එකනේ.
6: ෆිල්ම් මේක තමයි ෆිල්ම් එක. දැන් මේක තමයි අලුත් එක.
0: ඈ
6: පද්මේගේ කළු සල්ලි සුදු කළේ ගම්පහ උස්මන් විමර්ශන වලින් හෙළිවේ කියලා යතර ඔස්මන්ට දින 90ක රැඳවුම් නියෝග කියලා දිනමින පත්‍රේ අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. විනය විරෝධී නිරපණ සංශෝධන කඩිනම් කළ යුතුයි. මද්රව්‍ය චෝදනාවට හසු හිමිවරුන් සිවුරු හරින්න බෑ කිව්වා. අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී හාමුදුරුවෝ තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් මේ ඒවා ගැන කටයුතු කරද්දී හරි තියෙනවා එකක් රටේ පවත්නා නීතිය, ඊළඟට සංඝ ශාසනයේ බලපැවැත්වෙන නීති රීති මාලාව. මේ දෙකම එක තමයි කටයුතු කරන්න වෙන්නේ. එතකොට මම දැක්ක මේ ළමා ආරක්ෂක අධිකාරී නීති නිලධාරිණිය සජීවනී අබේකෝ නීතිච්චතුමිය ෆේස්බුක් සටහනක් තබමින් කියනවා නීතියට ඉහළින් ආගම, යුක්තියට ඉහළින් මුදල්
0: කියලා.
6: ටිකක් අපි අවධානය යොමු කළ යුතු කාරණා. කවුද මේ නිකන් අපි නෙමෙයි මේ කියන්නේ. ළමා ආරක්ෂක අධිකාරී නීති නිලධාරිණිය තමයි මෙහෙම කියන්නේ. මොනරාගල දිට්ටුවා වන්දි 189ක් වංචා කරලා ආපදා සහන නිලධාරියාගේ වැඩතහනම් දිනමින පත්‍රයේ තියෙන. ඒ ජනාධිපතිතුමාගේ මැතිතුමිය ආණ්ඩුවේ අය හොරකම් නොකරනවා කියලා අපි හිතමුකෝ. එහෙම කරන්නේ නැහැ කියලා කියනවනේ. හැබැයි ඉතින් රජය තුල ඒක වෙනවා නම් ඒගනත් ඉතින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නවා නම් ආයිතින් ඔය කතා කියලා පළක් නෑ කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. ඒ සමග මේ මල්වානි ගෙදර කියලා ඉන්න මල්වානි නිවස බලෙන් අල්ලාගත් සරසවිසුසුන්ට එරෙහිව පැමිණිලි දෙකක් ඒ ගැන කියනවා ප්‍රාදේශීය ලේකම් දොම්පේ මල්වානි නිවසින් සිසුන් ඉවත් කරන්න දීපල තිබෙන්නේ මා යටතේ කියලා කියනවා. අවාසනාවන්ත සිද්ධියක් අපිට දකින්න ලැබුණා මේ දියේගිලීම පිළිබඳව වික්ටෝරියා ජලාශයේ නෑමට ගිය තරුණයෝ තුනක් දියේගිලි මිය ගිහිල්ලා තිනවා අවුරුදු 18 21 අතරේ. සෑහෙන දෙමව්පිය අවධානය යොමු කළ යුතු වයසක ඉන්න තරුණ වයස. ඒ අතර ඉතාලි ජාතික කිමුදුම්කරුවන්ගේ සිරුරු සෙවීමට ගිය මාලදිවයින ආරක්ෂක බලකායේ කිමුදුම්කරුවෙක් මරුට මල සිරුරු සෙවීමත් නතර කරයි කියලා වාර්තා කරලා තිනවා.
0: අදට එපමණයි.
6: එහෙනම් සුබදවසක්.
0: සුබදවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ.
1: අනුග්‍රහය.
3: සීලිවි රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: වෙලාව උදේ 8යි විනාඩි 8යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: theater top story
1: dengue රෝගයෙන් 29000 ඉක්මවයි. වසරේ මේ දක්වා කාලය තුළ දිවෙනින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 29000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ජනවාරි පළමුවනදා සිට මැයි 16 වනදා දක්වා කාලය තුළ දිවෙනින් ඩෙංගු රෝගීන් 29012 දෙනෙකු වාර්තා වී ඇති බවයි. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. වසරේ මේ දක්වා කාලය තුළ දිවෙනින් ඩෙංගු මරණ 15ක් වාර්තා වුණා. කඩින් කඩ ඇතිවන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මදුරුවන් බෝවන පරිදි පවත්වාගෙන යන පරිසර සොයා මේ දිනවල බැටලීම් ක්‍රියාත්මකයි. මදුරුවන් බෝවන පරිදි පරිසර පවත්වාගෙන යන පුද්ගලයින්ට මුල්වතාවේදී අවවාද කර යළිත් වරක් එම වරදම සිදු කරන බවට හඳුනාගත හොත් නීතිමය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමිර් රාජයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා. එක් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය බරකා න්‍යෂ්ටික බලාගාරයේ ආසන්නයටයි. සෞදි අරාබිය නිවේදනය කළේ ඉරානයේ එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර තුනක් බිඳහෙලීමට කටයුතු කළ බවයි. මේ අතර ලෙබරනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
0: Theater, top story.

0: ආට
1: හරි
0: කොරිය ගියාට අනේ කොරිය ඉඳලා ඉතින් ගල් කඩලා මහන්සි වෙලා ගෙවල් වලට අමාරුවෙන් කීයක් හරි එවන කොල්ලොන්ගේ සල්ලි ටිකට විදලා ඩොලර් ටික කොරිය ගිහලා ඉතුරු කරගත්තනේ නංගි
1: කැටේ එක 330 වෙලා මම
0: 330 වෙලා තියෙනවා
1: 20ට විතර ගත්තේ
0: ඕ
1: දැන් මට තමයි
0: කොරි වෙලා ඩොලර් එක කොරි උණු
1: ඒකද මම පොර වුණා මට දැන් හිතා ගන්න බෑ මොකද මේ කරන්නේ
0: රුපියල චොර වෙනකොට නංගිට කොරි උණා
1: මේ තව යයිද තව තියන් ඉඳලා මේව කරන්නද
0: නැත්නම් තියන් ඉන්න තියන් ඉන්න
1: තව තියන් ඉන්නද
0: තියන් ඉන්න පුළුවන් තරම් කල් තියන් ඉන්න ඉතින් මේ මේ මේ
1: හරි
0: ලෝක ආර්ථික අර්බුදයක් ගැන පොඩි පොඩි කතා මත පහළ වෙනවා.
1: ඔව් ඔව්.
0: අපි තේරුම් ගන්න ඕන එක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ගිහිල්ලා සීජීපින්ව හම්බ වුණා. ඔයා චීන මීඩියා වලට ගිහිල්ලා බැලුවොත් එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප් සීජීපින්ගේ අත අරගෙන මෙහෙම නැමිලා ආචාර කරන පින්තූර තමයි
1: හරි
0: චීන මාධ්‍ය පුරා පළ වෙන්නේ. කොහොමද ඒව?
1: ඕනේ.
0: නේද? අපි වුණත් ඉතින් යාළුවින් මිත්‍රෙක් හම්බුණා මචං කියලා පොඩ්ඩක් ඔළුව නමලා හරියට මේ මූමන්ට් එකේදී ෆොටෝ ගන්න බලාගෙන ඉන්න.
1: යස්.
0: කැමරා ශිල්පියෝ ඉන්නවා. හරිද? චීන මාධ්‍ය බලන්න ඕනේ. ඒගොල්ලෝ නිකන් ඒගොල්ලන්ගේ ගෙදර ඇවිල්ලා
1: හරි.
0: ඇමරිකාව නිකන් පින්තෙන්ඩු වෙලා ගියා වගේ තමයි ඒව පෙන්වන්න හදන්නේ. ඇමරිකාවත් ඉතින් මේ චීන විශ්වාස කරගෙනම ගිය ගමනක් නෙවෙයි. යන්න කලින් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන සියලුම දේ වේලපහම චීනෙට ගිහිල්ලා බීජිං වලට ගිහිල්ලා සංවිධාන කරලා තමයි ඒගොල්ලෝ යන්නේ.
1: හරි.
0: ඔය කතාවක් තියෙනවනේ. සතුරාගේ භූමියේදී ඔබ කතා කරන හැම වචනයක්ම ඔබ ලියන හැම අකුරක්ම අයිති සතුරාටයි. ඔබ ලියූ කොළ කෑල්ල පවා පුලුස්සා දමන්න. අහලා තියෙනවද? සතුරාගේ භූමියේදී ඔබ කතා කරන වචන
1: හරි
0: ඔබ ලියන අකුරු පවා අයිති සතුරාටයි. ඔබ ලියන කොළ කෑල්ල පවා පුලුස්සා දමන්න. ඒ තියරි එකටම තමයි ඇමරිකාව වැඩ කරවා දන්නවා.
1: හරි ඔකේ.
0: ඇමරිකාව චීනෙන් එන්න කලින් ඒගොල්ලෝ එහෙට අරංගයේ සියලුම දේවල් ඒගොල්ලන්ගේ විශේෂිත උපකරණ පාවිච්චි කරලා පුච්චල අලු කළා දාලා ආවේ.
1: යා.
0: චීනෙන් එක මවිලක් ඇමරිකාවට අරන් නොයෙන්න තරම් ඇමරිකාව බොහෝම සැලකිලිමත් වුණා. එතකොට ඇමරිකාවෙහිදී දුරකථන පාවිච්චි කරේ නැද්ද? පරිගණක පාවිච්චි කරේ නැද්ද?
1: හරි.
0: ලැප්ටොප් පාවිච්චි කරේ නැද්ද?
1: පාවිච්චි
0: කළා. ඒ හැම එකක්ම තිබුණේ ෆැරඩේ බෑග් එකක. ෆැරඩේ බෑග් එකක. මේ ෆැරඩේ කියන නම ඕලෙවල් වලට විද්‍යුතය ඉගෙන ගන්න කාලේ මතක ඇති. ෆැරඩේගේ නියමයන් එහෙම පොඩි මතකයක් ඇති.
1: එනවා යනවා වගේ නිකන් පොඩ්ඩක්.
0: ඔව්.
1: තියෙනවා.
0: ඒක ටිකක් එහාට යන්න ඕනේ මතක් කරන්.
1: හරි.
0: ඉතින් මේ ෆැරඩේ බෑග් එකක් කියලා කියන්නේ හරියට හුලඟක්වත් එහාට මෙහාට යන්න බැරි වෙන්න අහුරපු බිත්ති බැඳපු කාමරයක් වගේ. ඒ වගේ බෑග්ස් තියෙනවා. මේකෙන් ආවරණය කරන්නේ හුලන් නෙවෙයි. හුලන් නම් කොහොමත් යන්නේ නැහැ. ෆැරඩේ බෑග් එකක් ඇතුලේ ලැප්ටොප් එකක් දාපුවාම කිසිම සිග්නල් එකක් ඒ බෑග් එක රීච් කරන්නේ නැහැ. දැන් ඔය තැන තැන තියෙන Wi-Fi වලට කනෙක් වෙන්න එපා කියලා කියනවා නේද? අපි තැන් තැන් වල තියෙන Wi-Fi ෆ්‍රී දෙන හින්දා කනෙක් වුණාට මොකද? මොකද ඉනාවෙන්නේ? ගිය ගිය තැන ෆ්‍රී Wi-Fi නේද පුතා හොයන්නේ? ඈ
1: කනෙක් වුණාට මොකද?
0: ඔව්. ඉතින් මුකුත් නැහැ වත්තම දිග ඇරන්දා වැඩ කරන්නේ. කමක් නැහැ ඉතින්. බැංක account සිවන ඒව දිගහැරියාම ඒ හොරුන්ට hina යනවා නේ බෑ සල්ලි දැක්කහම
1: ඒක අතින් එහෙම ඉන්න එක හරිම නිදහසක්
0: නේද දැන් Wi-Fi portal එකක් කරහා ඔයාගේ phone එකට රිංගුවා කියලා ඔයාගේ banking account සරම් මනම් app එකකින් බහිලා බැලුවාම හොරු මැරෙන්නේ hina
1: ඒ වලට මම ආරක්ෂා කරගන්නල් මගේ TikTok account එක FB account එක ඒව ආරක්ෂා
0: කරගන්න ඒ රිලානට උන් හොඳලට වැඩන්නේ ඒ ඔයාට මේව ලොකු ඒ රිලානට උන් වැඩන්නේ කාටවත් මේ හොරකම් කරන මිනිස්සුන්ට වැදගත්ම දේ තමයි ඔයාගේ ඩෙන්ටිටි එක හොරකම් කරන එක. ඔයාගේ නමින් තව කොහේ හරි පෙනී හිටින එක. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක වගේ පෙනී හිටින එක.
1: හරි.
0: ඔය දුන්නේ ඊයේ පෙරේද අපිට කුණු වෙන්න ගේමක්. ඩොලර් මිලියන 2.5කට දුන්නේ එහෙම තමයි.
1: ඒකනේ.
0: දැන් අපි කවුරුවත් දන්නේ නැන්නේ දෙකට මොකද වෙන්නේ කියලා. ඒ පරීක්ෂණයට මොකද වෙන්නේ? ඒක හොරු ඇල්ලෙනවද? ඒ දැන් කතා කරාද? අපි ණය ගෙවනවද? ඔස්ට්‍රේලියාව අපි ගැන දුක හිතලා දැන් ඔය ඔය අමතක කරලා දාන්න කියලා කිව්වද?
1: මොකද නැත්තම් අපි මේ ගෙවන ගමන් අපි මිනිස්සු විදියට කිසි දෙයක් අපි දන්නේ
0: නැහැ. ඉතින් මේ ඔය ෆ්‍රී වයිෆයි දෙන සමහර තැනක එහෙම පොඩි උගුලක් තියනවා වෙන්න පුළුවන්. ඔයාගේ විස්තර හොයන, ඔයාගේ ෆෝන් එකට ආපු, ඔයාගේ ටැබ් එකට ලැප්ටොප් එකට ආපු ඊමේල් ටික උස්සන වයිෆයි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව විශේෂ උපකරණයක් හදලා තියන්න පුළුවන්. සිග්නල් එකක් යවලා ඒ සිග්නල් එක හරහා කාගේ හරි ඉලෙක්ට්‍රොනික අයිටම් එකක තියෙන විස්තර ටික හොරකම් කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ ලෝකේ කොයි තරම් ඒ පැත්තෙන් දියුණු වෙලාද කියලා. මොකද අපි අහලා තියෙන එක දෙයක් තියෙනවා, හැම වෙලාවෙම අපි පාවිච්චි කරන තාක්ෂණයට වඩා අවුරුදු 10ක් අලුත් තාක්ෂණයක් හැම වෙලාවෙම මාකට් එකේ තියෙනවා, මිනිස්සුන්ට තාම පෙන්නලවත් නැති.
1: හරි.
0: ඔයයි මමයි මේ දැන් 5G ගගා හිටියට 6-7G වලට යනකම්ම යන විදිය මේ වෙනකොට අදාළ මිනිස්සු හොයාගෙන තියෙනවා වෙන්න පුළුවන්. පොඩි උපකරණයක් මේ ෆෝන් එකට අල්ලලා මේ ෆෝන් එකේ තියෙන සීළු විස්තර එක තප්පරයට ගන්න උපකරණ හදලා තියෙනවා වෙන්න පුළුවන්. ඒවා තව අවුරුදු 10කින් විතර තමයි අපි දැනගන්නේ. නමුත් ඒවා හදපු මිනිස්සු ඒවා පාවිච්චි කරනවා. ඇමරිකාව දන්නවා චීනෙත් එක්ක සෙල්ලම් කරන්න ඕන විදිය.
1: හරි, ඔකේ.
0: චීනෙවත් ඇමරිකාවත් හදිස්සියෙන් සෙල්ලම් කරන මිනිස්සු නෙවෙයි. බොහොම හිමින් තමන්ගේ ගොදුරත් එක්ක සෙල්ලම් කරන රටවල් ඕවා.
1: හරි, ඔකේ.
0: රුසියාවත් ඒ වගේ. කිසි කලබලයක් නැහැ. ළඟනමලා සෙල්ලම් කරන්නේ. වෙලාව අරගෙන තමයි මේගොල්ලෝ හැමෝම සෙල්ලමේ ඉන්නේ. ඉතින් ඇමරිකාව ඔච්චර හැබැයි ඉතින් ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් චීනේ බීජිං නුවරට යනවා කියලා කියන්නේ හෙන බෝල්ඩ් මූව් එකක් කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ.
1: Yes.
0: පිටින් බදාගත්තට හිනා වුණාට CGP මාගේ මිත්‍රයා කියලා කිව්වට ඒගොල්ලෝ උඩ ඉහළම සැලකිලි දීලා පරිම උත්තමාචාර දෙ පිළිගත්තට මේ හැමෝගෙම හිතයට තියෙන වෙන බිස්නස් එකක්. හැමෝගෙම හිතයට තියෙන අනිත් මිනිහා ගැන සැකේ විතරයි. අනිත් මිනිහා කොහොමද Tamanට වඩා මිලිමීටරක් හරි පල්ලෙහන් තියාගන්නේ කියන ඌමනාව විතරයි ඔය කාටත් ඇත්තටම
1: තියෙන්නේ.
0: ඉතින් වා කියන්නේ ඇමරිකාවෙන් අරන්ගේ සීලුම ලැප්ටොප්, සීලුම දුරකථන, සීරුම ටැබ්ස් ඒ ඔක්කොම ෆැරඩේ බෑග්ස් වල දාලා අරගෙන ගියා කියලා කියනවා. ඒ කියන්නේ කිසිම බාහිර සිග්නල් එකකට කිසිම හේතුවක් මත ෆැරඩේ බෑග් එක විදගෙන ඒ ඉලෙක්ට්‍රොනික උපකරණයට කිට්ටු වෙන්න බැහැයි කියලා කියනවා. දන්නවද?
1: ෆැරඩේ බෑග් කොහෙද ගන්න තියෙන්නේ?
0: ෆැරඩේ බෑග් එකක් ඔය Amazon එකට ගියොත් ඔයාලට ෆැරඩේ බෑග් එක ඩොලර් 30කට විතර ගත්ත හැකියි.
1: ඕකේ, ගන්න ඕනේ.
0: ඩොලර් 18ට වගේ තියෙනවා. හොඳම නිෂ්පාදන ඩොලර් 30, 40, 50ට ෆැරඩේ බෑග්ස් වල තියෙනවා. අපි දුරකථනේ වුණත් අපි පරිස්සම් කරගෙන හිතන්න ඕනේ. මොකද දන්නවද? දැන් අලුතෙන් එනවා තේන අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ ඩිජිටල් වොලට් එක. මම නම් තාම try කරලා නැහැ.
1: හරි.
0: ඩිජිටල් වොලට් එකට තමන්ගේ ගාව තියෙන සියලුම ක්‍රෙඩිට් කාඩ්ස් වල, ඩෙබිට් කාඩ්ස් වල විස්තර ටික දාලා කාඩ් එක නැතුව ෆෝන් එකෙන් කාඩ් එකේ ගෙවීම කරන්න පුළුවන් සිස්ටම්ස් හදලා
1: තියෙනවා. ඕනේ.
0: නේද? අපි දන්නවා දැන් ඉස්සර වගේ කාඩ් එක මෙහෙම උලන්න ඕනේ නැහැ.
1: උරච්චි කරන්න ඕනේ නැහැ.
0: චිප් එක රීඩ් කරවන්න ඕනේ නැහැ. නේද? දැන් අපිට NFC තියෙනවා. ඒකට near field contact හරි මොන හරි මොකක්ද තමයි කියන්නේ. මේ නේ ටික් බහම ටුක් ගාලා. වාගෙන පහුගිය කාලේ උපකරණ හොයාගෙන තිබුණා. මේ පර්ස් එකේ කාඩ්ස් දාලා තියෙනකොට අර පොඩි උපකරණ අරන් ඇවිල්ලා අපි දන්නේම නැහැ හිමීට අපේ පර්ස් එකට අල්ලනවා. අල්ලලා ඒ කාඩ්ස් වලින් ඩඩබඩ ගාලා සල්ලි කැපෙනවා. ඒ වගේ තිබුණා. ඉතින් පහුගිය කාලේ වෙනකොට ඔය ෆැරඩේ බෑග් වගේ concept එකට හදපු
1: හරි
0: පර්ස් ඉඳන් හදලා තිබුණා මාකට් එකේ.
1: එකක්
0: ගන්න අපිට දැන් ඕන වෙනවා.
1: ඒකනේ පඩි දාපු ගමන් මගේ මොකක් කරේම මේව කරනවත් දන්නේ නැත් වැඩේ නැතුණා.
0: ෆැරඩේ කේජ් එක නෙමෙයි ඕගොල්ලන් වලල හිරේ දැම්මොත් අරගෙන ඕගොල්ලන්ගේ තල්ලි ඉවර වෙනකන් අතර ගන්න
1: නේ. ඒක බලන්න ඕනේ.
0: මං හිතා මිනිහා ගෑණිකෙන් හොරකම් කරනවා. ගෑණි මිනිහාගෙන් හොරකම් කරනවා.
1: අර උපකරණේ අල්ලලා මගේ කාඩ්ස් වලින් මේවා ගන්න.
0: උපකරණේ මේවා කරන්න ඕනේ. මිනිහා මල්ලලා හිරේ දා. විතර තල්ලි නැතිව. ඈ? මිනිහාගේ සල්ලි නැතිව නම් ඔයා මල්ලලා හිරේ දා. අපි දන්නවනේ. ෆැරඩේ කේජ් දාලා බේර ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ගෙදර වෙන්න. ඉතින්
1: හරි.
0: මොන කතා බහ කරලා ගියත් මුණ කෑම කාලා ගියත්
1: yes
0: ඒ හැම වෙලාවෙම ඔයා ඒ මුණ ගැසීම් හමු වීම දිහා බැලුවා නම්
1: හරි
0: ඒව බොහොම සියුම් වයි arrange කරලා තිබුණේ
1: නේද?
0: ඉතින් ලොක්කො දෙන්න කතා කරන හැම වෙලාවකම කියපු හැම අකුරක් ගානේ රෙකෝඩ් කරන්න, හැම අභිනයක් ගානේම, හැම facial reaction එකක්ම නැවත විශ්ලේෂණය කරන්න පුළුවන් විදිහට ඕන කරන පද්ධති පිවිසුම් සියල්ල සකසලා තමයි ඔය හැම මීටිමක්ම ගන්නෙ. ඇමරිකාව නොදන්නව නෙමෙයි ඒක. ඇමරිකාව ඇස්සරපනති බලල් පැටියෙක්කෝවත් ගෙනියන්නේ බෙන්තරගඟින් බෙන්තරගඟිලටනේ
1: අට්ලාන්ටික් සාගරෙන් එහාට
0: ගෙනියන්නේ ඇඳන් ගිය ඇඳුමක්වත් ආපහු ගෙනිච්ච

0: මොකක්ද මොකක්ද වටරම් පොඩි වාසියක් වෙලා තියෙන්නේ. දැන් අර කොරිය යන්න ඩොලර්ස් මාරු කරානී. ඉතින් ඒක
1: කොරි
0: ඒක
1: ඒ ඩොලර්ස් ටික 7-5ක වියදමක් උන්නේ නැහැනේ. කොරියේ ගියා.

0: ද කියලා අපි දන්නේ නැහැ.
1: මම දැක්ක තෑගි බෝග ලැබිච්ච ඒවා ඔක්කොම එහෙම විනාශ කරා කියලා අපරාධන.
0: ඒ කිසිම දෙයක් මොන දුකක්ද? මොන දේවල් දෙනවද?
1: ඒකනේ අනේ.
0: පූස් පැටියක් දුන්නත් බය, ඌට චිප් එකක් හයි කරලා දාන්න. ඌවත් දාලා යන්න.
1: අපිට හැයි ගාල ඔක්කොම අරගෙන යනවානේ.
0: අපි කියන්න එපා. අපි නෙමේ කවුද? අපි කතාවක් වැඩක් නැහැ. ඇයි මොකෝ අපි? ඈ? ඇයි මොකෝ අපි? මම කියලා කියවෙන්නේ මම කියන්නේ මම. මම නම්
1: මම්මා.
0: මම්මා. මේ වගේ කුණු වැඩවලට නේද අපි? ඈ? අපි නම් මොකද? අපි නෙමෙයි මම මම කියන්නේ.
1: වැඩි පුරේම පෙට්ටි වලට
0: දාගලා අපි අපි ඔව් අපි.
1: අම්මෝ
0: කතාව යන්නේ අපි කියන. ගෙනහැලා තින්නේ මම.
1: අනේ
0: ඔයා හදිස්සි ඇමරිකාවේ නායකත් වෙන ඇමරිකාව වියරයි.
1: ඔක්කොම කුණු කරවල ටික.
0: හැලව් හැම උලම් බහුරුවම අරන් එනවා. දෙන දෙනේම අරන් එනවා.
1: එහෙයි එහෙයි කි කියන. මං එන යුද්ධ කරන්නේ. මං ඒව කරන්නේ ආරයි. මම රට සංවර්ධනය කරනවා, දියුණු කරනවා.
0: රට සංවර්ධනය කරන්න කලින් ඔයා දියුණු වෙලා ඉඳී නියමෙට. ඈ?
1: මම රට රටවල සංචාරය කරනවා. රට ගැන සාකච්ඡා නෙමෙයි.
0: රට ගැන සාකච්ඡා කරන්න යන්නේ. අන්තිමට ගිහලා පේටි වල බඩු දාගෙන CGPing එක ආ ගිහිල්ලා shopping ගිහිල්ලා ලොකු බඩු පෙට්ටි අරන්
1: TikTok කරලා
0: ක්‍රීම් අරන් ඕ රට සංවර්ධනේ. අනේ මෙට්ට මෙට්ට වෙලා ඉන්නවා. පිළු කරලා ඇත්තේ මාත් එක්ක.
1: ඇත්ත එක්ක බෑ නියන්නේ.
0: ඉතින් ඔයා කියන්නේ මේ රාජ්‍ය නායකයෝ කතා කරා කියලා මේ යුද්ධය සම්බන්ධයෙන් කිසිම සාධාරණ අදහසකට එන්න බැරි වුණා. ඒක තමයි අත්තම කතාව. දැන් කියනවා දැන් ඔපරේෂන් ෆියුරි මහා කෝපය කියලා ඉරානයට විරුද්ධව අරංගී යුද්ධය ආයම පාරක් වෙන නමකින් වෙන විදිහකට පටන් ගන්න ඉඩ තියෙනවා කියලා යුද විශ්ලේෂකයෝ වාර්තා කරලා තියෙනවා. හයියෙන් අල්ලන් ඉන්න පුති, හයියෙන් අල්ලන් ඉන්න. අපිට දැන් තේරුමක් නැහැ මේක කොයි අතරද මේ හැරෙන්නේ කියලා.
1: හැබැයි අපිට එක්ස්පීරියන්ස් එකක් තිබ්බා යුද්ධය කියන එක ගැන. අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක්.
0: ඒව මේ ලොකු රටවල් වලට කියලා වැඩක් නැහැ.
1: යුද්ධ හොඳ නැහැ කිව්වට ඒක තේරෙන්නේ නැහැ නේ. Yes.
0: නෑ මේ යුද්ධ හොඳ නැත්තේ මේ අපිට අය ඔය වටේ පිටේ ඉන්න සෙට් එකේ.
1: ඒකනේ බලපෑමක්
0: නෑ. ලොකු යුද්ධ ලොකුලක් නෑ.
1: හැම එකම අපි.
0: ඔත්තර මේ මිසයිල් ගහනවා වැටෙනවා කියන ඩුබායි වලටත් කිසි අවුලක් නැහැ කියලා මේ ඩුබායි වල ඉඳලා ආපු මනුස්සෙක් මාත් එක්ක කිව්වා.
1: ඒකනේ
0: ඈ
1: දැන් කුවේට් වල අපි අයියලා ජොබ්ස් වලට යනවා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.
0: අපි
1: අපි
0: අපි කිලෝමීටර් 5000ක් විතර නේද වැලේ වැලේ වගේ අපි ඕව අපේ වැඩි
1: අනේ පව් අපි
0: අනේ අපි හිතුවා ඉන්දියාවට කිවිසුමක් ගියාම අපිට නියුමෝනියාව හැදෙනවා.
1: හරි.
0: දැන් අපිට කිවිසුම යන්නේ කාටද කියන එක වැඩක් නැහැ. කොහේ කිවිසුමක් ගියත් නියුමෝනියාව හැදෙන මට්ටමක තමයි අපි ඉන්නේ.
1: සල්ලිත් නැහැ. සනීපත් නැහැ.

0: Rockwimu Theatre. Obi lifestyle එකට ගැලපෙන smart drive එක Peradua Axia liter එකට kilometer 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
1: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-2-86-59-94
0: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අපතන්න 13-19.
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙත 011-4700-550.
5: ඇලුමිනියම් මනේ
6: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2-200 ෆිච් රේටින්ග්ස් A-LK ඒ Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: Rockwimu Theatre.
8: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ.
9: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
13: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට Vogue Jewelers සපකින් අනෙකිත ඉමනාවා රුපියල් 110,000 හා 115,000කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ඇල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට. ඔබට අපගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම Vogue Jewelers ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-2-400-414 Vogue Jewelers සමදා ඔබ සමගයි.
14: ඔබත් A-level අවසන් classes වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
15: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙති 011-4-700-550.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0111

0: Комисията. Дивай на това.
1: Ми пей, хита, кема ти благите. Обавета генерни.
2: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: හරි තැනකට වෝග් ජුවලස් යන්න කියලා මම කිව්වා අරවින්ද. ඔය දන්නවනේ දෙතුන් වතාවක් මාව රැවටුණානේ. වාඩ මතකයිනේ. කතරම්බඩු
1: ගානක්වත් නැහැ ඉතින් ඒව ගැන.
0: ඕගලන්ට ගානක් නැහැ අපේ සල්ලිනේ. අපි මේ අමාරුවෙන් හම්බ කරපු
1: මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්න සල්ලි. ඔය රැඳෙන්නේ.
0: සාක්ෂි තියනවද?
1: S2 සාක්කිනේ. S2.
0: S2 හරියන්නේ නැහැ.
1: තේනවා. S2 සාක්කිනේ. වීඩියෝ කරගෙන දාන්න තිබුණා. නමුත් දැම්මේ නැහැ.
0: දැම්මනේ
1: මට ලැජ්ජයිනේ. මොකද මෙවන් මෝඩකම් නොකරන් සම්බන්ධය කියලා එකක් මම ඉගෙන ගන්න ඕනේ තියෙනවා.
0: හා.
1: ඒවා දකින්න උනේ ඇයි කියලා මම කල්පනා කරන්නේ.
0: මේ S2 මොකටද කියලා ආඩි හිතෙන්නේ නැති නේ අරවින්ද?
1: මමත් ගියානේ දික් කරගෙන උන් දැත්ත එක්ක. කොරියේ ගියානේ උන් උන් දැලත් එක්ක.
0: කොරියේ යන්නපා. කොරියා.
1: හයියෝ හයියෝ.
0: අඥාෂියෝ. කොරියා.
1: අග්නේසියෝ තමයි. අග්නේසියෝ කියන්නේ මොකද්ද?
0: කද අග්නේසියෝ කියලා කියන්නේ? අයුබෝවන්.
1: හයි අග්නේසියෝ. අනියොන් හසයෝ.
0: අනියොන් හසයෝ. මතක නැද්ද?
1: අනියොන් හසයෝ කියලා තමයි දුන්නේ. අනේ අර මොකද මලියන මොකද මලියන කඩියද තියෙන්නේ මල්ලි මට හරි ආසයි මල්ලි ඒක ඒක ඒක තිබුණත් තාලි මං ජීවිතේම හරි සතුටුයි කියලා මට හිතෙන මල්ලි ඇත්තට මං මල්ලි මට නම් ගොඩාක් සතුටුයි ඒක දැකපු වෙලාව හින්දින මං දන්නේ මල්ලි මං කොහොම ඒක ගන්නද කියලා ඉන්නක මං අරන් දෙන්න
0: සරන්හෙ
1: මේ මිනිස්සුන්ගේ සරම ඉතුරු වුණා
0: මේ
1: මිනිස්සුන් ඇඳන් ඉන්න සරමක්වත් ඉතුරු කළද නංගි පෙට්ටියට බඩු ටික දාගෙන ආවේ
0: ඇයි අර මගේ අර ලුංගියක් දුන්නා දීලාද
1: ලුංගිය
0: මෙහෙන් හදාගෙන
1: අර පිට්ටුවට පිට්ටෙන්නේ නැති මාස ගන්න හොදනද ලුංගිය නේද පිට්ටුවට පිට්ටෙන්නේ නැහැ දරලිපේ පිට්ටෙන්නේ නැහැ ගෑස් ලිපේ දිරුව ගෑස් ලිපේ නෙමෙයි නෝ ගෑස් ලිපේ පිට්ටෙන්නේ නැහැ ඒක දීලා ආවේ කාටද අර නංගිටද ලුංගිය ඒ නංගිට හැදලා ලඩක් හොයාගන්න බෑ නංගි අඳින්න නංගි තමයි නංගිය වනංගන් දෙන්න එපා.
0: ඉතින් අරවින්ද ආදාන දෙතුන් වතාවක්ම මාව එන්න බබා ආද අපේ ඇනිවර්සරි නේද අපි යමු ජුවලරි ගන්න ගහලා අරගෙන ගියා දෙතුන් වතාවක්. ඒ ගත්තු රත්තරන් ගිහිල්ලා ඉවරලා හදිස්සියකට උගස් තියන්න යනකොට තමයි තේරෙන්නේ මේවා ක්වොලිටි නෑ. කැරට් 22 කියලා කැරට් 19ක් තිබ්බා. එක මං චේන් එක කරලා කැරට් 19.
1: වාග හොඳන්නේ.
0: ඉත බැලුවා උගස් තියන්න ගිහිල්ලා බැලුවම චෙක් කරාම මෙන්න.
1: උගස් තියන්න.
0: නැත්තම්
1: ගන්න උගස් තියන එකද කරන්නේ?
0: ආයෝජනය. අපි රත්තරංගනේ ආයෝජනයට
1: ආයෝජනයේ උගස් තියෙනකම කන්න මොන නැත උගස් තියෙන මොකද්ද කරන්නේ
0: ආයෝජනයක් රත්තරංග කියන්නේ ආයෝජන
1: ආයෝජනය නම් තමයි
0: ඉතින් ඒ නිසා
1: උගස් තියෙනකම නැහැ මම
0: යනවා නම් අනේ මං අරන් හරි දැනකට යන්න රත්තරන් වෝග් ජුවලස් එකට මාව අරගෙන යන්න
1: මිනිස්සු තැන දන්නවා මිනිස්සු වෝග් ජුවලස් එකට යන සමහරලාට බය වෙලා ඉන්නවා මේගොල්ලෝ හිතනවා අර මේ ඒකට හරිම ලස්සනයිනේ හදලා තියෙන විදිහ.
0: යා ඕකේ.
1: හැම වෝග් ජුවලර් ෂෝරූම් එකක්ම හරි කලෙලිය.
0: ඔව් අනේ.
1: හරි ලස්සනයි.
0: රත්තරන් පාටයි.
1: ඒ රත්තරන් වලට ඒ ස්වර්ණාභරණ වලට මේ නියම ලස්සන එන විදිහට ලස්සනට ලයිට් අප් කරලා
0: හරි ඕකේ.
1: බලන කෙනෙකුට බොහොම පැහැදිලිවම ඒ ස්වර්ණාභරණයේ තියෙන හැම ඩීටේල් එකක්ම එකක්වත් මග නොහැරෙන්න හැම එකම හැට අහුවෙන විදිහට ලයිට් අප් කරලා හරි ලස්සනට හදලා තියෙනවා. මිනිස්සුන්ට හිතෙනවා ඉතින්.
0: හරි.
1: අම්මෝ මේ වටත් අපිත් දන්නේ ගෙවන්නේ මේ ලස්සනට හැදුවා
0: හරි
1: අනිත් එක ලස්සන ළමයි ටිකක් ඉන්නවා කස්ටමර් සර්විස් එකට
0: අනිත් එකට ආම තේ එකක් දෙනවා
1: හරිම කරුණාවන්තයිද ඉතින් තෙන් තෙන් වන් තේ එකට වැටෙන්නේ පයිති
0: මම දැන් හම්බුණා රසය ඒක
1: ඇම්බලෙක් වගේ තේ එකට වැටෙන්නේ අපි රත්තරන් ගැන ලොකු දෙයක් ගැන කතා කරනකොට දෙන තේ එක ගැන කතා
0: කරන්නේ
1: ඒකට අදාළ වටින දේ කතා කරා ෂෝ තේ එකක් දෙන බොහොම රස ඒක බොන්න ද යන්නේ බඩු ගන්න නේ රත්තරන් බඩු ගන්න නේ
0: වගේ සර්විස් එකක් හම්බ වෙනවා කියාම
1: තේ එකක් දෙන එක නෙමෙයි නික බලන්නේ
0: ඉතින් හම්බුනේ
1: තේ එක නම් ඔයගොල්ලන්ගේ කුම්මෙහිගේ වලල ගියත් හම්බ වෙනවා නේද වදෙන් පොරෙන් දෙන තේ එක තියෙනවා
0: අර මේක රායි හරි හරි
1: අපි ටයිම් කරමු බඩන්නේ හරි එන්න මිනු පුඩි මානසිකත්වය තියෙන්නේ මේ ජෝඩු කුන්දුතුරුව මානසිකත්වයක් තියෙන්නේ ජුවලරි shop එකේ වෝග් ජුවලර්ස් කියලා තේ එක නකම් බලන්නේ තේක මේ තේක තේක තේක බොන්න නෙමෙයි යන්නේ
0: හරි අපි ගන්න ජුවලරි ගන්න යන්නේ
1: තේක බොන්න නෙමෙයි යන්නේ මේ යන්නේ ජුවලරි ගන්න යන්නේ ස්වර්ණාභරණ ගන්න යන්නේ ඉතින් මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මට විසඳලා දෙන්න පොඩ්ඩක් වෙලාව දෙන්න.
0: හරි.
1: ඔයාගේ තේ එක ඔයා පස්සේ බොන්න. ඔයාගේ තේ එක දෙනක ඉස්සරහට දාගත්තා.
0: මම ඊළඟට කතා කරන්නම් ඒ රස තේ එක ගැන, පැල්වත්ත තේ ගැන මම කතා කරන්නම්. අරවින්ද now you talk.
1: සාල කරදරයක් වුණානේ.
0: මොකද?
1: මොකද අමුතු චූල්න් එකක ඉන්නවා මේ යෝධිය අද මොකද්ද කියලා මට මේ හිතාගන්න ඩොලරක වැඩි වෙච්ච හින්දාද.

0: මොකද මේ කොහොමද චූන් එකක් කැල්ල තින්නේ මොකද?
1: මගේ එහෙම එකක් පේනවද?
0: නැතු
1: මං හරි සීතලේ ඉන්නේ.
0: ඩොලර් එක 300 තියෙද ගියා කියලා පුදුම ගැම්මට ඉන්නවනේ මේක.
1: හරි. දැන් ඉඳන් කතාවක් නැහැ.
0: වඩා හොඳයි නිවේදකයක් කියලා කතා නොකර ඉන්නවනම් ඔයා. අපි ඉල්ලන ගාණක් දෙනවා. ඊයමයි. ඕම් ඕම් ඉන්න. තව ටික දවසක් ගෙදරත් ගියා කිදී මෙහෙම අපිට කොහොමද චොයික් කරගත්තා? අන්න පටන් ගත්තා. මිනිස්සුන්ට හිතෙනවද වෝග් ජුවලර්ස් එකේ මේ ලස්සන මෙහෙම තියාගන්න ඒකටත් සල්ලි ගන්නවා ඇති අපෙන් කියලා වැරදීනේ. එහෙම ගන්නෑ නේ. එහෙම ගන්නව නම් වෝග් ජුවලර්ස් එක කොහොමද ලස්සන කරාබු කුට්ටමක් රුපියල් 30,000කට දෙන්නේ කියලා මට
1: කියන්නේ. ඒකනේ
0: නේද ලස්සන ට්‍රයි කලර් බ්‍රේස්ලට් එකක් ලස්සනයි රුපියල් 75,000කට දෙන්නේ. කොහොමද කරන්නේ ලස්සන ලෙක්ලස් එකක් රුපියල් 350,000ටත් ගත්ත හැගෙනේ.
1: හරි.
0: පවුම කීයද? පවුම 104ක්නේ. ඉතින් බලන්න මේ ඔක්කොම කරලා අර ලස්සන බොක්ස් එකක දාලා ඒක තියෙන වටිනාකම හිතන් වෝග් ජුවලර්ස් කියලා ලස්සනට ප්‍රින්ට් කරපු ලස්සන බොක්ස් එකක දාලා නිකන් දෙනව නෙමෙයි ඔබට ඒක සිහිවටනයක් වගේ මතක තියෙන දෙන්නේ. ඒක වෝග් ජුවලර්ස් එකෙන් ගත්තා කියන වටිනාකම එන්න මට එක පාරක වෝග් ජුවලර්ස් එක මම කරේ ගත්තා ලස්සන මේ වුඩන් බොක්ස් එකක්
1: අම්මුණා.
0: හරිම ලස්සන ලී පෙට්ටියක්.
1: හරි ඔකේ. ක්ලාසිනේ.
0: හරිම ක්ලාස් එකක් තියෙනවා. දැන් රුපියල් 30,000ට කරවව හදන්න පුළුවන් මන් දන්නව අනිත් තැන්වල. හැබැයි ඔබ හොඳට කල්පනා කරන්න. ඒ ඔය කියන ඔය පුංචි පුංචි තැන්වලින් ඔබ ගන්නවා ඇති. ඒගොල්ලන්ට පුළුවන් දර වෝග් ජුවලර්ස් එකකින් ගත්තා කියන ඒ බ්‍රෑන්ඩ් වැලියු එක ඔබට දෙන්න ඔබ ගත්ත කරාබු කුට්ටමට රුපියල් 30,000ට ගත්ත එකට පවා වෝග් ජුවලර්ස් එකකින් ගත්තා කියන ප්‍රෙස්ටිජ් එක හම්බෙනවා.
1: හිතනෝ gift එකකට ගත්තේ කොහොමද නේ?
0: මේ මිනිස්සු මන් දැකලා තියෙනවා. පුංචි දරුවෙක් බලන්න යනකොට
1: හරි
0: අලුත් ඉපදිච්ච පොඩි කෙලි පැටික්කෙක් බලන්න යනකොට කරාබු ලස්සන චූටි තරු වගේ කරාබු ජෝඩුවක් අරන් යනවා. ඒක නිකන් තනකින් ගන්න ඔබට පුළුවන්. රුපියල් 30,000 අනිත් තැන්වලත් ඇති. රුපියල් 30,000ට වෝග් ජුවලර්ස් එකේ තියෙනවා. නමුත් ඒ 30,000 ඇතුලේ ඔබ වෝග් ජුවලර්ස් එකකින් ගත්තා කියන ඒ ප්‍රෙස්ටිජ් එක තියෙනවා. ඒ ප්‍රෙස්ටිජ් එක මොකටද අපිට? ඒ ප්‍රෙස්ටිජ් එක පිටිපස්සේ තියෙනවනේ ඔබ ගත්තේ හරිම මාත්‍රාවෙන් රත්තරන් කියලා. කැරට් 22 කියලා කිව්වනම් ඒක කැරට් 22ම තමයි. ඒක එක කැරට් කැරට් නෑ බීට්‍රූට් කැල්ලක් අඩු නෑ. මේ මාකට් එකේ තියෙන කැතම වැඩේ මං කියන්නේ.
1: හරි.
0: අපි රත්තරන් ගැන දන්නේ නැති නිසා දැන් අපිට ඕන තරම් අහුවෙලා තියෙනවා කැරට් 22 කියලා. ඊට වඩා කැරට් ගාන අඩු රත්තරන් පාවිච්චි කරලා ඔබේ ජුවලරි හදලා ඔබට දීලා ඔබෙන් කැරට් 22 ගානට සල්ලි අරගෙන තියෙනවා. කොච්චර කේස් අහුණාද? තාමත් අහුවෙනවා. රත්තරම් බර මෙච්චරයි කියලා ඇතුළට පස්පුරවල දීලා අපිට අහුවෙලා තියෙනවා. ඉතින් ඔබ කැමතිද එහෙම chance එකක් ගන්න? ඔබ එහෙම chance එකක් ගන්න මේ නිර්භීත නම් ඉතින් අපිට ඒකත් එක්ක අපිට හැපෙන්න අමාරුයි.
1: ඒක ඔබේ කැමැත්ත.
0: ආ පස් නෙමෙයි පස් කණ්ඩවලා තමයි.
1: හරි.
0: එහෙනම් කමන්නේ එහෙනම් එතනින් ගන්න එහෙනම් කමන්නේ.
1: ඊට වඩා
0: නම් නමුත් තමන් දාඩිය මාංශෙන් අම්ම කරගන්න සල්ලි වලට සල්ලි වියදම් කළා.
1: හරි.
0: මේ කොහෙවත් ඉන්න මේ රත්තරම් පෙන්නලා තඹ විකුණන පොරකට අහුවෙන්න බය මිනිසුත් ඉන්නවනේ. රැවටෙන්ඩ අකමැති මිනිස්සු ඉන්නවනේ.
1: Yes, ඒක හරි.
0: ඒ වගේම රත්තරන් වටිනාකමට එහා ගිය වටිනාකමක් තමන් ගන්න මේ පොඩි පෙන්ඩන්ට් එකට ධර්මයේ තියෙන්න ඕන කියලා හිතනවනම් ඔබ ගාන ගැනත් සැලකිලිමත් නම් එන්ඩ සහෝ වෝග් ජුවලර්ස් එකට. වෝග් ජුවලර්ස් ශාඛා තියෙනවා.
1: Okay.
0: රට පුරක් තියෙනවා.
1: හරි.
0: ලෝකෙත් තියෙනවා. ISO ස්ටෑන්ඩඩ්ස් වලට වැඩ කරන්නේ. ඒ නිසා ඔබට කිසිම විදියක බොරුවක් වංචාවක් එතන වෙන්නේ නැහැ කියන එක හැම පැත්තෙම සහතිකයි. ඒක තමයි වෝග් ජුවලර්ස් එකට තියෙන එදා මෙදා තුර මේ අවුරුදු ගාන පුරාම තියෙන නම්බුව. නම්බුකාරු විදියට අර ඒක අයිතිකාරයා මට කිව්වේ.
1: හරි.
0: මිස්ටර් අරවින්ද අපි හරි හම්බ කරන මිනිස්සු. හම්බ කරන්නේ හරියට කියලා
1: කියනවා.
0: මට ඒක හිතට හරිය වැදිලා තියෙන්නේ. අපි වුණත් හරි හම්බ කරන්න ඕනේ.
1: හරි විදියට හරි විදියට හම්බ
0: කරන්න. ඔයා වුණත් ඒක ඉගෙන ගන්න.
1: යස් මම ඒක කරනවා.
0: ඔව්. හොඳට කරා.
1: හරි රටේ රට ඇතුළෙදි කරනවා හරි.
0: හරි හම්බ.
1: අනිත් වෙලාවට අමතක වෙනවා.
0: හරි හම්බ කරපු මිනිස්සුන්ගේ හරි හරියට ඒ මිනිස්සුන්ගේ හම්බ කරා නේද?
1: ඉතින් ඊටම වටිනා වැදගත් කාරණා ඔයා කියනකොට රටට මට බෑ ඔයාට ස්තුති නොකර ඉන්න අරවින්ද මම ඔයාට මගේ ස්තුතිය වචන වලින් මං හැමදාම ඔයාට ස්තුතිය පිරිනමනවා. අද මම රසම රස තේ කෝප්පයකින් ඔයාට ඒ ස්තුතිය පිරිනමන්න ලෑස්ති.
0: හරිද?
1: තේ කෝප්ප
0: මේක පන්නේ මේ විදුරු බෝතලය. ඇයි මර්සිය
1: දාන්නේ? අයියෝ!
0: ඇඟ පුරා මර්සිය ඇති. ඇඟ පුරා මර්සිය ඇති.
1: ඔළුව පුරා දැනුම ඇති.
0: දැනුම ඇති.
1: කැකිල්ලේ නිරින්දා සබයට වඩිනවා. රජ සැබේ සියල්ලෝ නිහඬ වී පසෙක වී.
0: කොරවි.
1: මහරජ.
0: හොඳට ඕම තොරවි.
1: ජය ශ්‍රී ජය.
0: ඇයි යන්නේ වා බොරු කරන්නේ එහෙම කොටක්?
1: අයියෝ ඒව ඇක්ට් එකක් නේ අරවින්ද.
0: ඇක්ට් එකට ගිහලා ඔහොම බොරු කරනවද? මිනිස්සු විශ්වාසය කියලා අහනවා.
1: හැබැයි ඔයා ඔයාට මම තේ හදලා දීලා තිනවා. ඔයා මට ඇත්තටම කියන්න මම පැල්වත්ත කිරි දාලා
0: හදලා තේ. ඔයා මට තේ හදලා දීලා නැහැ.
1: හරි.
0: හරි නේද? හදලා දීලා නැහැ.
1: කතා
0: කරන්නේ කොහෙද? කතා කරන්නේ නැහැ.
1: මම කතා කරන්නේ මගේ මූණ බලන්නත් එපා. හරි.
0: මූණ බලන්න වටින්නේ නැහැ මේ ගහන පට්ටපල් බොරු වලට. අඩුම තරමේ. මිනිත්තුන්ට පේන්නේ හැයියේ හැයියේ එකක ඉන්නවා. තේ එකක් හදලා දීලා නැහැ නේ මේ යෝධයා මට.
1: ඔය
0: කතා මේ මම ෂෝ එක කරන්න මෙච්චර කාලා. කවුද මුන්නල් පත්තවල් දුන්නේ?
1: ආපෝ ආපෝ ආපෝ. ඒ
0: අලුත් එක. ඔයා හදලා දෙන්න ඕනේ නැහැ. මේ නංගිල ඉන්නවා අපිට තේ හදලා දෙන්න. ඔයා මේ කවුද ඔයා? ඔයා කවුද කවුද මේ? කවුද මල්ලි මේ?
1: ගොඩාක්
0: අද නෑ මට හරිද මට මේ අදලා දෙන්න මට සිතාර නංගිතේ හදලා දෙනවා මට
1: ඕහෝ
0: ඕහෝ එතර අර හැමදේම කරට ගන්න නංගි
1: එලා මෙන් නම් කළාද
0: අනේ පව් අනේ කරට ගහනවා ගහනවා එයා මේ අර ටික්ටොක් වල නිතර කරට ගන්න
1: තියා වැරදි කතා කියනවනේ
0: කන පෙරලලා කියොත් එහෙම
1: ඒ ඔයාගෙන් ගන්න තියෙන බලිය කළද
0: අන්න තමන්ගේ යථා තත්ත්වය එළියට පැන්නා. ඔන්න ඔතනට නිකන් තමයි මිනිස්සුම ගේන්න ඕනේ. මිතුර ටික ස්වයංක්‍රීයව සේද්ද වෙනවා. මගෙන් ගන්න බැරි පළිය අර අහිංසක කෙල්ලකින් ගන්නවා. ඒ කෙල්ල මට පැල්වත්ත තේ රහට හදලා දෙන නිසානේ ඔය එහෙම කරනයි.
1: මම බැලුවා දවස් දෙක තුන මොකක්ද.
0: වාගෙන මෙහෙ තේ මගෙන් මම සිතාරණන්ගේ තේක හදලා
1: දෙනවා. හරි කෝලල්ලා
0: සිතාර එක ගගහා සේක කරනවා.
1: ඇත්‍රයන් රහට තේ හදාන්න පුළුවන් නේ අරවින්ද. එයා පැල්වත්ත කිරි හොඳ උකු එයා දාන මේ කිරි.
0: මම තමයි යාට කිව්වේ.
1: හරි.
0: කිරි තේක රහ වෙන්න පැල්වත්ත මිල්ක් පවුඩර් ගන්න කියලා.
1: හරි අයියානේ.
0: ඇයි මොකද? දැන් ඊර්ෂ්‍යා වෙලවඩක් නැහැ. දැන් ගිය දේ ගියා. ඒක නේ කිරි තේකේ හිත මගේ ගිහිල්ලා ඉවරයි. දැන් නිකන් බරුවට ඇයි ඇයි එක දැන් එන්න එළවලා දාන්න. දැන් තේ හදන්න එන්න එපා. පෙරිනෝ සිතාර නංගියා පැල්වත්ත කිරිතේ රහට හදලා දෙනවා.
1: එහෙනම් මම ඔයාට පැල්වත්ත ගී දාලා හොඳ බිරියානි එකක් හදලා දෙන්නම්.
0: අනේ පායකක් මම ඒ නංගියට කියලාම කරගන්න.
1: නැත්නම් පැල්වත්ත බටර් දාලා මම ඔයාලට පාම්පෙති දෙකක
0: බටර් නම් ඔයාට පැල්වත්තෙන් ඕනේ නැහැ. ඔයා ගාව තියෙන බටර් ඇති.
1: එහෙමත් නැත්නම් මම ඔයාලට මුදෝපු කිරි පැල්වත්ත. ආ මම ඔයාට ඒව දෙන්න සංග්‍රහයක්
0: කරනවා. නෑ ඕනේ අපිට සල්ලි දෙලව ගත්තා.
1: හරි යෝගට් අයිස්ක්‍රීම්.
0: ඒවත් අපිට ගත්තා.
1: පැල්වත්ත?
0: පැල්වත්ත.
1: ඕකේ.
0: එවනි මාකට් එකේ සාධාරණම ගානට තියෙන්නේ. අදටත් ඔය මොනවා වුණත් මොන එකම කෝකෝ ගණන් යනවා කිව්වත් පැල්වත්ත මිල්ක් පවුඩර් එක. නාමේ අපේ කිරිසන් නම ඒක වෙන කතාවක් හරිද? ඒක නේ මං කියත හදන්නේ. මං කියන්නේ මොනවා වුණත් පැල්වත්ත ග්‍රෑම් 400 මිල්ක් පවුඩර් පැකට් එක මාකට් එකේ කාගේ ගණන් උත්තර මේ ලොකු ගණන් මේව කරාට. ඒ මිනිස්සු දෙන්න පුළුවන් සාධාරණම ගානට අත දෙනවා. මොකද යාලට කිරි ටික හම්බෙන්නේ අපේ රටෙන්. අපේ රටේ කිරි ගොයියුත් එක්ක වැඩ.
1: හරි.
0: එතකොට ෆැක්ටරි එක තියෙන්නේ අපේ රටේ.
1: Yes, ඒකනේ.
0: ඒක පවුඩර් කරන්නේ අපේ රටේ.
1: ආ.
0: ඉතින් හැම වෙලාවෙම අලුත්ම අලුත් නිෂ්පාදිත දිනය ගතත් අලුත්ම කිරි පැකට් එක කාගේද?
1: පැල්වත්ත.
0: නාමය අපේ.
1: කිරිසන් නාමයයි.
0: එනේ. සිතන්න. ආ. පැල්වත්ත කීතයක් කල් දෙන්න මැනිකේ.
1: ආ.
0: රිදෙයි රිදෙයි වටේටම රිදෙයි
1: රිදෙයි
0: ගෙදර යන්න බැරි වෙයි නමුත් ඉතින්

0: දැන් බලමු මගේ වොලට් එකේ මොනවද තියෙන්නේ කියලා. අද මම අන්බොක්ස් කරන්න යන්නේ මගේ වොලට් එක. ඉතින් වොලට් එක ඇතුලේ
1: අන්බොක්ස් කරන්නේ.
0: ඒක ඇරලා බලන්න යන්නේ.
1: අන්බොක්ස් කරනවා වොලට්
0: එක. ඒක ඉතින් ඒක ඇතුලේ බලන්න යන්න. හරි වොලට් එක ඇතුලේ
2: තියෙන්නේ දෙයක් ඉගෙනගෙන හැම එකටම දාන්න යන්නේ පාව. අන්බොක්ස් කරන්නේ හැම එකක්.
0: ඔව් හරි. මේක
2: කාක්කුව දෙලා පර්ත් එක මේ තුරු දෙනවා අන්බොක්ස් කරන්න නේ වොලට්.
0: අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඕ ඩොලර්ස් තියෙනවා මේ. ඊට පස්සේ යෙන් තියෙනවා. ඒ වගේ පිටරට කරන්සිස් තියෙනවා මගේ වොලට් එක ඇතුලේ. ඒ වගේම ස්පෙෂල්ම දෙයක් තියෙනවා. මේ තමයි කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක. මම යන හැම තැනකම අරගෙන යන්නේ මේ ඩෙබිට් කාඩ් එක.
1: මට ඔයත් එක්ක කතා කරද්දී අර සින්දුව මතක් වෙනවා.
0: මොකද්ද?
1: සුරූපී විරූපී නම් පටබැඳුනේ සුරූපිතයි කොයි කවුරුත් ඇලුම් කරන්නේ එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටුණු පර්ස් එකේ ඩොලර්ස් ඇරියා ඇරියා පර්ස් එක ඇරියා අතෑරලා දාපු ලිඳක් වගේ මෙලෝ දෙයන්නේ අයිඩෙන්ටි කාඩ් එකයි ඩ්‍රයිවිං ලයිසන් හතරට පහට නම්බු පත්තර ගෑනි රේඩියෝ එකේ කතා කරනකොට ඩොලර්ස් මෙතන අදිසිය කැමරා වැල්ලු නම් බලාහතුර ඇත්ත තත්ත්වේ ඩොලර්ස් යෙන්
0: කනියන්
1: වොන්
0: මොනුත් තියෙනවා
1: වොන් ඕ ඕ
0: ඒ ගියානේ අපි කොරියා ඉතින් වොන් තියෙනවා සිංගප්පූ ඩොලර්ස් තියෙනවා තායිලන්ඩ් මෙව්වා තියෙනවා
1: තායිලන්ඩ් මොනවද තියෙන්නේ තායිලන්ඩ් මොනවද තියෙන්නේ
0: තායි ඩොලර්ස් මොනවද තායිලන්ඩ්වල තියෙන්නේ
1: ඩොලර්ස් තායි ඩොලර්ස්
0: තායි
1: මේවා අක්කර තායි අක්කර
0: හරි මගේ වැදගත් මේක මම ගත්තා මගේ වොලට් එකෙන් එළියට ඒ තමයි කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක. ඕගොල්ලෝ දැන් හිතා ඩෙබිට් කාඩ් එක yes debit card එක මොකද වාසි වැඩි debit cards වලට මම දැන් debit cards වලට වැඩිම වටිනාකමක් එකතු කරේ commercial bank කියලා හිතනවා. දැන් මේ දෙන තෑගි කන්දරව නේද අරවින්ද
1: අපි මුලින්ම කියන්නම් මේ debit card එක පාවිච්චි කරන්නේ කොච්චර ලේසිද කියලා life එකේ.
0: okay
1: රුපියල් 10ක් 2000ක් නම් ඔය අරගෙන මෙහෙමයි තින් එහෙම දාගෙන යන්න ලොකු සල්ලියකුත් නැහැ තමයි. නමුත් ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 15000ක් 20000ක් වගේ නිකන් 1000 වෙන් එහෙම අරගෙන යන්න ගියොත් එහෙම
0: හරි
1: පර්ස් එකකට ඔරොත්තු දෙන්නේ නැහැ නේ. ඉස්සෙල්ලම කියන්න බෑ ඔයගොල්ලෝ පර්ස් එකට සල්ලි දාන්නේ දිගෑරලාද නමලාද? දිගෑරලාද සල්ලි දාන්නේ සල්ලි කොල? කාසි නෙමේ බං අහන්නේ කාසි කොහොම නමලා දාන්න බෑනේ. කාසි නමලා දාන්නේ කියලා කල්පනා කරා.
0: මම දාන්නේ දිගෑරලා.
1: දිගෑරලා. සල්ලි කොල නමල දාන්න බලන්න. සල්ලි කොල නමල දාන්න බලන්න. මං අහලා තියෙනවා මෙහි මමත් එහෙම දැන පාවිච්චි කරන්න.
0: හරි.
1: සල්ලි කොල නමල දාපුවාම මේ වියදම අඩුයි කියලා.
0: හා ඔකේ.
1: වියදම් වෙනවා අඩුයි කියලා. පොඩි අදහසක් තියෙනවා.
0: හරි.
1: තමන් අහලා තියෙනවා පර්ස් එක ඇතුලේ පොඩි රතු පාට හරි හතරස් කොලයක්. දාලා තියෙන එක නමල දානකොට ඒක ඒක වාසනාවේ සංකේතයක් කියලා.
0: මොන පාටද කොළ පාට?
1: රතු පාට.
0: රතු පාට.
1: රතු පාට. රතු පාට. ඒව නිකන් අර වියදම් වෙන්නේ නැති ඒවා නිසා නිකන් මොන පොඩ්ඩක් කරලා බැලුවට කමන්නේ නැහනේ. කමන්නේ
0: මම කරලා බලන්න.
1: රතු පාට කොළයක් දාපුවහම ඉතින් වාසනාව ගෙනවනවා. ඉතින් රතු පාට කොළයක් කපලා නමල දාගන්න.
0: ඒක
1: ගහන.
0: ඔව් කරන්න පුළන්නේ.
1: සල්ලි නමල දාපුවහම පොඩ්ඩක් වියදම් අඩු වෙනවා වගේ කියන එක මන් දන්නේ ඒක මේ ඒක සයිකලොජිකල්ද දන්නෙත්
0: නැහැ.
1: ඇත්තට මට හිතෙනවා එහෙම දාපුවහම මගේ පොඩ්ඩක් වියදම අඩුයි වගේ
0: කියලා. ඒ කියන්නේ ඒක දිගහැරලා ආයි ගන්න නිකන් කම්මැලි කමක් වගේ නවත් දන්නේ නැහැ.
1: මිස් ඔයත් එක්ක කතා කරන්න මිස් මම මේ අවුරුදු ගානටම ඉගෙන ගත්තා නේද? මට අදටත් බැරුණා. මේක හොඳ කරන්න පුළුවන් මොකට කමන්නේ? ඒක දිගහැර ගන්න කම්මැලි හිතෙනවා ගම්ම කම්මැලි. දැන් මුදලාලි සල්ලි නම් කම්මැලි ගන්න සල්ලි. මුදලාලි මට සල්ලි කම්මැලි.
0: කොහොමද මම නම් කොළ මේ වොලට් එකේ දාගෙන ඉපු කාලයක් දැන් මතකම
1: නැහැ. ලයිට් බිල් එනවා. ඔය ගෙවන්න පුළුවන් කම්මැලි. සල්ලි නමල දෙන්නේ කම්මැලි. අතුරු බිල ගන්න ජීන්නේ සල්ලි නමල දාලා දෙන්නේ කම්මැලි. කම්මැලි කම්මැලි ගන්න. කම්මැලි නිකන්.
0: කාඩ් එකෙන් ගෙවන්න ඉති.
1: මේ අහන්න ඒවත් කරලා බලන්න. හැබැයි මේ වර්තමාන සමාජයේ මෙහෙන මේ ලෝකේ කොහේ හිටියත් සල්ලි වලින් කරන ගනුදෙනු ආරක්ෂිත නැත. සල්ලි නැති වුණොත් ඔබට කවදාවත් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. කල්පනා කරලා බලන්න, ඔබේ පර්ස් එක නැතිනො, සල්ලි තියෙනවා. සමහර වෙලාවට පර්ස් එක ගෙදරට එවන මිනිස්සුත් ඉන්නවා, ඩෙන්ටි කාඩ් එකෙන් ඇඩ්‍රස් එක බලන්න. සල්ලි එවන්නේ නැහැ. සල්ලි එවන්නේ නැහැ. හැබැයි දැන් මිනිස්සු තේරුම් අරන් තියෙනවා, කාඩ්ස් නම් තියෙන්නේ ඒ පර්ස් එක ඇතුලේ. කවුරුවත් ඒ කාඩ්ස් වලින් අයිතිකාරයක් නොවන කෙනෙක්, මොලේ කලඳක්වත් තියෙන මිනිහෙක් ඒ කාඩ් එකෙන් වියදම් කරන්නේ නැහැ. මොකද වියදම් කරපු ගමන්, වියදම් කරපු තැන, වෙලාව, කීයක් වියදම් කරාද කියන එක හොයාගන්න පුළුවන්. එතන CCTV තියෙනවා නම් වියදම් කරපු මිනිහා කවුද කියලා හොයන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් වලට අත තියන්නේ නැහැ. ඔන්න ඔබට තියෙන ආරක්ෂාවක්. පොඩි ගාණක් කෑෂ් වලින් තියාගන්න. නැති වුණත් දුක නැති ගාණක්. ඉතනක රුපියල් 3000ක් පර්ස් එකේ තියෙනවා. මගේ නම් ඉතරවත් නැද්ද කොහෙද? 1500ක් විතර ගැත්තේ. කාඩ් එකක් තියාගෙන ඉන්නවා. ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා. හැබැයි මම අදටත් කැමති ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට්ස් කරන්න. ඇයි? කිසිවක් මතක තියාගෙන ඉන්න ඕනේ හැම එකකම විස්තර SMS එකේ තියෙනවා.
0: හරි.
1: හැම වියදමක් ගැනම විස්තර මට SMS එකකින් ගන්න පුළුවන්. ඒකක්. බැරි වෙලාම මගේ පර්ස් එක නැති වෙලා කාඩ් එක කවුරු හරි අරගෙන මට හොරෙන් පේමන්ට් එකක් කරු.
0: හරි.
1: මට SMS එකක් එන්න. හොන්න. හොන්න පේමන්ට් එක කරලා. අක්කාල මට ඇක්ෂන් ගන්න පුළුවන්. පර්ස් එක නැති වුණා කියලා දැනගත්ත ගමන් මට ටක් ගාලා බැංකුවට කතා කරලා කියන්න පුළුවන්.
0: හරි.
1: මගේ පර්ස් එක නැති වුණා, කාඩ් එක තිබුණා, කාඩ් එක කැන්සල් කරන්න. කිසි කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ.
0: Yes.
1: කොහොමද ආරක්ෂාව?
0: ඒක මරු.
1: මාරයි. එල.
0: නියමයි.
1: නියමයි. පට්ට පට පට. හරි.
0: Okay.
1: හැමදාම ඉතින් ඩීල් තිබුණේ ක්‍රෙඩිට් කාඩ් වලට තමයි. කමර්ෂල් බැංකුව අලුත් ස්ටෙප් එකක් අරගෙන ඩෙබිට් කාඩ් එකට. ඔව්. ඔබේ ඩෙබිට් කාඩ් එකට දැන් විශේෂ වරප්‍රසාදයක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඔය පොඩි පොඩි වියහේදන් ඔක්කොම ඔබේ කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් කරන්න. 20,000 පයින්ව බලන් ඉන්නේ නැද්ද? මේගොල්ලන්ගේ මේ කන්ඩිෂන් එකක් තියෙනවා. මාසෙකට රුපියල් 20,000ක හෝ ඊට වඩා වැඩි වියදමක් කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් කරලා තියෙනවා. ක්‍රෙඩිට් ඩෙබිට් පටලවා ගන්න එපා. ඩෙබිට් කාඩ් එකක් කියන එක කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගත්ත ගමන්ම පාරිභෝගිකයාගේ අතට ඒ වෙලාවෙම දෙනවා. දැන් එහෙම ටෙක්නොලොජි තියෙනවා අපි ගාව. කමර්ෂල් බැංකුවට අක් ගාලා ඔබේ ඩෙබිට් කාඩ් එක දෙනවා. ඒතකොට සල්ලි අදින්න යන්නේ නැහැ දැන් ඔබ. account එකේ සල්ලි තියෙනවා. ඔබ කාඩ් එකකින් ගෙවනවා. account එකකින් කැපෙනවා. ආයේ සල්ලි දාන්න ඕනද අපි? මතක තියාගෙන?
0: නෑනේ.
1: දාන්න ඕනේ නැහැ. ඒ අපේම සල්ලි.
0: Yes.
1: සමහර ලාවට ඒ කාඩ් වලට වෙන වෙන වාසිත් තියෙනවා. කියනවා කමර්ෂල් බැංකු කාඩ් එකකින් ගෙවන්න පුළුවන් නම් ඔයාලට 20%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එහෙමත් කියනවා. ඒ කෑෂ් වලට හම්බෙන්නේ නැහැ ඒවා. අරවටම තමයි
0: හම්බෙන්නේ.
1: හරි. ඒව වෙන්නේ කොහමද? ඒ කොහමද මේ වැඩසටහන් හදන්නේ කියන එක එක වෙනම කතාවක් ඒක. ඒ කියන්නේ අපි කරදර වෙන්න අපිට ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා.
0: ඒ කියන්නේ අපි වාසිරික ගමුකෝ නේද?
1: ඉතින් ඔබ 20,000කට වඩා 20,000කෝ ඊට වඩා වියදම් මාසයක් ඇතුළත කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකකින් කරා නම්
0: ඕකේ.
1: ජයග්‍රාහකයෝ 1000ක් තෝරගෙන ඒගොල්ලන්ට තමයි මේ කියන තෑගි ටික දෙන්න යන්නේ. ස්මාර්ට් ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, එයා කූලර්ස්, ෆෑන්ස්, මයික්‍රෝවේව් ඔවන්ස්, iPhone 17, ලැප්ටොප්ස්, ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ්, ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින්, ස්මාර්ට් ටීවී.
0: වව්!
1: මේ ජුනි 30 වෙනකම් වැඩේ යනවා. ජුනි 30. පිටාම මේ මාසෙනේ යන්නේ. කාලේ දිනනවා. කාලේ තියෙනවා
0: මාසේ කමාරක්ම
1: තියෙනවා. ඉතින් ඔන්න මතක තියාගන්න. උකුත් ඔළුව වැඩි හිතන්නේ ඔන්නේ. ඔබ නිකන් ඔබට තියෙන්නේ අර ගෙවීම් ටික කරන් යන්න විතරයි.
0: ආයෙ
1: මකව SMS එකක් දාලා අපි 20,000ට වඩා වියදම් කරා. ඒක කියන්නේ නැහැ. ඒ ඔක්කොම රෙකෝඩ්ස් එක බැංක එකේ තියෙනවා.
0: හරි. නියමයි. එතකොට අද මම දැක්කා විනීත රියදුරෙක් මම දැක්ක මඩ යව මාරුදිරි හිතට ඇල්ලුවා අරවින්ද. එයා මේ බජාජ් ප්‍රීවිල් එකක් තමයි මේ ධාවනය කරේ පැදුවේ. කදිකෙන් ඩ්‍රයිව් කරේ. එයා ඔන්න මම පාර අතුරු පාරක ඉඳන් පාරට වාහනේ දානකොට මට ඉඩ දුන්නා. මට පොඩ පුදුම හිතුණා. ඒ කියන්නේ මට පුදුම හිතුණා. ඒක පාට එහෙම ඒ කියන්නේ මම දාන්න හදනකොට මගේ කිසිම නිකන් වෙන්දර මම අනේ කියලා වාහන වලින් ඉඩ ඉල්ලන්නේ නිකන් මූණ මේව කරනවා. අනේ ඉඩක් දෙන්න ලයිට් ගහනවා එහෙම කළානේ. අනේ ටක් ගාලා නැත්නම්
1: ඔයගොල්ලෝ කොහෙද ගියවල? ගියපැත්ත.
0: කලම්බෝ. ඒ උනාට ඉතින් එහෙම තමයි.
1: කලම්බනේ ඔයා ගෙදර ඔයා කලම්බනේ ඔයා ගෙදර තේනා.
0: මොන දිස්ත්‍රික්කෙ?
1: කොළඹ දිස්ත්‍රික්කේ නම් අවිස්තාවෙල්ලටම යනවනේ.
0: ඉතින් අපි කොළඹ දිස්ත්‍රික්කේ මිනිස්සු. ඉතින් මේ
1: බෝඩරේ බෝඩරේ නේද ඉන්නේ?
0: කොළඹ. එයා ගැන කියන්නේ.
1: ඔය එන පුතා කොළඹ?
0: කොළඹ.
1: ඔව් කොළඹ.
0: කොළඹ.
1: ඈ?
0: කොළඹස්.
1: කොළඹ හිටියනම් තව කොහෙද?
0: මට ඇත්තටම මේ රියදුරාව හිතට ඇල්ලුවා අරවින්. ඉතින් ඇයි අපි හැමෝටම පුළුවන් මේ වගේ වෙන්න කියලාත් නෑ වෙලාවකට හිතා. ඉතින් එයාගේ මට ඒක බෝ වුණා. මම ඩ්‍රයිව් කරගෙන යනකොට අන්න අතුරු පාරකින් වාහනේ දෙනවා මම එයාටත් ඉඩ දුන්නා. මම හිතන්නේ එයාටත් ඒක බෝ වෙන්නේ නැති. එහෙමම හොඳ බෝ වෙවි යන්න උනා මම හිතනවා ගියා කියලා. මගෙන් ඒක මගෙන් වුණා. ඉතින් කොහොම නත් අර බජාජ් ත්‍රිවිල් එක පදවපු ඒ
1: හොඳයි නේද? ඒක හරියට කියවුන්නේ නේ.
0: ඉතින් මට ඒක මේව කරන්න උදව් කරේ නෑනේ. ඔහත් එන්න එපයි ඒක. ත්‍රිවිල්
1: එකට මට එන්න දෙයක් නැහැ. ඔයානේ ආ මේ ත්‍රිවිල් එකයි ඔයාගේ කතාවක් නේ කියන්නේ. ඔයාගේ එකට මං එන්නේ මොකටද?
0: ඉතින් ආවේ කියලා කොළඹ කොළඹ ගන්න.
1: කොළඹ.
0: හරි මට ආසයි ආරවින්ද එහෙම. ඒ කියන්නේ ඒ වගේ
1: ඉතින් ඉඩ දෙනවා ඉතින් එහෙම. නැත්නම් ඉතින් අපේ ජීවිතේට වැඩට එන්න හම්බෙන්නේ නැහැ
0: නේ. ඒක ඉතින් ඉල්ලලා ඉල්ලලා ගන්න ඕනේ. එහෙම එක.
1: ඔව් කොහෙද ගෙවල්?
0: කොළඹ. අනේ අනේ මමද නිකන් බයිට් කරනවා නේ ඔයා.
1: කොළඹ.
0: බජාජ් අලුත්ම ත්‍රිවිල් එක ගැන කතා කරන්න ඕනි. ඉතින් බජාජ් අලුත්ම ත්‍රිවිල් එක යන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඒගොල්ලන්ගේ තියෙනවා බ්‍රාන්චස් තියෙනවා ත්‍රිවිල් විකුණන ෂෝරූම්ස් තියෙනවා. ගිහිලා බලන්න මොකද්ද මේ අලුත් එක. මේ කියන තරම් මේකේ ලස්සනද මේකේ ඩෑෂ්බෝඩ් එක. රේඩියෝ එකක් තියෙනවද? ආ සවුන්ඩ් සිස්ටම් එක කොහමද? මේකට යා ලොකුද? මේකේ ඩිසයින් එක කොයි වගේද? සැප පහසුව කොයි වගේද? ආ රෝද තුනක්. ගිහිල්ලා බලන්න. නේ
1: ඒතන ලොකුම සර්ප්‍රයිස් එක. ත්‍රිවිල් එකට රෝද තුනක්. අම්මා පකාලේ හපුවේ වද මේ. ත්‍රිවිල් රෝද තුනක් කවුද?
0: 36 සීසි.
1: අප බලන්න ඕනේ ඒ වගේ.
0: Yeah, okay.
1: එන්ජින් කැපැසිටි. මම දැන් ඔය අර කළුවගේ කඩේ ගාව ඉන්නේ නැති එතන නවතන ත්‍රිවිල් එක ස්ථාපවම් බලනවා. රේඩියෝ එහෙම දාගෙන හරි මේ එන්නේ. ආ අලුත් එකද? අනේ අලුත් එක නෙමෙයි කලින් එක අලුත් එකක් ගන්න ආසයි.
0: හරි ඔකේ.
1: අලුත් එකක් ගන්න හැමෝටම ආසයි. එයි වෙනදා 3 wheel එකක් අරගෙන ඔක මොඩිෆයි කරන්න සෑහෙන වියදමක් දරන අය ගන්න අය.
0: ආ ඒක හරි.
1: සෑහෙන ලොකු වියදමක් දරනවා. ඕකට සෙටප් එක හයි කළා ඕක වැඩ දාලා සෙල්ලම දාලා ගන්නම ගාණක් යනවා. සමහර හොඳ සවුන්ඩ් සෙටප් එකක් හයි කරන්න බෆල් එකක් පාර ගියා වගේ.
0: ඔව්.
1: නේද? මේ මොනවත් ගැන කරදර වෙන්න ඕනේ නැහැ. අලුත් බජාජ් 3 wheel එක එන්ජින් කැපැසිටි එක වැඩි කරලා ආපු 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් තියෙන ත්‍රිවිල් එකක්. වැල්ව් හතරක් තියෙන හොඳ පිකප් එකක් තියෙන. අන්නක පිකප් එක ඔබට අවශ්‍ය වෙලාවට පිකප් කරලා පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ ඒ පොඩ්ඩක් කරදරයි නේද?
0: ඒක වැඩක් නැහැ නේද මේ පිකප් එකේ?
1: පිකප් එක ඉල්ලන කොටම
0: yes.
1: හරි නිකන් හිතන කොටම වගේ. හිතන කොටම වගේ යන්න ඕන. ඒතර තමයි වාහනයක තියෙන සැටිස්ෆැක්ෂන් එක තියෙන. නිකන් වඩා කරකෝල අල්ලගෙන පුඩි වෙලාවක් ඉන්නකොට යනකොට ඔබ එච්චර කැමති නැහැ.
0: හරි.
1: ඒ බබ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ අලුත් 3 wheel එක throttle response කියලා අපි එකට කියන්නේ. කරකෝන කොටම බලය දෙන තාක්ෂණය දීලා තියෙනවා. ඊට අමතරව digital dashboard එක. Digital dashboard. දැන් මේක නිකන් පොඩ්ඩක් නිකන් කාර් එක වගේ වෙන්නේ.
0: ඒකනි මගේ රෝද තුනයි කියලා.
1: හරිද? කොයි වෙලාවහරි රෝද හතර කරනවා. Digital dashboard.
0: Yes.
1: ඒකටම integrate කරපු හොඳ factory fitted. ඒක බජාජ් කියලා ගහලා තියෙනවා මගේ මතකයේ විදිහට ඒ රේඩියෝ එකේ.
0: Ah, okay.
1: Branded radio එකක්. ඒකටම හරියන sound system එකක්. Handle එකෙම එහෙම 3 wheel එක යට රිංගගෙන අරම ඇද ඇද අතපත ගන්න නැති වෙන්න. Handle එකෙම පොඩි switch එකක් දීලා තියෙනවා reverse එකට දාගන්න. මේ වගේ අර මෙච්චර කාලයක් මිනිස්සුන්ට තිබිච්ච මේ අනේ මෙහෙම තිබ්බනම් හොඳයි. මෙහෙම වුණා නම් හොඳයි. මේක නෑනේ මේකේ කියලා ඔබ හිතුවනම් මම හිතන්නේ හැම අප්ග්‍රේඩ් එකක්ම අලුත් බජාජ් ත්‍රිවිල් එකේ ඇවිල්ලා තියෙනවා.
0: Yes yes.
1: නිකම්ම නිකම් වාහනයක් නෙමෙයි.
0: හරි.
1: ඒක ඔබ සිහිනයක්.
0: අනිවාර්යෙන්.
1: ඒක ඔය ත්‍රිවිල් 19ගේ ඩ්‍රීම් එකක් තමයි අලුත් 236 cc බජාජ් 4 stroke ත්‍රිවිල් එක. ඉතින් අපි හීන තියෙන හැබැයි කරගන්නනේ.
0: ආ ඒකනේ.
1: අපි ඒක ගන්න ඕනේ කොහොමද?
0: වක්කර
1: කරන්න ඕන.
0: තවත් රෝදයක් එන ගන් දෙන්නේ නේද? රෝද හතරක් වෙන ගන්
1: දෙන්නේ. එතනත් 4 wheel කලා. නැත්ත නැත්ත.
0: ඕකේ 9යි විනාඩි 11යි.
3: Rock with Moves Theater. ඉතුරු
4: උතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
5: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක Peradua Axia ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0111 544 5000
7: මේ හඳුන්ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
10: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන්නය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන්නය අපි ගැන හිතන අපිටම හරියන
15: තැන. වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: උදේනෝ වේයි විනාඩි 14යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: කතා ටොප් ස්ටෝරි
1: පළත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්නේ ඉල්ලීමක්. පළත් සභා ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙලක් මෙතෙක් නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි පැවසුවේ මෙම වසරේදී ඡන්දය පැවැත්වීමට අදාළ සියලු කටයුතු වහාම ආණ්ඩුව විසින් සිදු කළ යුතු බවයි.
2: පළාත් සභා මැතිවරණය මේ වෙනකොට වසර 14කට වැඩි කාලයක් ප්‍රමාද වෙලා තියෙන්නේ. තවමත් නව මැතිවරණ ක්‍රමයට එහෙමත් නැත්නම් මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සීමා නිර්ණය කටයුතු පිළිබඳව නිශ්චිත එකඟතාවයක් හෝ නිශ්චිත වැඩපිළිවෙළක් දකින්නට නැහැ. කොහොමවත් වර්තමාන ආණ්ඩුව උමන මැතිවරණ ක්‍රමයට මැතිවරණය පවත්වනවාද කියන කාරණය පිළිබඳව මේ වෙනකොට පාර්ලිමේන්තු කමිටුවකුත් පත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණය මේ වසරේ හෝ තියන්නට ආණ්ඩුව ක්‍රියා කරයි කියලා.
1: දැන් විදෙස් පොතක්. හෝමුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ පාලනය යටතේ පවතින බව ඉරානය පවසනවා. ඉරානයේ නිවේදනය කළේ සිය හමුදාවේ අවසරයකින් තොරව කිසිදු රටක හමුදා නෞකාවකට හෝ යාත්‍රාවකට ඒ හරහා ගමන් කළ නොහැකි බවයි. ඉරානයේ මිත්‍ර රටවලට අයත් නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට බාධාවක් නොමැති බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා. එම බලකාය සඳහන් කළේ විරුද්ධවාදී රටවලට අයත් යාත්‍රාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට කිසිදු අවසරයක් ලබා නොතැන බවයි.
0: Theater Top Story.

0: කිසිම වැඩක් නෑ, නිකන් අපි දෙන්න හම්බුණා වගේ තමයි.
1: මකද්ද
0: මරක් නැහැ ෂෝක් කරලා ගෙදර යනවා. ඒ වගේ තමයි ට්‍රම්ප් සහ ෂී ජීපින් හම්බුණා. අම්මලා කතා කරලා ගෙදර ගියා. කිසිම දෙයක් නැහැ. අන්න කොයිලා වැරි ආයුධ පටන් ගන්නේ.
1: ඔව්.
0: ආන් හරි ඉරානි සෙට් එක ආයෙත් පාරක් හොමස් එක වහලා. යාළුවන්ට විතරයි යන්න දෙන්නේ, අනික කාටවත් යන්න දෙන්නේ නැහැ කියනවා. ආයෙ ඉතින් අපි ලොකු රවුමක් කර කියලා.
1: හරි.
0: පටන් ගන්න තැනටම ඇවිල්ලා තියෙනවා.
1: අපරාධ සංචාර වලට වියදම් කරන සල්ලි.
0: සල්ලි. අපි කොරියා ගියේගේ මිරඩ වැඩ. සේ සතම එකතු කරගත්තා. සේ සතම ගොඩාක් කෙනෙක් ගෙවල් වලට දෙන්නම්, ගෙවල් වලට දෙන්නම්, ගෙවල් වලට මම අතින් ගින් දෙන්නම්.
1: ඩොලර්ස් ලංකාවේ ඩොලර්ස්.
0: මම තින් පයින් ගලවඩේ. පයි පයි පයි මල්ලියෝ වැඩේ කරන්න පායේ. එමි ඒ ළමයි හිතේ මම ටටා කියනවා. තින් සුදුන්.
1: මේ ඩොනල්ඩ්
0: අක්කගේ පොත්ත සුදට රැත රවටුණා.
1: සීජීපී. මට ඕවා නෙමෙයි.
0: සීජීපී නෙමෙයි මම පොඩ්ඩක් මේ කතා කරන්නේ. අක්කගේ පොත්ත සුදට මලෙලා රවටුණා. මම අතින් පයින් ගහලා දෙන්නේ පාවා දෙන්නේ පාවා මල්ලි අම්මෙන් නෑ කිය.
1: ටටා
0: ටටා මම්මේ දඟලන ටටා ඊ ෆ්ලයින් කිස්.
1: ඔයා ඒ කරන එක තේරෙන ඇක්ෂන් එක. ඒකයි.
0: මට පුරුදු නෑ නේ ඔය වගේ ඒවා.
1: නිකන් ලස්සන කරා.
0: ඔයා කම්බහරුත් එක්කනේ අපි ගිහිල්ලා ගියේ.
1: දැන් බලන්න මම නිකන් ට්‍රාන්සිට් එකට නිකන් චයිනා මේ එයාපෝට් එකට ගිහිල්ලා කොච්චර දේවල් කරගත්තද කියන්නකෝ. ඒ කියන්නේ
0: මොනව කරගනද? ට්‍රාන්සිට් එක වෙලා දෙනා බෙල්ල කරාන දිව්ව මන්දක් ඇච්චරයි මන්දක් බෑග් විසි වෙනවා තකොල් පැටලෙනවා කරත්ත උඩ වැටෙනවා වෙලාම මදි. ඇයි ඉතින් දුනු ගමුවේ බහලා කිතල ගමුවේ නීලගේ ගන්න තිබ්බේ
1: මාරි ලොකු ඉනේ
0: ආපෝට්
1: අනේ ඒකට අපේ ආපෝට් එක
0: අනේ උරු බෝඩි චුට්ටන්නේ
1: චුටි ආපෝට් එක
0: මෙන් ගියොත් ඒ ප්ලේන් එක යන එංගම් මේ ප්ලේන් එක යන්න බුණා.
1: ඉතින් ඇත්තටම කිසිම වැදගත් මොකක්වත් වෙලා නැද්ද? ට්‍රම්ප් එක්කයි සීජීපී.
0: පහුගිය දවස්වල සෝෂල් මීඩියා වල කතා කරපු වෙන වැදගත් සිදුවීමක් තිබුණා. ඔය හම්බෙච්ච එක භෝජන සංග්‍රහයකදී.
1: හරි.
0: ට්‍රම්ප් එක පාට්ටම මේ සීජීපී නැගිටලා යනවා. ට්‍රම්ප් එක පාට්ටම මේසුවට තිබිච්ච මේ ෆයිල් එක කොහමද අග්ගාලා ටිටිටි කර පිටුවක් දැපර නැගලා වහලා දාලා ආයේ ඉන්නවා. සීජීපී නැගිටලා යනවා. ගිය ගමන්
1: හරි
0: මේසෙ උඩ තියෙන ෆයිල් එක ටක් කරලා රම් පෙරලනවා.
1: ටිකක් ඇතින්ද තියෙන එක
0: නලං මහායතක නෙමෙයි නං කරලා ටක් ටක් කරලා මේ පිටුවක් දැපලා වහලා දාලා මේක සෝෂල් මීඩියා වලින් පික් කරගෙන
1: හරි
0: ලොකු කතාවක් අරගෙන ගියා. සීජීපින්ගේ ෆයිල් එක තමයි ට්‍රම්ප් ටක් ගාලා පෙරලලා බැලුවේ
1: කියලා. හා ඕකේ.
0: හැබැයි පස්සේ ඔප්පු කළා ඒ ට්‍රම්ප්ගෙම කතාවට අදාළ නෝට්ස් තිබිච්ච ෆයිල් එක තමයි එයා පොඩ්ඩක් පොඩ්ඩක් පෙරලලා බලලා
1: තියෙන්නේ.
0: මේ හැම එකකම එක එක ආතල් වැඩ
1: තියෙනවා. ඔව් නේ.
0: ට්‍රම්ප් එකපාරක් එක්කගෙන යනවා විශේෂ උද්‍යානයකට.
1: හරි.
0: පොඩි සංචාරකට. එතන ගියාම ට්‍රම්ප්ට දැනගන්න අවශ්‍ය වෙනවා මේ හැම රාජ්‍ය නායකයෙක්ම මේ උයනට අරගෙන එනවද කියලා. භාෂා පරිවර්තකයාට කියනවා මේ සීජීපින්ගෙන් අහලා
1: කියන්නේ
0: ලෝක හැම රාජ්‍ය නායකයෙක්ම මේ උද්‍යානයට අරන් එනවද කියලා. අහලා කියන් බොරු කියන්නේ මේ.
1: හරි.
0: පස්සේ සීජීපින් කියනවා නෑ. මේක බොහොම දුර්ලභ සිරිතක්. මෙතනට අපි හැමෝම ගේන්නේ නැහැ. මේක අපි පටන් අරගෙන පොඩි කාලයක් වෙන්නේ. ඒ කරලා තාම ගොඩක් අය මෙතනට ගෙනහැලා නැහැ.
1: හරි.
0: මෙතන පුටින් ඇවිල්ලා තියෙනවා. අ පුටින් ඔගේ නිමයි. අන්තික ට්‍රම්ප්ගේ වන්ද සිරිතක් තියෙනවා.
1: කාට
0: හරි අත දෙනකොට රාජ්‍ය නායකයෙකුට හොඳට බලන්න. අතට දෙන ගමන් එයාගේ දිහාවට ඇදලා ගන්නවා. ඒ තමන්ගේ බලය ප්‍රකාශ කරන එක්තරා විදියක්. ඒ සීජීපින් එකත් එයා try කරනවා ඒක.
1: හරි. එනවද සීජීපින් මෙහෙම?
0: සීජීපින් කළු ගලක් වගේ. හෙලවෙන්නේ ඇදලා ගන්න බෑ. පස්සේ ට්‍රම්ප් ඒ වෙඩි අතහැරලා දානවා.
1: ආ ඕකේ.
0: මේව තමයි බලන්න ඕනේ. ලෝක ඉස්සරහා ලෝක බලවත්තු තමන්ගේ බලය පෙන්වන විවිධ ක්‍රම තියෙනවා.
1: ඔව් නේද?
0: ප්‍රතිචාර දක්වන විදිය. හිරුගාන් ට්‍රම්ප් ස්ටේජ් එකට නම් ගල පොඩි වෙලාවක් තියලා තමයි සීජීපින් ඇවිදගෙන ඉන්නේ. එහෙම තමයි. වවුලගේ ගෙදර ගියා නම් එලිලා ඉන්න ඕනේ.
1: ඉවසගෙන ඉන්නවද නේ ඔක්කොම? හැබැයි ප්‍රයෝජනයක් නැහැ වගේ නේ.
0: ඔය මොනවා වුණත්
1: හරි
0: අපි එකක් දන්නවා. ඒගොල්ලෝ ඍජුව හැප්පෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉත්ත දම්මලා හැප්ප. කෙලින් හැප්පෙන්නේ නැහැ. ඉත්ත දාලා හැප්පනවා. අනේ පව් ඉත්ත. හරේ පව්. ඉතින් චෙස් බෝඩ් එකේ ගේම් එක තමයි මේක.
1: අපි තව දෙයක් දන්නවා. ඒගොල්ලෝ කෙලින් හැප්පුණත් ඉත්ත දාලා හැප්පුණත් අපිට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. ඕකේ.
0: කෙලින් හැප්පුණත් අපිට අමාරුයි. ඉත්ත දාලා හැප්පුණත් අපිට අමාරුයි.
1: දිවි සත් දෙක නෙමෙයි.
0: අපිට කොයි වෙලාවෙත් අමාරුයි.
1: මේකෙන් ගොඩ යන්න
0: හිනා වෙලා ඉන්න එක ලොකු දෙයක් ඈ.
1: මම මේකෙන් ගොඩ යන්න මම පාවිච්චි කරන එක ක්‍රමවේදයක් තමයි. මම ලොතරැයි ගන්න එක. මම දිනුම් අවස්ථා බලනවා. කොහොමද මට කොහොමද කියලා මම බලනවා.
0: يعني මේ අපි මේ යන ජීවිතය ඇතුලේ
1: yes
0: අපිට ඒ වගේ සල්ලියක් හම්බෙයි කියලා හිතන හැම දෙයක්ම කරලා බැලුවට කමක් නැහැ කියලායි මේ කියන්නේ. සමහරවිට ඔබ ජීවිත කාලෙම ලොතරැයි ගත්ත නැති මිනිස්සුෙක් වෙනවා. මම ඔබට පොඩි යෝජනාවක් කරන්න. ඒක harmless නේ. නේද? ඒක harmless නේ. ඔබ මේ සූදුවකට පුරුදු වෙනව නෙමෙයිනේ.
1: ඒකනේ.
0: ඔබ නිකන් මොකක් හරි වෙන වැඩකට අපිට නිකන් ඔබට සිගරට් බොන පුරුද්දක් තියෙනවා.
1: හරි.
0: ඉතින් සල්ලිනේ ඔබට ලොතරැයි දෙක තුනක් ගන්න පුළුවන්. දවසකට ඔය සිගරට් බීම එක සිගරට් එකක් වෙනකොට ලොතරැයි දෙක තුනක් ගන්න ඒ සල්ලි වලින්. ලොතරැයි දෙක තුනක් ගන්න.
1: හරි.
0: අරගෙන ගිහලා බලන්න. ඒ ලොතරැයියක් ඔබට ඇදුනොත් අන්න ඔබට හේතුවක් වෙනවා සිගරට් බොන එක සදහටම නතර කරන්න.
1: ඕ නේද?
0: සහ ඔබට පුළුවන් වෙනවා ජීවිතේ අලුත් කතාවක් එතන ඉඳලා ලියන්න. එහෙම ලියන්න ගත්ත මිනිස්සු ඉන්නවා. ඉතින් ඔබට මේ ආයෝජන ගැනත් පොඩි අදහසක් තිබුණොත් ඔය මහවිශාල සල්ලියක් හිතන්න පළවෙනි තෑග්ගම ඇදෙනවා කියලා හිතන්න. අපි හිතන දේ තමයි අපි වචන කරන්නේ, වචන කරලා කියන දේ තමයි අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ කියලා.
1: හරි.
0: අපි නිතර හිතන දේ නිතර දෙවේලෙම අපි හිතන දේ කොයි වෙලාවක හරි වෙන්න තියෙන අවකාශය වැඩි කියලා කියනවා. අපිට දැන් මේ වෙලා තියෙන්නේ අපි නිතර දෙවේලෙ හිතපුවා තමයි.
1: ඕනේ.
0: දෙවේලෙම ඔබට හිතුවනම් ඔබට හරියනවා කියලා ඔබට හරි ගිහිල්ලා ඇති. දෙවේලෙම ඔබට හිතෙන්නේ මොනවා කරත් අපිට මේ කරුමෙන් ඔලුව උස්සන්න බැහැයි කියලා නම් එහෙම තමයි මේක ඇත්තේ. ලොතරැයි ගන්න කොටත් මේ පොසිටිව් මූඩ් එක තියලා ගන්න. ඇදෙන්නේ නැහැ කියලා හිතලා ගන්න ලොතරැයි නම් වැඩක් නැහැ. ලොතරැයියක් ගන්න මොනේ මේකනම් ඇදෙයි. 40ක්වත් තියෙයි කියලා හිතලා ගන්න.
1: ඔව් නෑ.
0: එහෙම අරන් බලන්න. අපේ පොඩි පුරුද්දක් එහෙම එහෙ කරගන්න හොඳම දේ තමයි මේ පුරුද්ද තව පුරුද්දකින් ප්‍රතිෂ්ඨාපනය කරන එක. රිප්ලේස් කරන
1: එක.
0: ඉතින් ඔබේ ගාව තියෙන පොඩ්ඩක් අර ඔබටම හිතට නිකන් එච්චර සෙට් නැති පුරුද්දකට කරන වියදම මෙන්න මේ ලොතරැයි එකට විඳන් කරගන්න. එන්නේ බිල් ලොතරැයි ගන්න.
1: ඒකනේ.
0: ලොතරැයි පහක් ගත්තොත් එකක් ඇදෙනවා. 100ක් ගත්තොත් 20ක් ඇදෙනවා. අපි දැන් ඔබට මේක මන්ත්‍රය වගේ කියලා තියෙනවා. බලන්න ජීවිතේවත් කරලා එක ගලක්වත් ජීවිතේ හම්බ වෙනව අනිත් පැත්තට පෙරලා බලන්නේ නැතුව පහු කරලා යන්න එපා. ඔබේ මග දිගේ හම්බ වෙන හැම ගල් කෑල්ලක්ම පෙරලා බලන්න ඔබේ නම තියෙන ගල් කෑල්ලක් හම්බ වෙනවද කියලා. මොකද?
1: නෑ මං එහෙම මේ මේ හිතර ගන්නවා.
0: ඔය හිතර ගන්න ඔච්චරලා යන්නේ මොකද? මුදුම හිතර ගනින්නල්ලන්නේ.
1: මට නම් ඕනේ කොහොම හරි එහෙම කෝටිපතියෙක් වෙන්න. මට මාර එකක් තියෙනවා.
0: රයිට්. කෝටිපතියෙක් වෙන්න. ඊළඟ එක තමයි මේ ඔන්න ඇලුමිනියම් ගැන ආයිත් පාරක් අපි මතක් කරනවා. මේක මං හොය හොයා හිටපු එකක් මට මේ හම්බුනේ.
1: හරි.
0: ආකිටෙක්චරල් ප්‍රොඩක්ට් සඳහා අනුමත ඇලෝයි කාණ්ඩය. මේ ඇලුමිනියම් ගැන කියන්නේ.
1: හරි.
0: ඇලුමිනියම් ගැන කියන්නේ. එතකොට මේ ගෘහ නිර්මාණ ශිල්පයේ සඳහා හැම ඇලුමිනියම් එකම පාවිච්චි කරන්න බෑ. ඒකට කාණ්ඩයක් නම් කරලා තියෙනවා.
1: හරි.
0: ගෘහ නිර්මාණ ශිල්පයේ සඳහා ඇලුමිනියම් යොදා ගන්නවා නම් මෙන්න මේ ඇලුමිනියම් කාණ්ඩය 60 63. ඒ නම්බරය ඔබ මතක තියාගන්න ඕනේ නැහැ. මොකද මේ නම්බරේ හොයන්න ඔබ දන්නේ නැති නිසා. අවංකවම මේ ප්‍රොඩක්ට් එක හදන කෙනෙක්ගෙන් ගන්න එක තමයි ඔබට තියෙන හොඳම චාන්ස්
1: එක. Yes.
0: ජීවිතේ අපි කරන වැඩවල අපි හැමදාම පොඩි චාන්ස් එකක් ගන්නවා. අපිට අවංක මිනිස්සු හම්බෙන්න පුළුවන්. අපිට කිසිසේත්ම අවංක නැති මිනිස්සු හම්බෙන්න පුළුවන්. ඒක ලයිෆ් එකේ චාන්ස් එකක්. හැබැයි සමහර ඒවා තියෙනවා නොවැරදීම හරි හරිමිනිියගාවට යන්න පුළුවන්. ත ඇලුමීනියම් ප්‍රඩක්් සබ ගන්නවන ඔබට හරිමිනිියගාවට යන්න පුළුවන්. කවද හරිමිනිිය
1: ඇලුමෙක්ස්
0: තමයි හරිමමිනිිය. ඇයි අපි මෙහෙම කියන්න. ඇයි අපි මෙහෙම විශේෂ කාණ්ඩයක් නම් කල්ලා තියෙන ඇලුමීනියම් ගෘහනිර්මාණ ශිල්පීය කටයුතු එමන තන් ගොඩනගෙනි කර්මාන්තයට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ඇලුමීනියම් හැටයි හැටතුන කාණ්ඩයෙන් ගණ්ඩ කියන. ඇයි එහෙම කියලා තියෙන. ලෝකේ ඇලුමීනියම් නිෂ්පාදනය කරනවා එක එක රටවල්ල එක එක කර්මාන්ත ශාලාවල එක එක විදියට. ඇලුමීනියම් කියලා කිව්වට තන්නි ක්‍රම කුට්ටියම ඇලුමීනියම් නෙමෙයි. ඇලුමිනියම් ගෙනහැල්ල එක ශක්තිය වැඩි කරන්න මේකට තව එක එක ලෝහවර්ග මික්ස් මිශ්‍ර කරන ඒකට ප්‍රමාණයක්
1: තියෙන
0: අනුපාතයක් තියෙන හිතන හිතන ගණන් දාලා මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගැලපෙන ඇලුමිනියම් හදන්න බැරි බව අපි දැන් දැනගෙන ඉන්න ඕනේ. අපිට මේක දැන් දැනගත්ත නැත්නම් අපිට මං හිතන්නේ මැරෙනකම් මේක දැනගන්න හම්බෙන්නේ
1: නැහැ.
0: අද දැනගමුකෝ. අද දැනගන්නකෝ.
1: යස්.
0: ගොඩක් අය ලාභ ලැබීමේ අපේක්ෂාවෙන්
1: හරි
0: මේ හැම ඉන්ඩස්ට්‍රියෙම බොරුව කරනවානේ. ඇලුමිනියම් වලට වැඩිපුර බාල ලෝහ ජාති දානවා. ඕක මුලදි පේන්නේ නැහැ ඒක ඇත්ත.
1: හරි.
0: පවුඩර් කෝට් කරලා තියෙනකොට මුලදි ඔක්කොම එක වගේ තමයි. නමුත් බාල පවුඩර් කෝටින් වලින් මොකද වෙන්නේ? පවුඩර් කෝටින් එක කාලයක් ඇද්දි පතුරු ගැලවෙන්න ගන්නවා.
1: යස්.
0: සුදු පාටට ගත්තේ පවුඩර් කෝටින් එක අවුරුද්දක් විතරනට කහ පාටක් ගහන්න ගන්නවා. අන්න
1: මගේ දත් පාට වෙලා. අන්න
0: දැන් මං ඒවා කියන්න ඕනේ. මම බැලුවම ඇති ඒවා කියන.
1: හිතල බලන්න.
0: හිතල බලන්න. මෙහෙම කහ පාට ඇලිමිනියම් ඕනේ අපිට. මේ දත්වල පාට ඇලිමිනියම්
1: ඒකනේ සුදු පාටට කියන්නේ.
0: සුදු පාට. ඔව්. ඔබ ඇලුමෙක්ස් එකට ගියාම ඔබට සුදු පාට විතරක් නෙමෙයි ඔබට කැමති ඕන පාටකින් ඔබේ ඇලුමිනියම් පවුඩර් කෝට් කරගන්න පුළුවන්.
1: හරි.
0: ඒක ඔබට තියෙන ඔප්ෂන් එක.
1: ඕකේ.
0: එතකොට ඇලුමිනියම් ගොඩනැගිලි කර්මාන්තයට හදනකොට හදන හරිම ප්‍රමිතිය තමයි ඇලුමෙක්ස් පාවිච්චි කරන්නේ.
1: යා
0: ඒක තමයි ඒගොල්ලන්ට ලෝකෙන් ලැබෙන්න පුළුවන් ඉහළම සහතික හම්බෙලා තියෙන්නේ. අපි ඇලුමිනියම් ගන්නකොට බලන තියෙන්නේ සහතිකේ විතරයි. අපිට ඇලුමිනියම් කෑල්ලක් අරන් ගිහිල්ලා ලැබ් එකකට දීලා ටෙස්ට් කරන්න ඕනේ නැහැ ඔබ ගන්න ඇලුමෙක්ස් එකෙන් නම්. මොකද ඒ ටෙස්ටිං කරන පාර්ට් එක ඒගොල්ලෝ කරලා ඕන කරන සර්ටිෆිකේට් එක අරගෙන තමයි මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ.
1: සතුටුයි. හරිනේ. එහෙනම් දැන් දන්නවා. අද මට හොඳ රසට ෆෲට් සලාඩ් එකක් හදන්න පුළුවන්. හරිද? මම යනවා සලාඩ් එකක් කියලා කිව්වේ නෑ. සලාඩ්. ෆෲට් සලාඩ් එකක්.
0: මම මේ ඇහුම විදිය උලත්ත
1: මොකක්ද? ඒ හරි ඉක්මනට කිව්වයි. මම ෆෲට් සලාඩ් එකක්.
0: ෆෲට් සලාඩ් එකක්. පොඩ්ඩක්. Give me a little time.
1: ඔකේ. ඊට පස්සේ චයිනීස් යෙලෝ ප්‍යාස් එක දැකලා තියෙනවා නේද අරවින්ද? අර ලොකු ලස්සන කහපාට තියෙන මගේ දත් පාට ප්‍යාස් එකක්.
0: වැඩි දැන්.
1: ඕකේ.
0: ඔයාගේ දත් නෙමෙයි මෙතන තියෙන ලොකු මාතෘකාව ප්‍යාස්.
1: ආසයිනේ. එහෙම මම නිකන් මේ සවුත් වෙනවා.
0: එහෙම නම් ලොකු ආසාවක්.
1: ආ එහෙනම් හරි.
0: ඕද අපිට තියෙන ආසාව.
1: මොනවද ඔයාගේ ආසාව?
0: මට තියෙන ආසාව වලට කියලා.
1: හරි. ඒක ඔගලන්ට ග්‍රෑම් 100 රුපියල් 120ට ගන්න පුළුවන්. හැබැයි මේ වාසිය අද දවසේ ඉවර වෙනවා. තොග අවසන් වෙනතුරු විතරයි. ඉතින් යන්නේ මේ වගේ එක එක ಜಾති වාසිය ඔගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ලැබෙනවා. මේකයි අපි කියන්නේ shop කරනවා නම් කාගීල්ස් එකට යන්න කියලා. රිවෝඩ් සමාජික එකක් නම් තව වාසි තියෙනවා. මේව නම් පොදුවේ හැමෝටම හම්බෙන වාසි සෙට් එකක් මම මේ කිව්වේ.
0: ගස් ලැබුණ නැද්ද?
1: ගස් ලැබුණා. ගස් ලැබුවා අපි ගහත් తీරු මං ඔඩ ගෙනත් දෙන්නම්.
0: දැන් ගස් ලැබු ගෙඩියක් නම් මොකක් හරි කමක් නැහැ.
1: කිලෝ එක රුපියල් 65000යි.
0: ගස් ලැබුද ගස් ලැබුවත්
1: මං ගෙන අල්ල දෙන්න. කාගිරසගේ අඩුව ඇති එකෙන් ගන්න. මගෙන් ගන්න ඕන කිලෝ එක
0: 65000යි. ආ ආ. වත්තත් එක්කම දෙන්න.
1: එහෙමද අපි ගණන්? අපිට බෑ කාගිල්ස් ෆුඩ්
0: සිරි. හොඳයිනේ අර ප්‍යාස් එහෙම තියෙන එක මේ මං අර ටින් වල තියෙන ෆෘට් සලාඩ් එක කාලා තියෙනවා.
1: ඕ.
0: ඒක නම් ප්‍යාස් කෑලි එහෙම එනවා. දැන් අපි ගෙවල්ල දෙන සාමාන්‍ය ෆෘට් සලාඩ් එකකට මේ
1: අපි ගන්න මේ සලාඩ්.
0: සලාඩ් නේ. ෆෘට් සලාඩ්
1: නේ. කිව්වා. හොඳ වැඩි. කවදාත් මං මෙච්චර සතුටු වෙලා නැහැ ඔයාට වරදිනකොට.
0: ආ.
1: මම නැගිට්ටා.
0: හ. සතුට වෙලා නෑ මට වරදිනකොට.
1: මෙච්චර මට මේ වෙලා
0: නෑ. ආනේ පිටු කතා.
1: ෆෘට් සලාඩ්. හරියා.
0: නෑ ෆෘට් සලාඩ් ලෝ දෙන්න. මේ ෂෝ එකේ කියනවනම් ෆෘට් සලාඩ් කියලා ලෝ පිකේ. අපි එක කතාවයකට එමු.
1: ඒ ඇත්තට අපි කවදාවත් දාලා නෑ නේද පෑස්.
0: දාන්න ගස්ලබු.
1: සලාඩ් දෙකකට
0: ෆෘට් සලාඩ්. ගස්ලබු විතරේ දිනන අපේ එකේ.
1: කෙසල්
0: කෙසල් තියනවා විසි කරන්න වගේ කිට්ටු කරලා තියෙනවා දැන් ඉතින් මේවා කොහෙ දාන්නද කියලා සලාඩ් එකට දා. ප්ලාස්ටික් කෝ දාලා කාලා බලන්න.
1: හරි.
0: අර සලාඩ් එක චොප්පච හොර වෙනවට වඩා හොඳයි නිකන් හොඳ අලුත් පාටන හොඳ චර බර ගාලා හැරපෙන කෑලි තියෙනවා.
1: කෑලි තියෙනවා. ඔව් මාත් ආස නැචුරුස් වෙලා.
0: ඔය දාලා බලන්න මේ පාර මොනවද? ප්ලාස් තියෙනවා. අන්නාසි.
1: තියෙනවා කෝලි කුට්ටු තියෙනවා ඇඹුල් කෙසල් තියෙනවා අන්නාසි තියෙනවා. ගණන් අඩුයි. අඩුයි අඩුයි අඩුයි.
0: ආ දාලා අයිස්ක්‍රීම් පොඩි ස්කූප් එකක් දාලා නෙලලා දාන්නද අපි ඔම් මතක් කරා.
1: හරි මේ මේ දවස්වල වැස්සට මොකද දවල්ට මාර රස්නයක් තියෙන්නේ අරවින්ද. දැන් අපි ගත්තොත් අපි ඔෆිස් ඇවිල්ලා ඔෆිස් එකේ AC එක තියෙනවා අපි ඉන්නවා. හැබැයි ගෙදර ඉන්න මිනිස්සු අනේ පව් නේද? නිකමටවත් හිතෙන්නේ නැහැ නේ ඔෆිස් එකේ ඉන්නකොට ඔයාට AC එක වදිනානේ. ගෙදර ඉන්න අය රස්නේ ඉන්නේ එහෙම කියලා හිතෙන්නේ නැහැ නේ. හිතනවද? හිතනවා නම් ගන්න AC එකක්.
0: දැන් ඉතින් දවල්ට ඉතින් ගෙදර හිටියත් අපි AC දා අපි ගෙදර හිටියත් දානවා දවල්ට AC. මන්නම් දාන්නම්.
1: මන්නම් දානවා.
0: අපිට නැත්තර ඉතින් නැහැ නේද?
1: අපිට තියෙනවා නේද?
0: ඔයාලට තියෙනවා නේද?
1: කොරිය ගිහිල්ලා නේ ආවේ.
0: ඔව්. ඔයාට නැතේ ඔය සල්ලි. ඉතින් අපි නම් AC එකක් දාගන්නේ රෑට තමයි.
1: ඉතින් රෑට නම් පොඩ්ඩක් මේ දවස්වල සීතලයි. ඒකයි මම කිව්වේ.
0: ඒක දැම්මොත් දාන්න රෑට තමයි. දවල්ට නම් දාගෙන කරන්න පුළුවන් AC එකක් නැහැ අපිට නම්. ඒකට කමන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සුනේ මිස අපි. ඔයගොල්ලෝගේ දත් ගලවලා දත් දොස්තර ළමෙන් අපි ඇවිල්ලා මේ පඩියෙන් තමයි ඔක්කොම කරන්නේ.
1: ඒක තමයි.
0: ඈ?
1: අපි
0: හරිද මිස්? අපි මේ පරිදි දැන් ඔක්කොම කරමු. අපිට දවල්ට AC දාගෙන ඉන්න පුළුවන් කවන්නේ නැහැ. අපි අපේ ඇඟිලි තරණ තමයි අපි ඉදිමිලා තියෙන්නේ. අපිට නිකන් කරදර කරන්න ලෑස්ති වෙන්න එපා.
1: හොඳ. රැට පුළුවන්නේ.
0: රැට පුළුවන්.
1: හා එනවා කමන.
0: රැට පොඩ්ඩක් දාලා මේ එකක් ටයිමර් එක දාලා තිනවා. පැයක් යනකොට අපි නිදි මැරිලා වගේ. AC ගෝප්පේ. දැන් විදි තියෙනවා විදි තියෙනවා.
1: අනිත් එක යූස් කරන්නේ
0: නැහැ නේ ඔක්කොම ඕනේ.
1: යූස් කරේ නැත්තත් ගෙදර තියෙනකොට නිකන් ඒකෙත් පොඩි එකක් තියනවා නේ.
0: ඕනනම් දාගන්න පුළුවන් නේ කියලා නේ
1: කියන්නේ. ඕ අන්න ඒකනේ.
0: හ්ම්. දැන් කියනකොට ඉතුරු කතාව මොකද අපි
1: කරන්නේ? අපි කරන්න ඕනේ අපි යන්නනේ සිංගේකට. දැන් AC එකක් නැත්තම් මම මේ ඔබට මතක් කරන්නේ. එක පාටි ඉතරනේ AC එකක් දාන්නකෝ. අම්මෝ කොහේ තියෙන සල්ලිද දෙයියනේ කිය. ආ එහෙම හිතන්න එපා. අපි සිංගේකෙන් ගන්න දේවල් ගෙවන්න. ටික ටික ගෙවාගෙන යන්නේ. ඒගොල්ලන්ගේ සිම්පල්
0: බිලගෙන ලොකුවට හිතන්න එපා. අර ඉන්වර්ටර් ටයිප් එකක් ගන්න. කොහොමද ඉතින් මේගොල්ලෝ මේ දීලා තියෙන 180ට වඩා අඩු 180ට වඩා අඩු අය. මම දන්නේ 180ට වඩා අඩු අය. 180ට වඩා අඩු අය වෙන්න යන්න ඕනේ නැහැ. අපි කසියා තු වෙන්න කී හරි අපි
1: ඉමු ඉතින් ජීවත් වෙන්න එපා ඕ එහෙමනේ
0: නැත්තම් මේ විදිහට මොකද්ද ඉතින් මේ අපිට මේ ජීවත් වෙන්න කියන ක්‍රමය මොකද්ද මේ
1: ඒක නෑනේ

0: මෙතනම පාලමෙන් යන්නේ කොහොමද කියලා පාලම කොයි වගේ ඇද්ද? පාලම පටුවේයිද?
1: හරි.
0: පාලම පළලයිද?
1: අපෙත් කතාවක් තියෙනනේ. මුහුද හත්ගව්වක් තියලා අමුඩේ මේවා කරන්න එපා කියලා.
0: ඕ. මොකද දැන් අපි ඒකට කරන්න ඕනේ?
1: අමුඩේ ක්‍රියේට් කරගන්න එපා කියලා තියෙන්නේ.
0: අමුඩේ ඔන්නේ නන්ද වැගෙන ගත්තා.
1: රයිට්. එන හරිනේ සිංගකට ගියා AC එකක් ගත්තා. ಜಾති ටික මම මතක් කරන්නම්. සිංග තියනවා සිසිල්, Mitsubishi, Panasonic, Hitachi, Samsung, Whirlpool, රුපියල් 154,999 ඉඳලා ගන්න පුළක්. එකපාර සල්ලි දෙන්නේ නැහැ. චික චික. පොඩ පොඩ තමයි ගෙවන්නේ. සිම්පල් පේ.
0: ඔබට එක ගෙවන විදිහ හදා ගන්න පුළුවන්. ඔබේ ඩවුන් පේමන්ට් එක බලලා ඔබට මාසෙකට කරදරයක් නැතුව ගෙවාගෙන යන්න පුළුවන් වාරිකේ. හැම වෙලාවෙම ඒ වාරිකේ ඔබට කරදරයක් නැති තැනක තමයි තියෙන්න ඕනේ.
1: අනිවා. ඔකේ.
0: තේරුණා. එතකොට ඔබ නිකන් ඔය එහෙ මෙහෙ ඕන නැති අරකට මේකට වියදම් කරපු සල්ලි ටික ගණන් හදලා බලන්න. ඒකෙන් මං කියවර පොඩි ඇප් එකක් තියාගෙන වියදම මොකද්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඒ ඇප්ස් පාවිච්චි කරලා තමන්ගේ වියදම ඩේ ටු ඩේ රෙකෝඩ් කරපු හැමෝම මාසයක් දෙකක් යනකොට තේරුම් ගත්ත එක තමයි අපි දන්නේ නැතුව අපේ අතින් සල්ලි ලීක් වෙන ක්‍රම ගොඩක් තියෙනවා කියලා. ඒවයි පොඩි බැලන්ස් එකක් දාගත්තාම ඒවා ප්‍රොඩක්ටිව් විදිහට යොදවන්න පුළුවන්. ආන්න ඒවට තමයි සිංග වගේ ආයතන තියෙන්නේ. ඔය නිකන් මොනවට හරි නිකන් නාස්ති වෙන සල්ලිය චැනල් කරලා දාන්න ඔබේ ගෙදර මිනිස්සුන්ට සතුට ගෙනත් දෙන්න පුළුවන් මොනව හරි දෙයක් සිංග එකකින් ගන්න.
1: ඒකනේ ෆෝන් එකක් ගන්න කොනර් ෆෝන්ස් තියෙනවනේ. ජාති ගොඩක් තියෙනවා.
0: ඒවා ගෙවන්න ගන්න පුළුවන්.
1: ගෙවන්න ගන්න පුළුවන්.
0: රයිට්. ඉතුරු කරන්න අතේ සල්ලි ඉතුරු කරන්න පුරුද්ද නැහනේ. කමිට්මන්ට් එකකට යන්න.
1: ඔකේ.
0: ගැනේ අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙන වැඩකට ඒ සල්ලි ටික දාන්න.
1: හරි.
0: සමහර මම පිළිගන්නවා. ඉතුරු කරන පුරුදු හැම වෙලාවෙම එන්නේ නැහැ. ආයෝජනය කරන පුරුදු ඊටත් වඩා රෙයා. ඊටත් වඩා කලාතුරකින් එන එකක්. ඉතින් ඒ වගේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි මොනවා හරි නිත්‍ය වශයෙන් කරන්න තියෙන වියදමකට ඔබව චැනල් කරලා තියාගන්න ඔබේ ආදායම. අන්න එතකොට වැඩේ ලස්සනට යනවා. වැඩෙත් කරනවා. ඒක ඉතුරුවක්.
1: ඔව් නේ.
0: නේද? වෙනද නාස්ති වෙච්ච සල්ලි ටික කාලයක් ඇද්දි ෆ්‍රිජ් එකක්, AC එකක්, ෆෝන් එකක්, TV එකක් විදිහට ඔබට ඔබේ ගෙදර පේනවා. ඔබට ඔබේ කමිට්මන්ට් එක ගැන, ඔබේ කැපකිරීම ගැන ඔබට පොඩි ආඩම්බරයක් තියෙනවා. මම ඇත්ත ඇවිල්ලා නිකන් ඩිසිප්ලින් තියෙන මිනිහෙක් මේ මීටියට කියලා.
1: යේ දැන් අපි ඔනර් ෆෝන්ස් ගැන කතා කරමු. X9D ෆෝන් එක කියලා කියන්නේ මාකට් එකේ දැකපු වැටුණට කැඩෙන්නේ නැති ෆෝන් එක. අපි කොච්චර ලක්ෂ ගණන් දීලා ෆෝන්ස් ගත්තත් ෆෝන් එක වැටෙනවට බයයිනේ නේ. ඇත්ත කියන්නකෝ. කොයි වෙලාවෙත් ඇහ ගහගෙන ඉන්නේ. හැබැයි කාලයක් යනකොට ඕක අපිට මිස් වෙලා යනවා. මගේ මේ ෆෝන් එක වදන්නව නෙමෙයි. කොච්චර ඉරි තියනවද බලන්න හරිද? පිපිලිලා ගියේ. තව ටික දවසයි.
0: ඔයගේ ස්කින් එක වගේ. මම තන මේරි. හරි දැක්කේ.
1: ස්ට්‍රෙච් මාක් මං ජිම් යන එක්සර්සයිස් කරනවානේ
0: මුළු හැමෙම නෑ නේ ස්ට්‍රෙච් මාක්
1: එන බලු
0: ඔය කොට කොට කොට වගේ තියෙන ස්ට්‍රෙච් මාක්
1: කොරල් පප් හරි කොහොමනත් ඒ වගේ ෆෝන් එකක් හොයනවා නම් ඒ කියන්නේ කාලාන්තර ඇත්තට ෆෝන් එක වැටෙන්නේ නැතුව තිබ්බොත් සෑහෙන කාලයක් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වැටුණත් කැඩෙන්නේ නැතුව තිබුණොත් සෑහෙන කාලයක් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්
0: වැටුණාම එක්කෝ ඔන්න දැන් ස්ක්‍රීන් එකේ
1: ඉරක් යනවා. යස්.
0: හරි.
1: නැත්නම් මේ කෝනර්ස් ටික නිකන් චප්ප වෙලා එනවා අමුතු ඩිසයින් එකක් වෙන හැඩයක් එනවා ෆෝන් එකට.
0: අනිත් එක ස්පීකර්ස් ඇහෙන්නේ නැතුව යනවා.
1: ආ යස්.
0: ස්පීකර්ස් වලින් පොඩි චරබර සද්දයක් එනවා.
1: හරි.
0: නේ? ස්ක්‍රීන් එකේ සමහර තැන් ෆන්ක්ෂන් වෙන්නේ නැතුව යනවා. ඒ හරි එබුවට මුකුත් වෙන්නේ නැහැ.
1: මයික් එක සවුත් වෙනවා.
0: කියන දේ ඇහෙන්නේ නැතුව යනවා.
1: හරි.
0: එතකොට අර ඉයර් පීස් එක වැඩ කරන්න නැතුව යනවා. කනට තියාගන්න කෑල්ලෙන් සද්ද ඇහෙන වෙන එකක් තියෙනවා. ඒක මොන ගාල ඇහෙන්නේ. ඔය වැටුණාම වෙන දේවල්. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකක් මාරු කරන්න අපිට සිද්ධ වෙන්නෙම ඔය වැටිලා වෙන එක එක පොඩි පොඩි ඩැමේජ්. සමහර ඒවා වැටුණ ගමන්ම පෙන්නනවා රෝග ලක්ෂණ. සමහර ෆෝන් වැටිලා ටික දවසක් ගියාම තමයි රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නෙ. ඔබට තියෙනවා නම් X9D ෆෝන් එක වැටිලි ගැන බය වෙන්න එපා. අපි කියන්නේ පොළුවේ ගැහිලි නෙමෙයි, අපි කියන්නේ වැටිලි ගැන. සාමාන්‍යයෙන් මීටර් දෙකක් විතර උඩ ඉඳලා. හ්ම් හ්ම්. මීටර් දෙකක් සෑහෙන උඩක් නේ.
1: නෝ නේ.
0: මේ මේ මේ මේසයක් එහෙම ඉතර උස නෑනේ. මේ මේසයක් ඉතර උස නෑනේ.
1: ආ, ඉතර උසකින් වැටුණාට කිසිම උලක් නෑ.
0: කිසිම දෙයක් වෙන්නේ නෑනේ.
1: ආ.
0: මේසයක් නෑ උඩරිම මීටරයක් හෝ ඊට වඩා අඩු වෙන්නේ මේ උස තියෙන්නේ. මේසෙක තියෙන්නේ ඉතින්. මීටර් දෙකක් උඩ ඉඳලා වැටුණත් ෆෝන් එකට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියන එක තහවුරු කරලා තියෙනවානේ ඔන ෆෝන් එකේ X9D version එක.
1: Yes.
0: ඒක තමයි ඔබ ගන්න ඕන.
1: right.

0: වට්ට ගන්න ඕන එක ගන්න.
1: ඕකේ.
2: රොක් වෙමෝ සියතට.
3: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited
6: with Siri Board සමාජිකයන් සඳහා Cargill Foods within මෙගාවට්ටම්. Milka සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි. Vilma Strong තේ ඉතිරි රුපියල් 90යි. Prima Kottumi Hot and Spicy 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. Magic Vanilla Ice Cream ඉතිරි රුපියල් 110යි. Cargill Foods
7: Obi Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
8: මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: ෂෙනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි. ඊට පස්සේ සහිලි, ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7018 වට්ස්ඇප් කරන්න.
13: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Ferris e-mobility වෙතින් 0114700550
1: දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය development finance පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අපතන්න 13.19
2: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
3: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: අතේ මිතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
7: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 road රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
8: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ.
9: රයිනී තින් චුට්ටක් දඟයිනේ
8: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස් සනුක තමයි කුමාරයා මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
10: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවි ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
11: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312
12: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
13: 98.2 98.4
14: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකී

0: අන්තිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතාව.

0: කොච්චර මිනිියකුට මිනිකුට කොච්චර ඉවසන්න පුළුවන් වෙන්නද කියලා මං කල්පනා කළා දිනවා. මිනිියකුට කොච්චර ඉවසන්න පුළුවන් වෙන්න ඕනද? මන්ට ඒකට උදාහරණයක් ඔයාලට පෙන්වන්න පුළුවන්.
1: මොකද්ද?
0: එක සම්මාන උළෙලකට හොලිවුඩ් වල.
1: හරි.
0: හොලිවුඩ් සම්මාන උළෙලකට සෑහෙන වදන්නවනේ තින් කොයි තරම්
1: සෙනගක් එනවද කියලා ඒකද?
0: නළුවෝ නිළියෝ ඒවට අර ඒ උත්සව ඇතුළට ආරාධිත අමුත්තන්ට අරුණම වෙන කාටවත් යන්න බැහැ. එතකොට මීඩියා වලින් සාමාන්‍ය මිනිස්සු ඔක්කොම ඇවිල්ලා රැස් කමින් පොදි කමින් ඉන්නේ ඒ කොහෙලරි ඒ උත්සවය පවත්වන ඒ පරිසරයේ ඉස්සරහ. එතන ඉඳලා තමයි රතු
1: පලස්
0: දාලා දෙපැත්තෙන් කණු හිටවලා නේද? අපි ඒවට කියන නම් දන්නෙත් නෑ නේද? අපි දන්නේ ඕන එකකට අපි දන්නේ
1: වැට
0: වැට ගහලා
1: රතු පලසේ
0: රතු පලස දාලා වැට ගහලා සමහර වෙලාවට අපේ වචන පෝසත් මදි නේ සමහර අලුතෙන් අලුතෙන් තියෙන කෑලි විස්තර කරන්නේ.
1: හැබැයි අපි එහෙම කිව්ව ගමන් ටග්ගල අපේ
0: යනවට
1: එනවා ඉතින් වැට කිව්වා.
0: වැට කිව්වා අපි දන්නවා.
1: රයිට්.
0: ඉතින් එතෙන්දි ගොඩාක් නළු නිළියෝ එක්ක අධ්‍යක්ෂකවරු එක්ක ඒ ආපු මිනිස්සු කතා කරනවා.
1: හරි.
0: සෝෂල් මීඩියා ඒජන්ට්ස්ලා කතා කරනවා.
1: රයිට්. ෆොටෝස් ගන්න
0: ඔක්කොම එනවා. ඒ වගේ උත්සවයකට ටොම් ක්‍රූස් එනවා. අපේ මාතෘකාව මොකද? කොච්චර ඉවසන්න ඕනද කියන.
1: හරි.
0: ටොම් ක්‍රූස් එක්ක මේ එක මිනිස්සෙක් කතා කර කර ඉන්න ගමන් එයාගේ අතේ තිබිච්ච ෆෝම් කෑන් එකක්. ඕගොල්ලෝ දැකලා ඇති මේ බර්ත්ඩේ පාටිස් වල එහෙම මේක හරියට පාවිච්චි කරනවා මේ ෆෝම් කෑන් එක. මෙහෙම බිරිකුවාම සුදු පාට මේ රිජි ෆෝම් වගේ හැම තැනම හිම වගේ නේද? හැම තැනම විහිදෙනවා.
1: හරි.
0: මේකේ තියෙනවා ඒ වගේ හිම වගේ අනේකකුත් තියෙනවා. නිකන් නූල වගේ විදින්න පුළුවන් එකකුත් තියෙනවා. මේ කතා කර කර ඉන්න ගමන් ටොම් ක්‍රූස් තර හාදී ආරකින් විදගෙන යනවන එක පාටම. කපාට මූණට
1: විදිනවා.
0: දඩ බඩ කාලා ආරක්ෂක කරන ටොම් ක්‍රූස් ඒගොල්ලන්ව නවත්තනවා. ටොම් ක්‍රූස් කරන නෑ නෑ පොඩයින් පොඩයින් පොඩයින්. ඔයා ඇයි එහෙම කරේ? මාර ප්‍රශ්නයක් නේද? මේ මිනිස්සේ යන්නද නෑ නෑ දුවන්න එපා. දැන් දුවන්න එපා. ඇයි වා එහෙම කරේ? ඔයා මගෙන් ප්‍රශ්න අහනවා. මං වාට උත්තර දෙනවා.
1: හරි.
0: මේක වෘත්තීමේ සාකච්ඡාවක්. ඔයාට මගෙන් යම් යම් දේවල් දැනගන්න උවමනාව තිබුණා. මම මහත්මෙක් වගේ මෙතන නතර වෙලා ඔයාට ඒවට උත්තර දෙමින් ඉන්නවා. ඔයා එකපාරම නොහොබිනා වැඩක් කරනවා. මට කියන්න පුළුවන්ද ඇයි ඔයා එහෙම කරේ කියලා?
1: හරි.
0: ඔයා මිනිසුන්ට රිදවලා විනෝදයක් ගන්න කෙනෙක්ද? ඔයා මිනිසුන්ගේ අපහසුතාවයට පත් කළා සතුටු වෙන කෙනෙක්ද? ඒකද ඔයා එහෙම කරන්නේ? ඔය හරි නරක මිනිසෙක්නේ. කිසිම ආරක්ෂකයෙකුට ළඟට එන්න ටොම් ක්‍රූස් දෙන්නේ
1: නැහැ.
0: හැමෝම නෝ හේ පාපා. මම කතා කරන්න. ඉතින් මට කියන්නකෝ. ඇයි වා එහෙම කරේ කියන්නකෝ. අර මිනිහා හිතාගෙන ආපු ඒවා ඒ මිනිහාගේ ඇතුළේ තිබිච්ච කුණු හේදිලා යනවා. ඒ මිනිහාගේ ආත්මෙම හේදිලා යනවා. ඉවසන්න පුළුවන් නම් අන්නේ ටොම් ක්‍රූස් කේ ලෙවල් එකේ ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ.
1: එහෙම ටෝක් කරන්න පුළුවන් නම් ඒ වගේ අවස්ථාවක ෆූ
0: වෙන තැනක උනා නම් එතන බන්දේසියක තියලා ගුටි විවිධ ප්‍රසංගයක් බලා ගන්න තිබ්බා.
1: ඇයි ඒ මනුස්සයා එහෙම කළා තියෙන්නේ? අර මිරිකිලාද? ඒක මොකක් කරේ එහෙම වෙලාද?
0: ඉතින් සම්මුඛ සාකච්ඡාවකට එන එක ස්ප්‍රේ කරන්න මේ මේ මේ මේ
1: ස්මෝකෑන්ක්
0: කරගෙන මොකද?
1: ආ ඒකනේ නේ.
0: මිනිස්සුන්ට තියෙන එක එක මදර අදහස්නේ. නමුත් ඒවා හැන්ඩල් කරන්න ටොම් ක්‍රූස් වගේ ලෝකෙම දන්න චරිතයක් වචන තුන හතරයි අහන්නේ. මට කියන්න ඇයි වා එහෙම කළේ කියන්න.
1: හරි.
0: ඇයි කළේ එහෙම? ඔයා අනිත් අයට රිදවලා විනෝද වෙන්න ආසයිද? අනිත් අය අපහසුතාවයට පත් කළා ඔයා සතුටු වෙන්න ආස කෙනෙක්ද? ඔයා නරක මිනිහෙක්ද?
1: පා වෙනවනේ.
0: යන්න විදියකුත් නෑ යකාට.
1: යන්න බයලා වයින් ඉන්න
0: බෑ. නෑ යන්න එපා. දුවන්න එපා. මෙහෙ එන්නකෝ. ඔයා එහෙම කරේ ඇයි කියන්නකෝ මට.
1: ඒකම ආව. නියමයි.
0: ටොම් ක්‍රූස් ටොම් ක්‍රූස්. ඒ ටොම් ක්‍රූස්.
1: මිෂන් ඉම්පොසිබල්. නියමයි.
0: අනේ ඒකන් ටියුෂන් වලට බෑ.
1: මටනම්. එන්න නර්වින්ද ඔබ කට thank you.
0: මට කියන්නේ මිස් ඔයා ඔය තරම් පට්ටපල් බොරු කියන පුරුදුනේ කොහින්ද කියන්නේ ඔය?
1: ඔයා
0: කට ඇරියොත් මිස් බොරු කියන්නේ මිස්.
1: අයියෝ මට ඔහොම කතා
0: කරන්න. ඇයි මේ නැති පොෂ් පෙන්වන්න දන්නේ?
1: අයියෝ මට සරෙන් කතා කරන්න
0: යන්න. නෑ නෑ දැනින් යන්න යන්නේ මේ. ඇයි වාහම වෙලා තියෙනවා?
1: ඔයාට මම මිස්ව කතා කරනවා.
0: කවුද මිස් වට ඔහොම වෙන්න කිව්වේ? හ්ම්? කාගේ උපදෙස්ද ඔය? ඔය මිනිහද ඔහොම වෙන්න කියන්නේ?
1: මම මේ කොහෙද ඉන්නේ?
0: මේ සීකල් පන්නේ නෑ නෑ. මේ මේ මන්නන් ඩයලොග් එක නේද?
1: මම්මේ කොහෙද ඉන්නේ? මම්මේ කොහෙද ඉන්නේ?
0: අන්න මිනිහට එහෙම කියන්නේ. ආ මම්මේ කොහෙද ඉන්නේ?
1: මන්නන් එමය කරන්නේ. ආ මේ මොකද්ද මගේ අතේ? ආ මේ මොකද්ද?
0: කවුද? මේ මොකද්ද මම්මේ මොකද කරන්නේ? අනේ දෙවියනේ මම බේරගන්න කවුරුත්.
1: ඒ ටොම් ක්‍රූස්ට ඒ නමට මේ වෙන්නම
0: මේ ඔයාට හොමුනේ අය කියන්නේ.
1: ජෙනිෆර් ලෝපෙස් ඔයා මෙතන මොකද කරන්නේ? මේම
0: කෝ. ඔයා මේ මිනිස්සුන බොරු කියලා විනෝදයට ආශ්චර්යය.
1: මට තේරෙන්නේ නැහැ අරවින්ද.
0: මිනිස්සුගේ දත් ගලවලා මිනිස්සුගේ මිනිස්සුන්ගේ එහෙම ඇයි?
1: මට මදක් මේ මැදිරෙන් සමුගන්න අවස්ථාව දෙන්න අර
0: මදක් නෙමෙයි දිගටම ආයේ මොකට මද
1: ඒ මම වගේ ප්‍රශ්නයක් අහන්න ඉති දැන් සම්පූර්ණයෙන්ම වහල වෙනස් කරන එක නම් හරි අමාරු වැඩක් හැබැයි අපිට පුළුවන්
0: කෙලින්ම 180න් මෙහෙම කැපුවනේ එහෙම වංගුවක් මම කවදාකවත් වාහනයකවත් අරන්නේ
1: ඒ මගේ ටැලන්ට් එක හරි
0: අයියෝ
1: මේ අපිට වහලක් අලුතින් ගහනවා කියන ටිකක් එක වැඩ අපිට බැරිද
0: වහලක් අලුතින් ගහන්න කිසිම වැඩක් නැහැ
1: නෑ
0: තියෙන වහලක් ගහලවලා ගහන්න තමයි හලෝ වෙලාව යන්නේ
1: ආ ඒක තමයි මං කියන්නේ
0: එහෙම අලුත් වහලක් ගහන්න කිසිම කරදරයක් නැහැ අයියෝ මෙලෝසන්
1: මට මේක පටලවන්න නැතු කියන්න අහන්න මගේ
0: ප්‍රශ්නේ හරියට තමන්ට කියලා ගියද්දි උර හැදුවෙන්නේ අර තාත්තම්මා නැහිලා පෙන්ෂන් එක වේදන් කළා දුපු ගෙදර ගිහලා ඔන්න ඒක කියලා
1: ඉතින් ඔය ගාලේ ඉන්නවා
0: ඔව් සීමනේ ඉතින් දැන් කවදාද දැන් ඊකතර මේ මිනිසුන් දැහෙන්න මේවා තින් දරුවන්ට නතෝ කාට දෙන්නේ ඕ ඔය කතා කරන්නේ තමන්ගේ ගෙයක් පොඩියට හරි හදාගෙන නම්බු පිට වහලක් ගහගෙන එහෙම ජීවත් වෙන්න අදහසක් නැද්ද
1: ඒකට තමයි මම මේ අහන්නේ දැන් අපිට
0: අලුත් කියන්නේ
1: ඔව් දැන් තියෙන වහල ගලවලා අලුතින් වහල ගහනවා
0: තියෙන වහලක් නෙමෙයි අලුතෙන් වහලක් නේ ගහන්නේ
1: නෑ නෑ නෑ මේ මගේ ප්‍රශ්නයක් මගේ එකක් අහන්න දෙන්නකෝ මට මේක එහෙම කරන එක අමාරුයි ඒතර සීලිමක් එහෙම ගලවලා ගහන එක එච්චරම වහල තරම් අමාරු නෑ නේද මට මේ සීලින් ඒක වෙනස් කරන්න ඕනේ ස්ට්‍රිප් සීලින් එකට යන්න ඕනේ මට
0: ඔයා සිවිලිම ගහන්නේ ෆිනිෂින් ක්‍රමයට නම්.
1: Yes.
0: ඔයා දැන් නම් ඒක හිතන්නේ.
1: ඕ.
0: මට ආයි වහල ගලවන්න එනවා. නැත්තම් කොහොමද ෆිනිෂින් සීලිමක් ගහන්නේ?
1: Okay, okay.
0: ෆිනිෂින් සීලිමක් ගහන්නේ අර තියෙන රාෆ්ටර්ස් වලට උඩින්. අපි නිකන් පරාල කියමුකෝ.
1: ආ, ඒවට උඩින්.
0: පරාල වලට උඩින් වා ගහන්නේ. පරාල වලට උඩින් අප්පුඩි ගහන්නේ මම. වහල ගහන්නද අප්පුඩි ගහන්නද මම?
1: ඒ අප්සෙට් එක මගේ. අයියෝ, ඇයි මම කලින් කරේ නැත්තේ කියන වේදනාව තමයි දැන් මට දැනුනේ.
0: දැන් මිනිස්සෙක් දැන් අද හිටනන් ගෙදර බිල්ලිමට හරි මොකට හරි වහලේ ගහන්න.
1: හරි.
0: ඕගොල්ලෝ මේ පෙර වැරදි ආයි කරන්න යන්න එපා.
1: අනිවාර්යනෝ.
0: හරිම ලස්සන දෙයක් තමයි ස්ට්‍රිප් සීලින් එකක් කියන එක. ලී පෙනුමටනේ ගහන්නේ දැන්. ඒක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. හැබැයි ලී වලින් කරන්න ගියාම කොමත් වියදම වැඩි. අනිත් එක ලී වලින් කරපු ස්ට්‍රිප් සීලින්ග්ස් වල කල්පැවැත්ම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එකක් අපි බාල ලී වලට අහුවෙන එක. එක්ක වේයොන්ගේ ප්‍රශ්න.
1: හරි.
0: එක්ක ලී හොඳ වුණත් ඔබේ වහලේ හරියට හදලා නැත්නම් ඒවෙන් වතුර ලීක් වුණාම ඒත් ලී සවුත් වෙනවා. මේවා අපි අත්දැකීමෙන් දන්නේවා. දැන් මේවට නොවරදින විසඳුම් හොයලා දීලා තියෙනවා කලරප් එකෙන්.
1: හරි.
0: කලරප් කියලා කියන්නේ රයිනෝ සමාගම අපිට අඳුනලා දීපු තව ආයතනයක්. ඒගොල්ලන්ගේම අනුබද්ධ ආයතනය.
1: ඕකේ.
0: එනිසා මේගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක දන්නවද කියන එක ගැන ඔබට සැකයක් නැති වෙන්නයි මම ඔබට ඒක කිව්වේ. එතන මේ ස්ට්‍රිප් සීලින් එක හඳුනලා දෙන්නේ කලර් අප්. ಜಾති හතරකින් අඳුනලා දෙනවා. මෙහෝගනි, තේක්ක,
1: කොස්.
0: බුරුම තේක්කද?
1: බුරුම තේක්ක කොස්.
0: කොස්.
1: ඒ පෙනුම.
0: කොස් නම් ඉතින් අර පොඩි කහ පාට පෙනුමක්. සමහර අය ආසයි කොස් ලීයට. සමහර අය ගෙවල් වල උළුහු පවා ඔය කොච්චර උනත් කොස්ලියෙන් දාන්න
1: ඕනේ.
0: අඩුම තරමේ මේ ඒගොල්ලෝ කියනවා මේ හොඳ කොස්ලියකින් ගෙදර ලොකුම දොරේ උළුහව දාන්නේ හොඳයි කියලා. සමහර හිතන එහේ වාසනාව ගේනවා එහෙම කියලා.
1: ප්‍රධාන දොරටුව.
0: ප්‍රධාන දොරටුවට කොස්ලියෙන් උළුහව දාන්න ඕනේ කියලා. කමන්නේ. ඒක අදලා නැත්නම් ඇලුමිනියම් දාගන්න.
1: ඉතින් මේ වැඩේ ලස්සනට කියන්නේ කරගන්න පුළුවන් අපිට
0: ලීපාස් ගන්න. දැන් අපි උළුහව ගැන කතා කරන්නේ. ඉතින් මේ
1: අපි සිවිලිම ගැන කතා.
0: සිවිලිම ගැන කතා
1: කරමු. හරි.
0: කෙනෙකුට කැමති වෙන්න පුළුවන් බුරුම තේක්ක පෙනුමට. නිකම් නෝමල් තේක්ක පෙනුම නැත්තම් මහෝගනි, මහෝගනි පොඩ රතු පාට පැත්තට බරයි ලී. මේ අපි කතා කරන්නේ ලී ගැන නෙමෙයි. ලී වල තියෙන ප්‍රශ්න ලී වලින් ඉවර කරන්න මහන්සි වෙන්න ඕනේ. ලී වලට සබ්ස්ටිටියුට් එකක් ආදේශකයක් අඳුනලා දීලා තියෙනවා. කලර් අප්. මේක ෆයිබර් සිමෙන්ට් ප්‍රොඩක්ට් එකක්. මේක දිරන්නේ නැහනේ.
1: ආ යස්.
0: මේක දිරන්නේ නැහැ. මේ ප්‍රොඩක්ට් එකේ අමුද්‍රව්‍ය නිසා මේක සත්තු කන්නේ නැහැ. මේක වේයෝ කන්නේ නැහැ. මේක වෙන සත්තු කන්න බෑ. කන්න බෑ මේක. කන්නේ නැහැ නෙමෙයි කන්න බෑ. කාලා බලනවා උන් හැම එකම කාලා බලනවා. අපි නිකන් මේ වහල්ට අත තියන් හිටලා පොඩ්ඩක් අරනවා. මොකද මේ අමේ අටක් අටක්. අපි හිතමු ඔබේ වහලේ ලීක් එකක් තියෙනවා වතුර පිරෙන උඩින්.
1: හරි.
0: හැබැයි මේ කලර පඳුනුල දෙන තියෙන ස්ට්‍රිප් සීලින් සිස්ටම් එකට ඒක ප්‍රශ්නයක් නැහැ. වතුර පෙරිච්චදෙන් ඒකට මුකුත් වෙන්නේ නැහැ. කාලයකට සැරයක් ඔබට උනා වතුර දාලා ස්ට්‍රිප් සීලෙම හේදුව හැකි. ඒත් මුකුත් වෙන්නේ
1: නැහැ. වව් සුපිරි.
0: colorup.lk.com ඒක තමයි සයිට් එක. අර කිව්වා වගේ දන්නවනේ. රයිනු තමයි අපිට අඳුනලා දුන්නේ. ඒගොල්ලන් අනුබද්ධ ආයතනය. ඉතින් අපි කලරප් එකේ නම්බර් ඇත්ද?
1: නම්බර් එකක් දෙමු, නම්බර් එකක් දෙමු.
0: කලරප් එකේ නම්බර් එකක් දෙන්නම්. ස්ට්‍රිප් සීලින් එක ගැන කතා කරන්න. අනිත් එක මේක ෆැක්ටරි එකක හදන ප්‍රොඩක්ට් එකක් නේ. නිකම් මේ මඩුවක යතු ගාලා මේවා කරන එකක් නෙමෙයි.
1: කියන්නේ ගාන්ට සීල් වල නියමරම තියෙනවා.
0: පුරුද්දන කොට කෑල්ලෙන් කෑල්ල ෆික්ස් කරනකොට
1: හරි.
0: අර ලෙගෝ සෙට් වෙනවා වාගේ ආය නූලට සෙට් වෙනවා.
1: ලස්සන.
0: ඒ නිසා ලස්සනයි.
1: යා. කෝල් කරන්නේ මේ නම්බරයකට 0115 748 738. ඒ තමයි කලර් අප් නම්බර් එක. දැන් මම බැලුවා මේ හච් පැකේජ් මම වෙන පැත්තකින් අද බලලා කතා කරන්නේ අරවින්ද. හැම ජෙනරේෂන් එකකටම ගැලපෙන විදිහට මේ හච් 15 හදලා තියෙනවානේ. හිතන්නකෝ දැන් අපිට වඩා අපේ ඉස්සරහ ජෙනරේෂන් එක ගත්තොත් ඒගොල්ලෝ වැඩිපුරම Snapchat පාවිච්චි කරනවා. Discord පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලන්ව ටච් කරලා තියෙනවා. ඊට පස්සේ අපෙන් කලින් ජෙනරේෂන් එක ගොඩක් වෙලාවට ඔය LinkedIn වල ඒගොල්ලෝ සමහරක් වෙලාවට YouTube තමයි වැඩිපුරම බලන්නේ. දැන් අපි TikTok බලනවා, අපි FB බලනවා. එහෙම එකක් තියෙනවානේ. ඒ හැම ජෙනරේෂන් එකක්ම මේ හච් 15 දාගත්ත කියලා කියන්නේ ඒගොල්ලන්ට වාසි රුපියල් 1199 මාසෙටම ගෙවන්නේ. ඇප්ස් තියෙනවා 15ක්. unlimited data.
0: කාලෙන් කාලට පාවිච්චි කරන ඇප්ස් වෙනස් වෙනවා.
1: වෙනස් වෙනවා. yes.
0: මේ දැන් සමහර අය Instagram එකේමයි ඉන්නේ.
1: හරි.
0: තාමත් අපි WhatsApp පැත්තට තමයි කැමති.
1: හරි.
0: Facebook වලට කැමති. සමහර අය TikTok වලින් යන්නේ. සමහර අය ඔක්කොම අඩු වැඩියට පාවිච්චි
1: කරනවා.
0: ඊට අමතරව ඔය Telegram අර වගේ මේ වගේ එක එක නම් වලින්.
1: හරි.
0: ඔය සමහර අය දැන් ඔය චීනේ වගේ රටවල් එක බිස්නස් කරනකොට ඔය සමහර ඇප්ස් වැඩ කරන්නේ නැහැ ඒ රටේ. ඒ රටේ වැඩ කරන ඇප් සමහර ඒවා තියෙනවා. ඒවත් මම දැක්ක මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ බිස්නස් කරන අය ගැන ඉගෙන ගන්න අය නිකන් ලෙෂර්ලි නිකන් normal නිකන් gedare ඉන්න ගමන් social media පාවිච්චි කරන. ඒ කියන්නේ පාත්‍ර වර්ගය මේක පාවිච්චි කරන මිනිස්සු කවුරු වුණත් මේ පැකේජ් එක ඇතුලේ හැමෝටම තමන්ගේ
1: වැඩේ කරගන්න
0: ගාන බේර ගන්න තමන්ගේ වැඩේ කරගෙන ගාන බේර ගන්න.
1: yes.
0: මේ පැකේජ් එක ඕන වෙන්නේ මේ වැඩේ කරගන්න ඕන එක නෙමෙයි. මේ වැඩේට යන ගාන අඩු කරගන්න. රුපියල් 1199 ට ඇප්ස් 15කට unlimited data offer කරන වෙන පැකේජ් එකක් හම්බුනොත් අපිට කියන්නකෝ. අපි මේක කියනක නවත්තලා ඒක කියනවා.
1: හරියට හරි. ඉතින් ළඟම ඉන්න නියෝජිතයව හම්බ වෙන්න ඕගලන්ට ඇක්ටිවේට් කරගන්න පුළුවන් හච් 15 පැකේජ් එක. අපි
0: ඔයා පොඩ ප්‍රයිම් එක ගැන විස්තර හොයන ගමන් මම ඔයාලට ටක් ගාලා මේ ප්‍රයිම් එකේ දැන් අලුත්ම අපි කතා කරන අපි පොඩක් කිරිබත්ගොඩ පැත්තට අද යන්න හිතුවා
1: නේද? ආ රයිට්. අලුත් ආරංචියක් කියන්න තියෙනවා.
0: ගහින් වැටිච්ච මිනිහට ගොනා යන්නවා කියන වන්දියා බලන්න. ප්‍රයිම් කම උඩ බිම නැතුව වෙන.
1: වෙයිට්.
0: ගල් පලල මද කන්න දන්නවා.
1: මම සීරියස් වෙලා ඉන්නේ අරින්ද?
0: සීරියස්ලා නේ පිට්ටනියේ ඉන්නේ. එතලා වේදෝ. ඉතින් අහන්නකෝ මම හිතුවා මුලින්ම CA ශ්‍රී ලංකා ගැන කතා කරන්න.
1: ඔකේ.
0: මේ ගෝලීය විශාල ගෝලීය ආර්ථික අර්බුදයක් ගැන කතා වෙනවා. ඒක අපි දන්නේ නැහැ මේ අදහෙට එන එකක්ද කියලා. සමහර අය කියන පොඩි කාලයක් තියෙනවා කියලා. ඒක අපිට කියන්න බෑ. නමුත් දැන් අපේ ළමයිව මේ ඉකොනොමි පැත්තෙන් පොඩ්ඩක් සන්නද්ධ කරලා තියෙනවා.
1: ඉතාලම
0: හොඳයි. අපි දන්න අපිට ප්‍රශ්න තියෙනවා. ළමයි විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්න තරමට හොඳින් විභාගේ පාස් වුණත් අපේ විශ්වවිද්‍යාලවල තියෙන පුරප්පාඩු මදිකම හින්දා ළමයින්ට යන්න වෙන්නේ නැහැ. ළමයින්ගේ හීන එතනින් ඉවර වෙන්නේ නැහැ. බය වෙන්න එපා. අපිට පුළුවන් අතිවිශාල දොරවල් සමහර විට, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණත් ඒ හා සමාන හෝ ඊටත් වඩා එහා ගමනක් යන්න ඔපචුනිටීස් තියෙනවා. CS ශ්‍රී ලංකා ඔබට ආරාධනා කරන ඔබේ දරුවට විෂයන් තුන සමත් වෙලා නම් ඒ ලෙවල් කරපු සබ්ජ ස්ත්‍රීම් එක මොනා වුනත් ප්‍රශ්නයන් නෑ කියලා කියන්නේ. විද්‍යාවද ගණීතයද වානිජනම් කොහොමත් මේ වැඩට එනවා. කලා ටෙක්නිකල් සබ්ජෙක්ස් තාක්ෂණික විෂ ඒ මොනව කරත් ඒ ලෙවල්ලට S3ක් තියෙනවා නම් ඒ ළමයාව ලෝකෙම පිළිගන්න වරලත් ගණකාදී කාරීවරයෙක් කරන්න පුළුවන්.
1: හරියට හරි.
0: ඒක මේ පුරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි. මේ විදිහට ලෝකෙ පුරාම ඉන්න 9000කට වැඩිය ලංකාවෙන් බිහි කරපු සීයේ ශ්‍රී ලංකා හරහා බිහි කරපු මොකද සීයේ ශ්‍රී ලංකා විතරයි මෙහෙම ආයතනයකට තියෙන්නේ. ලංකාවේ accounts කියන එකේ ස්ටෑන්ඩඩ් එක හදන්නේ ස්ටෑන්ඩඩ් එක තීරණය කරන්නේ සීයේ ශ්‍රී ලංකා. මේක රාජ්‍යයේ අනුමත ආයතනයක් ව්‍යවස්ථාවකින් සම්මත කරපු ආයතනයක්. උත්තර ඔලුවනනේ බෙල්ල කැඩේ. වචනයක් පක් කියන්නේ මම මොකක් ප්‍රශ්නයක් අහ කියලා. ඔලුවම වනනවා ඔලුව වනනවා. ඔලුව කැඩෙයි. කෙල්ලේ ඔලුව කැඩෙයි.
1: ඔලු බක් එක්කගේ. අර
0: වාහන වලදී.
1: හරි.
0: ඉතින් මේ විශ්වවිද්‍යාලය යන්න බෑ කියන එක මේ පොළවේ පස්කණ්ඩ හේතුවක් නෙවෙයි.
2: අනේ අපේ පුතා මෙච්චර හොඳට විභාග කළා මේ වන් මේකන්සිනේ මේ අල්ලපු ගෙදර ළමයාගේ අපේ කාට යන්න වෙරුණා නම්
0: සමහරට දෙන්නගෙම අකුරු බලපුවාම එක රිසල්ට්ස් ලකුණු වලින් එහෙම එහෙම
1: වෙලා තියෙනේ. ඔව්
0: අනේ අර ලකුණක් එහෙම එහෙ තියෙන ළමයා විශ්වවිද්‍යාලය ගිහලා පුටුවක් හම්බුණා ඒ ළඟම රිසල්ට්ස් තියෙන ළමයාට විශ්වවිද්‍යාලය යන්න විදියක් නැති කරන්න දෙයක් නැහැ තාත් අම්මා. ඉතින් මේක තමයි අපේ තත්ත්වය නේද?
1: යා
0: ඒක නේ කවුරුත් මේ කියන තරම් කරන්නේ නැහැ. හරිද? අපි සොලූෂන් හොයා ගන්න ඕනේ. ඉතින් මේ සීයේ ශ්‍රී ලංකාවකට දරුවව යවන්න. අර කියනවනේ අඳුරට සාප කරලා වැඩක් නැහැ එක පහනක් පත්තු කරන්න කියලා. ඒ වගේ සීයේ ශ්‍රී ලංකා කියලා කියන්නේ තව පාරක් A level කරනවා වෙනුවට ඊළඟ අවුරුදු 3 ඇතුළත ලෝකෙ කොහේ ගියත් ළමයව ඉතසිතින් පිළි අරගෙන වෘත්තිමය භාවයේ දෙන නියම සුදුසුකමක් දෙන තැනක් chartered accountant කෙනෙක් කරන්න අවුරුදු 3 යන්නේ. අවුරුදු 3යි. ආයෙ ඔලුවන්න ඔය ඉතින් මේවා දෙයක් කියන්නද? නොම්බරයක්වත් කියා බලලා කොහොමද මේ?
1: දැන් මම ටයිම් එක බල බල හිටියේ. මට ලස්සන මේ
0: කිම්බල් කිනා වෙනවා. ඒ දැන් අර ඔලුව හොලවන්නෙත් නෑ. ප්‍රයිම් එකේ බලාගත්තට කිවමද කෝල්ද?
1: කෝල් කරන්නේ සී ශ්‍රී ලංකා වලට. මෙන්න මේක තමයි නම්බර් එක 0.7.0455 11. මේ ප්‍රයිම් එකේ මේ ආරංචිය නම් විලාස් ගැන ඔගලගේ කොහොමද හිතේ තියෙන බලාපොරොත්තු විලාස් ගැන?
0: විලා හොඳේ. විලාපයක් ඔය කියන්නේ බා ඕනම් තාපාර බලන්න.
1: නෑ ඇත්තට
0: ඕනම් තාපාර බලන්න මම තාපොඩි ඕනම් චෙතක් එක පැත්තෙත් පොඩ්ඩක් රවුමක් දාලා
1: නෑ නෑ අපිට මේ ගැන කතා කරන්න පුළුවන්. ඇත්තටම අපිට මට නම් තියෙන ගයක් කියන සීන් එක නෙමෙයි මම ඉන්නේ. මම ඉන්නේ විලා කියන එකේ සිහින එක තමයි මම ඉන්නේ. ඉතින් ඒ වගේ සිහිනයක් තියෙන මම දන්නවා ගොඩාක් කට්ටිය ඉන්නවා. ආස නැද්ද කිරිබත්ගොඩ පැත්තෙන් විලා එකක් හම්බ වෙනවා නම්? හදනකම් බලන් ඉන්න ඕනේ නෑ. මූලික මුදල ගෙව්වා පදිංචි වුණා. අන්න එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. මූලික මුදල ගෙව්වා 30%ක් ගෙවන්න ඕනි සම්පූර්ණ මුදලින්. ඒක ගෙව්වා පදිංචි වුණා. What do you think අරවින්ද? ඔළුව වනවනේ ඉන්න එපා. මොකද ඔයා දැන් ඔළුව
0: වනුනේ? ඊතර ටික කියන්නේ නැද්ද?
1: ඊතර ටික අනිවාර්යෙන් කියනවා.
0: 30%ක් ගෙව්වා පදිංචි වුණා කකා ඉන්නේ.
1: දැන් මෙතන තියෙන මේ විලාස් ගැන කතා කරද්දී අක්කර 3ක භූමි භාගයක තමයි මේ විලාස් 47 ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේක එක එක ටයිප්ස් තියෙනවා. ටයිප්ස් වර්ග 3ක් විතර තියෙනවා. තමන්ට තෝරගන්න පුළුවන් තමන් කැමති ස්ටයිල් එක. ඊට අමතරව විශේෂයෙන්ම මේගොල්ලෝ මතක් කරන්න කියන ආරංචිය තමයි මුලින් 30%ක් ගෙවලා අද ගෙවුවා නම් ඔබට හෙටින්නම් පදිංචි වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ සුපිරිම විලාස් ටික තියෙනවා. කිරිබත්ගොඩ තියෙන තැන සහ විස්තර ගැන අපි තව ඉස්සරහට කතා කරමු.
0: අද පදිංචිලා හෙට ගෙවන්න බෑ නේද?
1: නෑ නේ. අද ගෙවලා හෙට පදිංචි වෙන්න. කිලෝමීටර් 1.2. ඊට පස්සේ තව කොහෙද කැලනිය රේල්වේ ස්ටේෂන් එකට කිලෝමීටර් 3.6. ඒ වගේ දුරකින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳම තැනක තියෙන සුපිරිම විලාස් සෙට් එකක් තමයි මේ ප්‍රයිම් ගෲප් එක මේ පාර ඔබට හඳුන්වලා දෙන්නේ.
0: අක්කර 3ක් කියන්නේ සෑහෙන ලොකු ඉඩක්නේ.
1: අනිවාර්යෙන් යා.
0: එහෙනම් විලා එකකටත් සැලකිය යුතු ඉඩක් අනිවාර්යෙන්ම එනවා.
1: අනිත් එක විලා කිව්වම ටිකක් තියෙන්න ඕනේ ඉඩ නේද?
0: ඒ කියන්නේ විලා කියන්නේ.
1: ආ.
0: නේද?
1: Yes.
0: තුන නැත්තම් ගෑ විලා. ඔව්. ඇතිල් විලා.
1: ඒක
0: විලා විලා.
1: විලා.
0: ඔව්. එහෙනම් ආසයිනේ
1: මං ආසයි
0: අපි ගොර ට්‍රිප් එකක් යන්න ගියාමත් නිකන් හෝටලයක් හොයනවට වඩා කොහේ හරි විලා එකක් තියනවද කියලා බලනවා. ඕන් දැන් හෝටල් වලට යන්න ඕනෙත් නැහැ. ඉන්නේ විලා එකනේ. මේ ආයි විලා හොයන්න ඕනේ නැහැ හරින් මේ. ආය ජීවිත කාලෙම විලායකක තමයි ඉන්නේ.
1: කොහෙද?
0: ගෙදර එන්න කියන්නේ මිනිස්සුන්ට. මේ ඔයා පොඩ්ඩක් අපේ විලායකට එන්නකො.
1: මොනසිංහ විලායකට එන්නකො පොඩ්ඩක්.
0: ඒකට මොනසිංහ කියලා දාන්න යන්නේ?
1: නෑ මං අපේ ගන්න ගෙදරට අපි දාන්න එහෙමනේ ආරන්නේ.
0: මෙලෝ මිනිහෙක් කියලා.
1: ඔයගලගේ බෑනේ ලොකු ගේනේ. එතන ගයක් කියලා ගෙතරම තියන. අයියෝ. ලොකු ගේ විලාගේ වනේ. ඒකෙන් නෑ.
0: ඒ මිස්වාම
1: නෑ මගේ එන්නේ
0: නෑ මං අනේ මොකද්ද ඔයාගේ
1: ගයක් කියන තැනින් ඔගොල්ලෝ නතර වෙලා
0: මොකද්ද ඔය මොකද්ද ඔය
1: මන්න දුකයි
0: නෑ මොකද්ද ඔය හිනමානේ
1: කත්ත මන්ද මගේ හිනමානේ මට දුකයි ඒ
0: ඇත්තටම වාට මොකද්ද ඔයා එන්ජොයි කරනවද මට
1: මට 13:22 ට කෝල් කරන්න ප්‍රයිම
0: 13:22 නේ තව වැඩි කතාව 19:90 කෝල් එක ගන්න
1: ඇයි සෝ සරි
3: මාමා මාමා
1: මාමා මාමා
0: මාමා නැන්දා කියන්නම යන්න වෙන්නේ පුතා ඇත්තටම මේ ගොඩක් තියෙන මේ ස්කූටර් මේ ඇඹිටිල්ලන් ඒවා තියෙන්නේ
1: මොකද්ද වගේ මිනිස්සු ලොකෝයි අර ඒකෙන් ස්කූටරේ පේන්නේ නැ යනකොට ලොකු මහත මිනිස්සෙක් ඉඳගත්තුත්
0: ඔය තේරෙනවා
1: මිනිහෙක් කියනවා මොෝදයක් උඩ මොකද්ද වගේ පේන්නේ
0: මේ පොඩි ස්කූටර් එහෙම නෙමෙයි අර ස්කූටර් එකක යනකොට
1: නේද
0: ස්කූටරේ ලොකු වෙන්න බාද මිනිහට වඩා
1: අනිවාර්යෙන්
0: මම පොඩි දැක්කා
1: yes
0: ස්කූටරේ මිනිහෙකුට වඩා ලොකු වෙන්න බාද වැදතර බිස්කට් එකක් උඩ වල්ලා නෑ ඒ වෙලාවේ ඇත්තම ගන්න දෙයක් තිබුණ නෑ
1: අනේ ඒකනේ වැඩි
0: ඕකනේ කියන්නේ ඩේවිඩ් පීරිස් එකකට ඔයගොල්ලොත් එකත් බෑනේ මේක කලින් ගේන්න තිබ්බනේ
1: ඕ පවු නැත්තම්
0: නේද මිනිත්තු ගත්තා අනේ ඉතින් මේ
1: ස්කූටර
0: කියලා ගත්තා සද්දම නැතුව හිටියා ඩේවිඩ් පීරිස් එක ඉඳලා තමයි බාණ්ඩේ ගෙනා ඕන් දැන් බාණ්ඩේ ගෙනහැලා තියෙන දැන් මිනිස්සු දැන් බලනවා කමන්නෑ ඔය දැන් ඔය තියෙනයක් එහෙට මෙහෙට ගල්ලා හරි ගන්න මේ.
1: හරි ඔකේ. මේක ඇවිල්ලා ඉලෙක්ට්‍රික් එකක් එකත් විශේෂණ මතක් කරන්න ඕනේ. ආයි අර තෙල් කතන්දර ගැන හිතන්න දෙයක් නැහැ. හිත නිදහස්.
0: 700 විස්තර නෙමෙයි 7200 යන්න යනවා. වැඩක් දන්නේ නැහැ අපිට. අපි යන්නේ චෙටැක් එකේ. හරිද? මම නම් මේ ඩීසල් 700 විස්තර එක මන්නම් පුතා වාහනේ නගේ එහෙම නැහැ මගේ නම්.
1: තියෙනවනේ චෙටැක් එක.
0: චෙටැක්. කොල්ල චෙටැක්. මං එහෙමයි. මොකද සමහර ඒවා තියෙනවා මෙයා අපිට අතින් අල්ලලා අපිට නවත්තන්න බැරි.
1: ඒවත්
0: එක්ක නිකන් ඔට්ටු වෙලා වැඩක් නැහැ. ඔබට ඉතින් ඔළුව පැලලගම් බිත්තිය ගහ ගන්න පුළුවන් වැඩක් නැහැ
1: නේ.
0: රිසල්ට් එකක් නැහැ. එක චාර්ජ් එකට කිලෝමීටර් 121ක් දුවනවා. හරිද? මේ සත ගානක් වගේ යන්නේ වියදම ගත්තොත්.
1: ඕ ඕ.
0: පොඩ්ඩක් ඔබට දවසකට යන්නෙන්න තියෙන රස්සාවට යන්නෙන්න තියෙන දුර ගැන පොඩි අදහසක් ගන්න.
1: හරි.
0: එතකොට ඔබට පොඩි අදහසක් එනවා. කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් නම් එක චාර්ජ් එකෙන් මම සතියේකට සැරයක් චාර්ජ් කරොත් ඇති මට.
1: yes හිත නිදහස්. මරුනේ.
0: ගෙනාපු දවසේ ඉඳලා අදටත් මම චෙතක් එක චාර්ජ් කරලා තියෙන එකපාරයි. මතක තියාගන්න. ඒක ඕන තැනක චාර්ජ් කරන්න පුළුවන්. මං ආසයි මේ ෆීචර් එක. නැත්තම් සමහර ඒවා තියෙනවානේ බයිසිකල් වල ස්පෙෂල් මේ චාර්ජින් කෝඩ් ස්පෝර්ට්ස් ආය මුකුත් නෑ මේ හෙන විශාල වගාලිඳක් විතර වගේ ස්ටෝරේජ් එකක් තියෙනවා ඒක
1: මාර ලොකු එක මම මෙහෙම බලන
0: ඒක නර පිටිපස්සේ එන බණ්ඩිය වගේ තියෙන
1: ඒකනේ
0: අනිත් එක මාර ඩිසයින් එකක් ෆ්ලෝ බෝඩ් එකට දාලා තිනවා බැටරි එක ඒ නිසා සෑහෙන ඉඩක් ඉතුරු කරලා තියෙනවා ස්ටෝරේජ් එක ඇතුලෙන් නැත්තම් බැටරිය ගොඩක් වෙලාවට ගහන ස්ටෝරේජ් එක අස්සට ගොඩක් අය ලේසියට හැබැයි ඊට වඩා ස්ටෙප්ස් කීපයක් ඉස්සරහට යන්න චෙතක් එක කල්පනා කරලා තියෙනවා
1: හරි නියමයි
0: ඒක මේ කාලේ තියෙන ස්කූටර්ස් වලින් මොඩර්න්ම ලුක් එක තියෙන ස්කූටර් එක කලර් ස්කීම් එකත් ඒ වගේ හරිම සිම්පල් කලර්ස් පාවිච්චි කරලා තියෙන්නේ බොරු විචූර්ණ විගඩන් නැතුව
1: ඕනේ හරිම ෂොක්. මට මේ මැසේජ් එක පහුගිය දවස්වල මට එව්වා එක නංගි කෙනෙක් එයා A-levels කරලා එයාට S2ක් තියෙනවා කියලා තමයි දාලා තිබ්බේ. අක්කි මම මොකක්ද කරන්නේ? මං ආසයි තවදුරටත් ඉගෙන ගන්න මට හිතා ගන්න බෑ කියලා එයා දාලා තිබ්බා. මං එයාට කිව්වා මෙන්න මෙහෙම කතාවක් අරවින්ද මං බැරදි තැනක් තිබ්බොත් පොඩ්ඩක් හරි ගස්සන්න. එයාට අපි ඊට පස්සේ ආයි මැසේජ් එක දෙමු. මං කිව්වා කෙලින්ම යන්න හොරයිසන්
0: කැම්පස්. වැරදිව කියන්නේ පයිස හරියට කියන්නේ පැව.
1: හොට් නෑ මං කිව්වා මේ මං
0: දැහැ. ඔයා වරද්ද වරද්ද කියන්නේ අපි හදා හදා පස්සෙන් එන්නේ.
1: නෑ මම මේ මේ හරි මේවා මාත්‍රකව මම මේ කතා කරන්නේ.
0: ඒක තමයි කියන්නේ වරද්ද වරද්ද කියන්නේ පෙයි.
1: හරි මං කිව්වා යාට හොරයිසන් කැම්පස් එකට යන්න. නංගි පොඩ්ඩක් කතා බහ කරගන්න. HND එක කරලා ඊට පස්සේ ඔයාට කෙලින්ම টপ අප් ඩිග්‍රී එකට යන්න පුළුවන්කම තියෙනවා. එයාට S සාමර්ථ දෙකක් තියෙනවනි. ඉතින් ඒ නිසා එයාට ෆවුන්ඩේෂන් එක කරන්න ඕනේ නැහැ. හරිද? දැන් A-levels හදිසිය හරි අසමත් වෙච්ච කෙනෙක් නම් ෆවුන්ඩේෂන් එකත් කරලා ඊට පස්සේ HND එක කළා තමයි টপ අප් ඩිග්‍රී එකට යන්නේ. මෙයාට කෙලින්ම HND එකෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් S සාමර්ථ දෙකක් තියෙන නිසා. ඊට පස්සේ යාට තෝරගන්නත් සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. බිස්නස් පැත්තෙන් යනවා නම් එහෙමයි, IT පැත්තෙන් යනවා නම් එහෙමයි. බිස්නස් කරනවා නම් එයාට ඕන නම් මාකටින් සයිඩ් එක, බිස්නස් ඇන්ඩ් මැනේජ්මන්ට්, HRM, නැත්නම් යාට අකවුන්ටින් ඇන්ඩ් what is this?
0: accountant and what is this කියලා
1: දෙන්න. ෆයිනෑන්ස් එකට ගේ යන්න පුළුවන්කම තියෙනවා. ඊපස්සේ IT පැත්තෙන් කරනවා නම් එයාට
0: සයිබර් සිකියුරිටි වගේ දෙයක්
1: වඩේ ඕදක නෑ. සයිබර් සිකියුරිටි
0: accounting and what is that?
1: AI ඊට පස්සේ computing software engineering මෙන්න මේ සයිඩ්ස් වලින් ඒගොල්ලන්ට යන්න පුළුවන්කම තියෙනවා කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරා. මම දන්නවා ගොඩාක් ළමයි ඉන්නවා.
0: කොලේ බලාගෙන හරියට පැහැදිලි කරගන්න බැරි වෙච්ච ගෑනි කොහොමද පැහැදිලි කරන්නේ?
1: මම ඒව පැහැදිලි කරා. මට කොලේ බලාගෙන මගේ මූණ බලාගෙන කියන්න බෑ.
0: මොන බයිලා කිව්වත් දන්නේ නැහැ නංගි.
1: හරියට කිව්වා. මං ඒ විදිහට කිව්වා යාට විශ්වාස.
0: accounting and what is that කියලා අපිට කිව්වත් ඒවා මම මේ දන්නේ නැහැ.
1: finance
0: මේ
1: finance
0: accounting and finance
1: නෑ ඇත්තට මේක අර සමහරක් වෙලාවට අර ඔයා කිව්වා වගේ එකම ලකුණු ටික තියෙන එකම අකුරු ටික ඇවිල්ලා තියෙන්නේ ඒ උනාට ලකුණු ප්‍රශ්නේ නිසා සමහරක් දරුවන්ට කැම්පස් යන්න බැරි වෙනවා මිස් වෙනවා චාන්ස් එක. ඉතින් ඒ වෙලාවට කරන්න එක පාට් එක ආයෙ A-levels කරන්න හිතනවා. එහෙම නැත්නම් ආයි මොකක් හරි ඔක්කොම ඉගෙන ගන්න එක නැවතුවා රස්සාවක් කරනවා කියන එකට යනවා. ඉතින් ඒ වගේ තැනක හිර වෙලා හිත ඉන්න කෙනෙක්
0: නම් ඔබ මට තව පාරක් A-level ගන්න.
1: මටත් බෑ. මමත් එක පාරයි.
0: මං A-level කරලා මට රිසල්ට්ස් මදි වුණා කියලා.
1: හරි.
0: මම ඒත් බලන්නේ එතන ඉඳන් තව අඩියක් ඉස්සරහට යන ක්‍රමය. ආයි ඒක මුලින් ඉඳලා ගන්න මාට.
1: මටත් ආස නැහැ. කලෙත් නැහැ. ආසත් නැහැ.
0: මම නම් කළා. කරපු හින්දා මම නම් කියන්නේ ආයි බෑ.
1: මං කරේ නැහැ. මං ඒක කෙලින්ම අතහැරියා.
0: ඔව්. ඒ දෙවෙනි පාර කරපු එක අපම අපරාධ කියලා හිතනවා.
1: අවුරුද්දක් මහන්සි වෙන්න ඕනේ නේ.
0: නැත්තුව.
1: එකම දේ කරන්න. ඒකනේ.
0: ඕන තරම් විදි තියෙනවා. රයිට්. එහෙනම් ගමන යන්න. අපි දෙන්න නම්බර්ස් 0111 73 7000 0111 73 7000 කතා කරන්න හොඳේ
1: හොඳයි පෙරඩුවා
0: ඕන දැන් ආරංචි නේනේ දැන් ඔය අලුත්ම වැඩේ මොකද්ද
1: වාහන වල ගණන් නේ ගෙන්නනකොට මෙහෙම
0: බාගා ටැක්ස් කම්පොනන්ට් එක තවත් 150කින් මාස කීපයක් සඳහා
1: කියලා තමයි තියෙන්නේ
0: වැඩි කරා
1: හරි
0: දැන් මේකේ බලාපොරොත්තුව මේ හායි හොයි ගාලා අපිට ආරංචි විදිහට ඩොලර් බිලියන 2ක් 3ක් 4 ප්‍රමාණයක් පහුගිය කාලේ මේ වාහන ආනයනයට ඩොලර් වලින් අපි වියදම් කරලා තියෙන රටවල.
1: yes.
0: එතකොට මේක මේ පොඩ්ඩක් ඩිස්කරේජ් කරන්න තමයි මේ වැඩේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකෙන් මොකද්ද වෙන්න පුළුවන්? එතකොට වාහන ගෙන්නන එක සීමා
1: වෙනවා. වෙනවා.
0: සීමා වුණාම මොකද මාකට් එකේ තියෙන වාහන ටික ගණන්
1: වැඩි වෙනවා.
0: ඇත්තටම කියනවා මේ ගෙනාපු ඒවාත් ගණන් මාර ගණන් නේ.
1: ඒකනේ.
0: අපි සමහර වෙලාවට එකම ෆීචර් එකට අනවශ්‍ය මුදලක් වැය කළා වියදම් කළා තියනවා කියලා දැනගන්නෙත් අපිට හරිම උදාහරණේ හම්බුනොත් විතරයි. ඒක මට හම්බුණා. ඒ මට උදාහරණේ හම්බුනේ
1: පෙරඩුවා.
0: පෙරඩුවා කියන තැන මට උදාහරණේ
1: හරියට හරි.
0: දෙයනේ කියලා හම්බුනේ. මොකද පෙරඩුවා ෂෝරූම් එකට පොඩි ආරාධනාවක් හම්බෙච්ච වෙලාවෙ අපි ගියා.
1: හරි.
0: ගියලද මම පෙරඩුවා වාහන දිහා බලනකොට මට පේනවා මේ වාහන මුලින්ම හිතා ගන්න ඕනේ මේ වාහන මැනුෆැක්චර් කරන්නේ මැලේසියාව.
1: රයිට්.
0: මේකට පාවිච්චි කරන්නේ ජපනීස් ටෙක්නොලොජි. ඒ බව වාහනේ බලපු ගමන් ඔයාලට පේන්න තියෙනවා. වාහනේ බලපු ගමන් ඔයාලට පේන්න තියෙනවා.
1: ඒක අපිට ටච් කරපු ගමන් අපිට ඒක ෆීල් වෙන දෙයක්.
0: මේ වාහනයක ඉන්ටීරියර් එක්ස්ටීරියර් ක්වොලිටි එක අපිට තියෙන එක්ස්පීරියන්ස් එක අපිට තේරුම් ගන්න පුළුවන්. මේක හොඳ ක්වොලිටියට හදපු වාහනයක්. හරි. ඉතින් වාහන ಜಾති ගණනාවක් තියෙනවා.
1: හරි.
0: අපි අර කිව්වා වගේ මැලේසියාවෙන් පෙරඩුවා ලංකාවට වාහන හැම වර්ගයකම වාහන එවන්න කලින් ලංකාවේ තියෙන තත්ත්වය පිළිබඳව වෙනම සමාලෝචනයක් කරලා එව්වේ. ඒ කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එක ගැන හරි

0: මිලියන.
1: හරි.
0: පෙරඩුවා පටන් ගන්නව මිලියන 7යි 7යි ගානක ඉඳලා. හරි. මිලියන 7යි ගානක හිතනකො මිලියන 7.9 කියන්නකො. මිලියන 7.9 ඉඳන් වගේ ඔන්න පෙරඩුවා වාහන පටන් ගන්නවා. මිලියන 16 මාරණකන් තමයි යන්නේ. මේ සම්පූර්ණ රේන්ජ් එක මේ කෑල්ල ඇතුලේ තියෙනවා.
1: ඉතින් මොකද කියන්නේ?
0: ඒ වාහනවල ක්වොලිටිය මට අවශ්‍යයි ඔබගේ ඇස් දෙකෙන් දකින්න.
1: රයිට්.
0: මට ඕනේ ගණ්ඩ නෙමෙයි ඔබ. සමහර වෙලාවට අපි නිකන් ඕන්නේ නැති වේදමක් කළා ඕන්නේ නැති නිකන් අපි ප්‍රචාරණයට ඕන්නේ නැති විදියට වේදම් කරා. සමහර බ්‍රෑන්ඩ්ස් වලට අපි ආසයි. හැබැයි ෆන්ක්ෂනලි ගත්තම මම ඒ වාහනේ සහ මේ පෙරඩුවා එකකින් කරන්න පුළුවන් දේ ගත්තම මට සමහර වෙව වුණා. පෙරඩුවා වල තියෙන සමහර ඔප්ෂන්ස් අච්චර ගණන් වාහනවලවත් නැහැ. ඒ පෙනුම අච්චර ගණන් වාහනවලවත් නැහැ. පෙරඩුවා ඒගොල්ලන්ගේ පිටත පෙනුම මේන්ටේන් කරන ගමන්, ඒ කියන්නේ එක්ස්ටීරියර් ලුක්ස් මේන්ටේන් කරන ගමන්, ප්‍රයිස් එක මේන්ටේන් කරන ගමන්, ඉන්ටීරියර් තියෙන කොම්ෆෝට් එක සහ ඔප්ෂන්ස් හැම එකම දැන් තියෙන ඔබට නිකන් ඔළුවට එන ඕනම වාහනයක තියෙන ලෙවල් එකට මේන්ටේන් කරලා තියෙනවා. ඒකයි පෙරඩුවා ලංකාවට එවන්න කලින් ලංකාව ගැන ඒගොල්ලෝ මෙච්චර හොයලා තියෙන්නේ.
1: ලංකාව ගැලපෙනවද කියලා මේ වාහනේ
0: කීයලා වැඩන්නේ.
1: ඒකනේ බැලුවේ නේ.
0: වෙලාවට ඉතින් රට ගැලපුණා.
1: Yes.
0: ප්‍රයිස් එක නම් අපිට හඳෙත් සෙට් ඈ.
1: අපි ගොඩ ගියා.
0: Thank
1: you. Thank you.
0: මේ මොනව වුණත් අන්න ප්‍රයිසිං වල නම් සත්‍ය සාධාරණයක් කරලා තියෙනවා. ගන්න මනුස්සයට දුකක් හිතෙන්නේ නැහැ. ඉතින්
1: යන්න අද ෂෝරූම් එකට යන්න මේ මෙතන
0: අවුරුදු 5ක් කෝ කිලෝමීටර් 150,000ක සුපිරි වොරන්ටිකුත් එක්ක තමයි ඔබ ගන්න ඕනම පෙරඩුවා වාහනයක් ඔබට හම්බ වෙන්නේ. පෙරඩුවා ඇක්සිය එකක් ගත්තත්, බෙසා එකක් ගත්තත්, එහෙම නැත්නම් මයිවී එකක් ගත්තත්, පෙරඩුවා රූස් එකක් ගත්තත් මේ වගේ වාහන සෙට් එකක් තියෙනවා.
1: ඕකේ.
0: පොඩ්ඩක් ගිහලා මෙතන මේ හයිඩ් පාක් කෝණේ තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම් එක පොඩ්ඩක් ගිහින් බලන්න. යන්න කලින් කෝල් එකක් දීලා යනවා නම් එහෙමත් කරන්න පුළුවන්. ලංකාව පුරා ඒගොල්ලන්ගේ නියෝජිතයෝ ඉන්නවා. ඔබ මතක තියාගන්න පෙරඩුවා ලංකාවට ගෙන්නන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස්. යුනිමෝ එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ
1: යුනයිටඩ්
0: මෝටර්ස් අනුබද්ධිත ආයතනය.
1: හරි, ඔකේ.
0: 0117 565 170. 0117 565 170.
1: 10යි 27යි. එහෙනම් සුබ දවසක්.
0: මම අරවින්ද.
1: මම ආශාරිය.
2: Hagins food sedivetin ratapura asamasama aduma mila annasi kilogram 1 rupiyal 280 amul kesel kilogram 1 rupiyal 110 kolikuttu kilogram 1 rupiyal 280 chinese elopias gram 100 rupiyal 120 mema milaganan peradanum dimakin torowa wenas wiya kiya mema dimuna walangwanne 2026 mei mas 16 sita 18 dakwa toga awasan wenu turu pamanai kondi si sahitai
3: business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙති 0114 700 550.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000. NIBM The City University The place to be.
5: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු quality maintain කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: රපුන්සල් වගේ මන් නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit
9: obi lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි unimo enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
10: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0111 544 5000.
11: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit 98.2 98.3

0: FM
1: උදේ 10 විනාඩි 30යි දැන්.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: तेल पेदम करवान के नीली पाक IOC සහ සයිනොපෙක් සමාගම් වලට අයත් පෙරමහල් රැසක කටයුතු වලට බාධා එළවී ඇති බව කණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සඳනායක පැවසුවේ එම ඉන්ධන හල් ඉල්ලුම් කර ඇති මිල ගණන් යටතේ සැපයම් කටයුතු සිදු කිරීමට රජයෙන් මෙතෙක් අවසර ලබා නොදීම මීට හේතුව වී ඇති බවයි.
2: IOC සමාගමත් සයිනොපෙක් සමාගමෙත් තෙල් බෙදා හැරීම අදාළ වෙලා එහෙම නැත්නම් බොහොම මන්දගාමීව තමයි වෙන්නේ. ඒකට හේතු කාරණා කීපයක් තියෙන ළමයි බව තමයි අපි ඔවුන් එක සාකච්ඡා කරපුවාම කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ට මේ નિયમિત මිලට තෙල් විකිණීම සඳහා රජය විසින් තාම අවසර දීලා නැහැ කියන එක තමයි ඔවුන්ගේ ප්‍රකාශය වුණේ. ඒ සත්‍යතාවයක මොකක්ද කියන එක අපි හරියට දන්නේ නැති වුණාත් ඔවුන්ගේ ප්‍රකාශය අනුව නම් තිබුණේ මේ මිල ගණන් තාම මේ ගණනට ලංකාවට ගෙනහලා තෙල් විකුණන්න බෑ කියන අදහස තමයි ඔවුන් අතර නිතරම මෙයාවෙන්නේ. ඔවුන් බලාගෙන ඉන්නවා ලංකා රජය මොකද්ද මේකට කරන්නේ. ඒකට මිල ගැලවුමක් කරනවාද? ඒ ගැලවුමක් කරනකන් ඔවුන්ට ඒ අවශ්‍ය ප්‍රමාණයට තෙල් ලබා දිය නොහැකි බව තමයි ඔවුන් සාකච්ඡා කරලා අපිට කියලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට සයිනොපෙක් සමාගමේ ගොඩක් ෂෙඩ් වල තෙල් නැති මට්ටමටම ගිහිලා තියෙනවා.
1: දැන් තවත් දේශීය පුවතක්. මේ වසරේ අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේදී 138.8ක් අඩු වීමක්. මේ වසරේ අප්‍රේල් මාසයේ පමණක් දිවයිනට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 135.643ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.
0: Theater Top Story.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ලංකාවේ හොඳම ටැබ් එක Hotwave Pad 13 Pro. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256 ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwave Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather cover නොමිලේ. රුපියල් 55,999කට පූවා වගකීමක් සහිතව මිලදී ගන්න.
9: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

0: කතාව පටන් ගන්නේ රූකාන්තකේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී

0: සියත දෙවයිනපුරා
1: මේ පැයි හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: Rockwimu Theatre. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor Sri Lanka 5G නායකයා.
7: සිංදරෙල්ලාගේ මන්නම් ඉන්න මව බේර ගන්න කවුරුත් තැනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: දැන් වෝක්ෂුවල ස්වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112414414 කොන්දේසි සහිතයි. වෝක්ෂුවලස් සමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 0111 544 5000
10: මේ පරිදි ගෙදර යාම කල්පනා කරන්න.

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: থিয়েটার টপ স্টোরি
1: හරිත සත්කම් පොරොත්තු ලේඛනයේ දසදහසක් මෙරට ප්‍රධාන පෙළේ ජාතික රෝහල් සහ හදවත් සත්කම් සිදු කරන රෝහල්වල හදවත් සත්කම් සහ ආශ්‍රිත පරීක්ෂණ සඳහා රෝගීන් දසදහසකට වැඩි ගණනක් මෙවර විට පොරොත්තු ලේඛනවල සිටිනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ බොහෝ රෝගීන්ගේ සත්කම් සඳහා දින ලැබී ඇති 2028 සහ 2029 අවසරවලදී බවයි.
2: යම්කිසි රෝගියෙකුට හදවත් සත්කමක් බලාපොරොත්තුෙන් අවුරුදු 3-4ක් 4ක් පොරොත්තු ලේඛන රැඳී සිටීම මම හිතන්නේ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය තව අවුරුදු 2-3ක් 3ක් යනකොට දැනට තියෙන තත්ත්වයට වඩා කනගාටුදායක ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි අවස්ථා කිහිපයක් ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන් මේ වගේ හදවත් සත්කම් පෝලිම් වල ඉන්න රෝගීන්ට පුද්ගලිකාංශයේ හරහා කඩිනමින් ශල්‍යකර්ම සිදු කරගත හැකි වන විදියට ජනාධිපති අරමුදල වෙන් කරලා යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න කියලා ඒ සම්බන්ධව යම් සාකච්ඡා කරත්ුණත් මේ දක්වා ඇති ප්‍රතිඵලක් අපට දැනගන්න ලැබෙන්නේ නැහැ.
1: දැන් තවත් දේශීය පුවතක්.

0: අත්තකදී සිදු වූ සියලු අක්‍රමිකතා පිළිබඳව රජයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කර තිබුණද ඒ සඳහා කිසිදු පිළිතුරක් රජයෙන් මෙතෙක් ලබා දී නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එම සංවිධානයේ කැඳවුම් කරු මෛත්‍රී ගුණරත්න පැවසුවේ ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතාවල අවසන් ප්‍රතිඵලය ජනතාව මත බදු පැනවීම බවයි. ගල්ලඟුරු කොමිෂන් සභාවේ කාර්ය පරිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පසුගියදා එම කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළා. එම කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබුවේ ගල්ලඟුරු ආනනය කිරීමේදී සහ විදුලි නිෂ්පාදනයේදී අක්‍රමිකතා සිදුවී ඇතැයි පරීක්ෂා කර බැලීම සඳහායි. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි

0: සියතට
1: අතේමිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.

0: නාමයයි.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල.
6: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
9: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: 98.2 98.4

0: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතාව.

උදේ 11 විනාඩි 24යි දැන් වෙලාව. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකත් එක්ක ඔබට හොඳ වීකෙන්ඩ් එකක් නිගවිලා ගියේ 15 වෙනිදෙන් පටන් ගත්තා 17 වෙනිදා වෙනකන්. එයාලගේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක. දැන් සමහර විට ඔබ ඕඩර් එකක් එහෙම දැම්ම නම් අන්තිම ඕඩර් එක එහෙම අද එන වෙත්තේ නේද? ඉතින් ලංකාවේ ගොඩාක් දුරක නම් ඔබ ඉන්නේ සමහර විට ඉරිද වෙද්දි ඉවර කරන්නත් ඇති. නැත්තම් ඉතින් මොකක් හරි දුරම ඕඩර් එකක් තිබ්බනම් ඔන්න අද දවසේ ඒ ඕඩර් එක එන්නේ නැති. හැබැයි මේ ෆ්‍රී ඩිලිවරි වැඩේ ඉවරුණා කියලා එයාලා මේ ලංකාවේ කොහෙටවත් ආයේ ඔන්ලයින් ෂොප් කරන අයට දේවල් ගිහින් දෙන්නේ නැද්ද? නෑ නෑ, එහෙම එකක් නෑ. දැන් තාමත් ඔබට පුළුවන්කම දෙනවා. හැබැයි දැන් ඔබට සිද්ධ වෙනවා ඩිලිවරි චාර්ජස් ගෙවන්න. මේ වැඩේ සති දෙකකට තුනකට වතාවක් අනිවාර්යෙන්ම එයාලා තියෙනවා කියලා අප්ඩේට් එකක් දෙනවා. ඒකයි අපි ඔබට කියන්නේ නිතරම මේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකත් එක්ක පොඩ්ඩක් ටච් කරගෙන ඒගොල්ලෝ දවස ගානේ post දාන මොනවද තියෙන ප්‍රොමෝෂන්ස්, ඒ වගේම මොනවද තියෙන offers, මේ වගේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එකක් අහම යාලා අනිවාර්යෙන්ම ඔබව දැනුවත් කරනවා මෙන්න මේ වැඩේ පටන් අරන් තියෙනවා කියලා. ඒත් එක්කම මේ ඔය ඔෆිස් යන අපේ කාන්තා පාර්ශවයේ ඔබට නැත්තම් මොන හරිම වැඩකට එළියට යනකොට ලස්සන මේකප් එකක් එහෙම දාගෙන යනවා නම් ඒකට දැන් හොයන බ්‍රෑන්ඩ්ස් එහෙමත් සමහර ඒවා ලංකාවේ නැහැ. හැබැයි මේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගියොත් ඔන්න ඒ හැම බ්‍රෑන්ඩ් එකකින්ම ඔබට ඕන කරන දේවල් ගන්න පුළුවන්කම තියෙනවා කියලාත් මතක් කරලා තියෙනවා. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ මහනුවර නිටබෝ ඡායල කුරුණෑගල කියන ප්‍රදේශවල තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ගිහිල්ලා ඔය වැට්ටික ඔක්කොම කරගන්න පුළුවන්. මේ මේඩිකේ ටිකක් කට්ටිය තරගෙට වෙඩින්න එහෙම ගන්න ඕනේ. මං හිතන්නේ මාසෙකට ඔබට දෙකක් තුනක්වත් අනිවාර්යයෙන්ම සෙට් වෙන ඇති. ඔෆිස් එකේ නෑ ඒක නැත්තම් ගෙවල් ළඟ කෙනෙක්ගේ. ඔය යන්න ගියාම ඉතින් මොන හරි gift එකක් අරගෙන යන්න එපැයි. හැමෝම දෙන දෙයක් ඔබ දීලා බෑ. ටිකක් වෙනස් දෙයක් මත ගිහින්න දෙයක් ඔබ දෙන්න ඕන. ඔන්න ඒ ප්‍රශ්නෙට විසඳුම දීලා තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකේ. එතනට ගියොත් ඔබට අයිඩියා එකක් ගන්න පුළුවන් මුලින්ම මේ මොනවද වටින්නේ දුන්නොත් මොනවද මතක හිටින දෙයක් විදියට අනිත් කෙනාට දෙන්න පුළුවන් වෙන්නේ කියලා. වැඩි ලෑස්ති කරලා තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තේ. එතනට ගියොත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මේ වෙඩින් ටාගට් කරලාම වෙඩින් වලට ගිහින් දෙන්න. يعني ඒ අයට ඕන කරන දේවල් මොනවද කියලා කලෙක්ෂන් එකක් හදලා තියෙනවා. නැත්නම් එතනට ගිහිල්ලා ඉන්න කෙනකින් ඔබට අහන්න පුළුවන් මේ වෙඩින් එකක් තියෙනවා අපිට පොඩි දේවල් ටිකක් ගන්න ඕන මොනවද අපි අරන් යන්න ඕන කියලා ඔන්න ඔබට උදව් කරන්නත් තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා. යන්න පුළුවන් කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ඡායල කුරුණෑගල කියන ප්‍රදේශවල තිලකවර්ධන ලයිෆ් ස්ටෝ තියෙනවා.

0: ඔබත් ඒලවලවසන් කලසිස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
2: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
1: අලුත් වෙලා.
4: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
6: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
7: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. Vogue Jewelers සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: Rockwemo 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: 7ට පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවිරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Cargill's Food City වෙතින් රටපුරා අසමසම අඩුම මිලක් අන්නසි කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි. කෝලි කුට්ටු කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. Chinese Elopias gram 100ක් රුපියල් 120යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 16 සිට 18 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: Warp Jewelers වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011214414 කොන්දේසි සහිතයි. Warp Jewelers සැමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිරිකත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011544500.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011122200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: 98.4 මේකමුවට. සියත FM.

0: එසේ දහන් ඉන්න දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: යුද්ධ විජයග්‍රහණයට වසර 17යි. රණවිරු සමරුම හෙට පස්වර වේ. ඩොලරය යළි 30ට. තෙල් බෙදුම්කරුවන්ට කැටලුවක්. රජයේ බදු ප්‍රතිපත්තියට සජිත්ගෙන් චෝදනා. විදේශ සේවා ලේකරණ සහතික කිරීමේ සේවාවන් නවත්තේ.
0: දේශීය සියත. Local news on Seether.
1: මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගැනීම සිහිකරන සහ දිවිපිතූ රණවිරු අනුස්මරණය කෙරෙන විජයග්‍රහණයේ සමරුව හෙට බතරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පස්වර 3ට සමරුම් උත්සවය ආරම්භ වන බවයි ජාතික රණවිරු අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SB කොහොන සඳහන් කළේ.
2: විරුවන් ඉදීම සඳහා අනුස්මරණය කිරීම සඳහා පුෂ්පෝපහාර දැක්වීම 4 විතර වෙනකොට ආරම්භ වීමට නියමිතයි. එතනින් පස්සේ ආයත සම්ප්‍රදානුකූලව බියුගල් නාදයක් එක් වැඩසටහන නිමා වෙන විදිහට තමයි සැලගස්සලා තියෙන්නේ. ජනාධිපතිතුමත් එම ආශය කොන්සේකා එතනදී ගාම නාවික හමුදාවේ අධිනායක ලොස්ද ශ්‍රීප් වසන්ත කරන්නාගොඩ මැතිතුමා, ඒ වගේම ගුවන් හමුදාවේ මාර්ෂල් ඔෆ් දි ආර්ෆෝස් ප්‍රචාර ගුණතිලක මැතිතුමා, ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, විශ්වාමික ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරුන් මේකට සහභාගී වීමට නියමිතයි.
1: වසර 30ක් පුරා මෙරට පැවති LTTE ත්‍රස්තවාදයේ පරාජයකට අදට වසර 17ක් සපිරෙනවා. යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයපා ඝාතනයෙන් ඇරඹී LTTE ඝාතන රැල්ල තුළ මෙරටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. බිම්බෝම්බ මරාගෙන මෙරට බෝම්බකරුවන් යොදා ගනිමින් අහිංසක ජීවිත ගණනාවක් විනාශ කිරීමට LTTE සංවිධානය කටයුතු කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එවකට යුද හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් 2006 වසරේ ජුනි මාස 26 වනදා රණවිරුවන් විසින් මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. ඒ මාවිල්ලාරු සොරව මුදා ගැනීමත් සමගයි එතැන් පටන් ඇරඹී මානුෂීය මෙහෙයුම අතරතුරදී 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණ ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට රණවිරුවන් සමත් වුණා. අනතුරුව සමස්ත නැගෙනහිර පළාතම පියවරෙන් පියවර මුදාගත් රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කිරිනොච්චිය සියතට ගනු ලැබුවේ 2009 වසරේ ජනවාරි මාස 2 වනදායි. අවසන් සටන ආරම්භ වුණේ වෙලමුලි වයිකාල් ප්‍රදේශයෙන්. පියවරෙන් පියවර ඉදිරියට ඇදුණු රණවිරුවන් නදි කඩල් කලපුවේදී වෙලුපිලේ ප්‍රභාකරන් ඝාතනය කරමින් 2009 වසරේදී LTTE ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරනු ලැබුවා. යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදු ආරක්ෂකාංශවල සමස්ත රණවිරුවන් සංඛ්‍යාව 28,619ක්, යුද හමුදා රණවිරුවන් 23,962, නාවික හමුදා රණවිරුවන් 1,160 සහ ගුවන් හමුදා රණවිරුවන් 443 යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපුදා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ රණවිරුවන් 2,598 සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 456 රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අතරට අයත්. මෙවන විට ජාතික රණවිරු සේවා අධිකාරිය යටතේ ආබාධිත රණවිරුවන් 29,727 සිටින බවයි එම අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SB කොහොන සඳහන් කළේ. මෙරට ප්‍රධාන පෙළේ ජාතික රෝහල් සහ හදවත් සත්කම් සිදු කරන රෝහල්වල හදවත් සත්කම් සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ සඳහා රෝගීන් දසදහසකට වැඩි ගණනක් මෙවන විට පොරොත්තු ලේඛනවල සිටින බව වෘත්තීය සමිතිය පවසනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ බොහෝ රෝගීන්ගේ සත්කම් සඳහා දින ලැබී ඇත්තේ 2028 සහ 2029 වසරවලදී බවයි.
3: තොට යම්කිසි රෝගීකුට හදවත් සත්කමක් බලාපොරොත්තුෙන් අවුරුදු 3-4ක් පොරොත්තු ලේඛන රැඳී සිටීම මම හිතන්නේ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය තව අවුරුදු 2-3ක් යනකොට දැනට තියෙන තත්ත්වයට වඩා කනගාටුදායක ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි අවස්ථා කිහිපයක් ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන් මේ වගේ හදවත් සත්කම් පෝලිං වල ඉන්න රෝගීන්ට පුද්ගලිකාංශයේ හරහා කඩනමින් ශල්‍යකර්ම සිදු කරගත හැකි වන විදියට ජනාධිපති අරමුදල වෙන් කරලා යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න කියලා. ඒ සම්බන්ධව යම් යම්
1: පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන්ගේ බරපතල හිඟයක් පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. එහිලේ කම්චානක ධර්ම වික්‍රමසිත ප්‍රවෘත්ති වෙත පවසුවේ රෝගීන්ගේ රෝග විනිශ්චය කටයුතු සහ ප්‍රතිකාර කටයුතු සඳහා එමගින් බලපෑම ලැබී ඇති බවයි.
4: විකිරණ අංශ සම්බන්ධයෙන් නවීන යන්ත්‍ර සූත්‍ර ගෙනේම ඒකම අනෙකුත් සේවාවන්ගේ දියුණුව අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම විකිරණ තාක්ෂණ වේදීන්ගේ හිඟයක් ඒකම රසායනාගාර විද්‍යාත්මක සේවාවේ සහ ඖෂධ වේදීන්ගේ ඒකම බෞද්ධ චිකිත්සක වෘත්තිකයන්ගේ මේ කියන පාර්ශ්වයන්ගේ බරපතල හිඟයක් මේවල විට දිවෙන පුරා රෝහලල ඇතිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි නැවතත් කඩිනම් අවධානය යොමු කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
1: කඩින් කඩ ඇතිවන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය ඉහළ යාම හේතුවෙන් තම නවට පරිශ්‍රය පිරිසිදුව තබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවට දැනුම් දී සිටිනවා. එහි ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ ජලය ඉතා කුඩා ප්‍රමාණයක වුවද ඩෙංගු මදුරු බිත්තර පැවතිය හැකි බවයි.
5: වතලන කසල ඒ කියන්නේ යෝගට් කෝපටින් පොල් කටු පසුව පාවිච්චියට තියලා තියෙන භාජන මේ වගේ ටැං ඊට පස්සේ ඉවතලන ටයර් පොලිතින් ගෙදර තියෙන ශීතකරණයේ පිටිපස්සේ තැටිය සමහර නිවෙස්වල අපිට දක්නට ලැබෙනවා සින්ක් එකක් වගේ ලීක් වෙනවා නම් ඒක වතුර රැකිරෙන්න තියලා තියෙන භාජන හැම තැනකම මදුරුවන් බෝවී හැකි ස්ථාන තියෙනවා. මේ මදුරුවට බිත්තර දාන්න පැහැදිලි ජලය ඉතා සුළු ප්‍රමාණයක් තිබුණහම ඇති මිලිලීටර් 5ක් 10ක් තිබුණත් ඇති මේ මදුරුවා බිත්තර ඇලවීමක් තමයි කරන්නේ. ඒ නිසා භාජනයේ වතුර තියෙන ටික අස් කරලා විතරක් මදි භාජනයේ හොඳට පිරිසිදුව අතුල්ලලා අරගෙන තමයි නැවත පාවිච්චියට ගන්න ඕන.
1: වසරේ මේ දක්වා කාලය තුල දිවෙනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 29,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ජනවාරි පළමුවනදා සිට මැයි 16 වනදා දක්වා කාලය තුල දිවෙනෙන් ඩෙංගු රෝගීන් 29,012 දෙනෙකු වාර්තා විය තිබවයි. වැඩිම රෝගීන් ගණනක් වාර්තා විය ඇත්තේ බස්නාහිර පළාතෙන්. වසරේ මේ දක්වා කාලය තුල දිවෙනෙන් ඩෙංගු මරණ 15ක් වාර්තා වුණා. අයෝසිස් සහ සයිනොපෙක් සමාගම්වලට අයත් ඇතැම් පිරවු මහල් ගැටලුවලට මුහුණ පා ඇති බව කනජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සඳනායක පැවසුවේ එම ඉන්ධන හල් ඉල්ලුම් කර ඇති මිල ගණන් යටතේ සැපයම් කටයුතු සිදු කිරීමට රජයෙන් මෙතෙක් අවසර ලබා නොදීම මීට හේතුව වී ඇති බවයි.
6: IOC සමාගමත් සයිනොපෙක් සමාගමේ තෙල් බෙදා හැරීම අදාළ වෙලා එහෙම නැත්නම් බොහොම මන්දගාමීව තමයි වෙන්නේ. ඒකට හේතු කාරණා කීපයක් තියෙන බව තමයි අපි ඔවුන් එක සාකච්ඡා කරපුවාම කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ට මේ නියමිත මිලට තෙල් විකිණීම සඳහා රජය විසින් තාම අවසර දීලා නැහැ කියන එක තමයි ඔවුන්ගේ ප්‍රකාශය වුණේ. ඒ සත්‍යතාවයක මොකක්ද කියන එක අපි හරියට දන්නේ නැති වුණත් ඔවුන්ගේ ප්‍රකාශය අනුව නම් තිබුණේ මේ මිල ගණන් තාම මේ ගණනට ලංකාවට ගෙනහලා තෙල් විකුණන්න බෑ කියන අදහස තමයි ඔවුන් අතර නිතරම මෙයාවෙන්නේ. ඒ හින්දා ඔවුන් බලාගෙන ඉන්නවා ලංකා රජය මොකද්ද මේකට කරන්නේ, ඒකට මිල ගැලවුමක් කරනවාද, ඒ ගැලවුමක් කරනකන් ඔවුන්ට ඒ අවශ්‍ය ප්‍රමාණයට තෙල් ලබා දිය නොහැකි බව තමයි ඔවුන් සාකච්ඡා කරලා අපිට කියලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට සයිනොපෙක් සමාගමේ ගොඩක් ෂෙඩ්වල තෙල් නැති මට්ටමටම ගිහිලා තියෙනවා.
1: ඉන්ධන පිරුම්හල් විදේශීය සමාගම් සතු කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවගෙන යන බවයි සමකි වෘත්තීය සමිති පෙරමුණේ කැඳවම්කරු ආනන්ද පාලිත පැවසුවේ.
7: ධර්ම තත්ත්වයක් වෙනවා විදේශීය සමාගම් සතු වීම පිරුම්හල් ඉන්න අපි කියන්නේ ජාතියදනේ එන්නේ විදේශීය කණ්ඩායම්. එතකොට සමාගම් අරන් කියන්නේ ඔවුන්ගේ රටේ සමාගම් නියෝජිතයන් තමයි පිරුම්හල් දෙන්නේ. සමස්ත දැඩි අර්බුදක රට ආර්ථික දේශපාලන යළි යපත් විදිහකට ලක් කරන මේ කැවලි ඒක තමයි.
1: රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී. නව බදු මගින් ව්‍යාපාරිකයින්ට දැඩි බලපෑම එල්ලවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
8: වර්තමාන රජයේ උනන්දුවක් තිබෙනවා මේ IMF එක දෙන ඉලක්කවලටත් එහා යන්න. IMF ඉලක්කවලටත් එහා යන ගමනේදී මේ මොහොතේ බදු පරිපාලනය සහ සාපරාධී ක්‍රියාවන් අතර සම්බන්ධතාවයක් කනෙක්ටිවිටි එකක් ඇති කරලා මොනයම් හෝ හේතුවකට බැරි වෙලාවත් සමහරෙකුට අමතක වීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ලෙඩට දුකට පත් වෙලා, එහෙම නැත්නම් ඒ පුද්ගලයා විදේශ ගමනක නිරත වෙලා සිටිනවා. මේ වගේ මේ හිතාමතාම කරන දේ යම් කිසි නොසැලකිලිමත් භාවය තුළ මේ බදු පරිපාලන ක්‍රමවේදයට මේ කොන්දේසි ඉෂ්ට නොකිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත් කරන නීතිමය ප්‍රතිපාදනයන් ගේන්නට රජය කටයුතු කරලා තිබෙනවා.
1: ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත අතිරික 50%ක අධිභාරයක් අයකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා. ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් මේ අනුව පනවනු ඇති. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව පසුගිය 16 වනදා සිට මාස 3ක කාල සීමාවක් සඳහා අතිරේක බදු ගාස්තුව අය කිරීමට නියමිතයි. පසුගිය 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම 950ක අධිභාරය බල නොපාන බව සඳහන්. මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය මෙවන විට රුපියල් 334.26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326.74ක්. මෑතකදී සිදු වූ සියලු අක්‍රමිකතා පිළිබඳව රජයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කර තිබුණද එසදා කිසිදු පිළිතුරක් මෙතෙක් ලබා දී නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එම සංවිධානයේ කැඳවුම් කරු මෛත්‍රී ගුණරත්න පැවසුවේ ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතාවල අවසන් ප්‍රතිඵලය ජනතාව මත බදු පැනවීම බවයි.
9: ආලම ගල්ලංගුරු ගෙනල්ල අද මොකක්ද කරන්නේ? අද ඩීසල් වලින් තමයි, ඩීසල් පාවිච්චි කරලා තමයි විදුලිය උත්පාදනය කරන්නේ. ඒකෝ ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරනකොට ශාල පිරිවැයක්, ශාල ඩොලර් ප්‍රමාණයක් ඩීසල් ගෙන්නඳ ආණ්ඩුවට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අද මේ රටේ ඩොලර් හිඟයක් ඇති වෙලා තියෙන්නේ. සියලුම ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලීම් කරලා තියෙනවා මේවට පැහැදිලි උත්තර දෙන්න ජනතාව මේව දැනගත යුතුයි. නමුත් ඒවට කිසිම උත්තරයක්, කිසිම
1: ගල්ලංගුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පසුගියදා එම කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළා. එම කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරනු ලැබුවේ ගල්ලංගුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සිදු වී ඇතැයි පරීක්ෂා කර බැලීම සඳහායි. එම ජනාධිපති කොමිසම වෙත ජාතික ජනපල වේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද මීට පෙර පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරුම පැවසුවේ ආණ්ඩුව රට යළි ආර්ථික අර්බුදයකට පත් කරමින් සිටින බවයි. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙලක් මෙතෙක්ගෙන නොමැති බව පෙවරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මැතිවරණයේ මෙම වසරේදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු වහාම ආණ්ඩුව විසින් සිදු කළ යුතු බවයි.
10: පළාත් සභා මැතිවරණය මේ වෙනකොට වසර 14කට වැඩි කාලයක් ප්‍රමාද වෙලා තියෙන්නේ. තවමත් නව මැතිවරණ ක්‍රමයට, එහෙමත් නැත්නම් මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සීමා නිර්ණය කටයුතු පිළිබඳව නිශ්චිත එකඟතාවයක් හෝ නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිවෙන්නට නැහැ. කොහොමවත් වර්තමාන ආණ්ඩුව උමන මැතිවරණ ක්‍රමයට මැතිවරණය පවත්වනවාද කියන කාරණය පිළිබඳව මේ වෙනකොට පාර්ලිමේන්තු කමිටුවකුත් පත් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණය මේ වසරේ හෝ තියන්නට ආණ්ඩුව ක්‍රියා කරයි කියලා.
1: මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය මාත්‍ය රුවන් සෙන්රත්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම තවත් කල් යන බවයි. ඒ කුමන ඡන්ද ක්‍රමයකින්ද යන සුවබලීමට පත් කළ සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව මෙතෙක් ලබා දී නොමැති වීම හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම සඳහා ආණ්ඩුව විසින් මුදල් ප්‍රතිපාදන වෙන් කර අවසන් බවයි පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය මාත්‍ය රුවන් සෙනරත් පැවසුවේ. මෙම වසරේ අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එය පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේදී 138.8 අඩුවීමක්. මේ වසරේ අප්‍රේල් මාසයේ පමණක් දිවෙනට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 135.643ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකවත් හිටුවා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බත්තර මුල්ලේ පිහිටි කන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම යාපනය, චිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කන්සියුලර් කාර්යාලවල සේවාවන් අත්හිටුවා ඇති බවයි. පද්ධතිය යථාතත්වයට පත් වූවහම ඒ පිළිබඳව සියලු අයදුම්කරුවන් දැනුවත් කරන බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. සියත මාණ්ඩලික වාර්තාකරුවන් පැවසුවේ හදිසි බිඳවැටීම හේතුවෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණි මහජනතාව පීඩාවට පත් වූ බවයි.
0: විදෙස් සියත.
11: International News on සියත.
1: සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමිරාජයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් කෙල්ලවී තිබෙනවා. එක් ප්‍රහාරයක් සිදු වෙති එක්සත් අරාබි එමිරාජයේ බරකා න්‍යෂ්ටික බලාගාරය ආසන්නයටයි. එක්සත් අරාබි එමිරාජයේ පැවසුවේ ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා කඩිනමින් ආරම්භ නොකළහොත් ඉරානයේ සියල්ල විනාශ කර දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අනතුරු අඟවනු ලැබුවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රූත් සමාජ මාධ්‍යෙහි සටහනක් තබමින්. හොමු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා සඳහා කළමනාකරණ සැලැස්මක් කඩිනමින් හඳුන්වා දෙන බව ඉරානය ප්‍රකාශ කළා. ඉරානය පැවසුවේ අදාළ සැලැස්මට අනුව නෞකා ගාස්තුද ඉහළ දමන බවයි. හොමු සමුද්‍ර සන්ධිය විරුද්ධවාදීන්ට වසා දමන බවද ඉරානය නිවේදනය කළා. මේ අතර ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලින් පස් දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
0: ආර්ථික සියත.
11: සියත බිස්නස් රිවියුස්.
1: සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම විසින් සිය නව සන්නාම වන දිව්‍ය සහ නුවා වැනිලා එළිදක්වා තිබෙනවා. දිව්‍ය යනු සියට සියක් ස්වභාවික සහ රසායනික ද්‍රව්‍යවලින් තොර කුළු බඩු නිෂ්පාදන පෙළක්. මෙරට අතිශය සුකෝපභෝගී සහ විශිෂ්ටතම වැනිලා සන්නාමයක් ලෙස නුවා වැනිලා එළිදක්වා ඇති සීමිත සංස්කරණ ඇසුරුම් තුනක් වශයෙන්. ඉන් එකක වටිනාකම රුපියල් මිලියන 1.5ක්. එය මෙරට ගුණාත්මක භාවය සහ සුකෝපභෝගී බව නියෝජනය කරන සුවිශේෂී නිර්මාණයක් බවයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ නිර්මාතෘ ආචාර්ය මර්වින් රෙක්ස්ටර් පැවසුවේ.
12: 2024දී අපිට පුළුවන්කම ලැබුණා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් නමින් සමාගමක් විදියට වකිෂ්ඨ කරන්න. එතැන් පටන් මේ දන්පා අපිට සාර්ථක ගමනක් ඇවිල්ලා ලෝක වෙළඳපොළට අපේ වැනිලා අලවි ඉස්සරහ. නමුත් අපි ඒක බ්‍රෑන්ඩ් එකක් ඇතුළත් ඉදිරිපත් කරනවා. ඒකම පිට අපේ අතිරේක භෝග වගාවක් සහ ඒ හා සම්බන්ධ නිෂ්පාදන කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ අනුව අපි අපේ දිව්‍ය ප්‍රොඩක්ට් එක අපි නිෂ්පාදනය කරන්න ආරම්භ කරනවා. දිවයින පුරා බෙද හරින්න ගෙදක් රතවන්න කලී කරන්න සුදුසු මට්ටමකින් ඒක සකස් කරලා තියෙනවා.
1: යලි සිරස්තල. යුද විජයග්‍රහණයට වසර 17යි. රණවිරු සමරුව හෙට පස්වරුවේ. ඩොලරය යලිත් ඉහළට. තෙල් බෙදුම්කරුවන්ට ගැටලුවක්. රජයේ බදු ප්‍රතිපත්තියට සජිත්ගෙන් චෝදනා. විදේශ සේවා ලේඛන සහතික කිරීමේ සේවාවන් නවති. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එද ප්‍රදි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. රවුම් කඩේ ළඟ අපේ හිත් නතර කරපු කවුරුත් දන්න මියුසිෂියන් ගායන්ත විජේරත්න අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday, Gayantha. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
2: Thank you very much. Thank you.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද කොහෙද පාටියක තියෙන්නේ?
2: බෑන්ඩ් එකේ අය උදේ ප්ලෑස්ටි කරලා තියෙනවා මගේ බෑන්ඩ් එකෙන් එක පාටි එකක්. ඒක පොඩ්ඩක් මේ ටිකක් දුරට යන්න ඕනේ. ඉතින් එතෙන්ට යනවා. ඇත්තටම යාළුවෝ වැඩිනේ. එතකොට මම මට ඕන දේ නෙමෙයි කරන්නේ, යාළුවන්ට ඕන දේ තමයි කරන්නේ. උදේම පන්සල් යන වැඩකුත් තියෙනවා. ගෙදරින් ප්ලෑස්ටි කරලා ඒකටත් සහභාගී වෙන්න ඕනේ. මට තියෙන්නේ ඉතින් ඇත්තටම උදේ පටන් ගත්තාම ට්‍රිප් එකක් ගන්න තමයි අද.
1: මෙච්චර කාලයකට ලැබපු ලොකුම achievement එක මොකද්ද?
2: මම මේ ඉන්න පොසිෂන් එක ඉතින් හැමදාම මම හිතුවේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක මට මං හිතන්නේ ඕනම කෙනෙකුට භෞතික දේවල් වලට වැඩිය හිතේ සතුට තියෙනවා නම් හැම වෙලේම ඒක තමයි වටිනම දේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි ලොකුම achievement එක.
0: දැන් ඉතින් අලුත් වැඩක් කරන්න කාලේ හරි නේද?
2: දැන් තරන් ඉන්නවා මේ මාසේ ඉවර වෙනකොට අලුත්ම ට්‍රැක් එක රිලීස් කරන්න. ඉතින් ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ හැමදාම වගේ සීතත් එක්ක එකතු වෙලා ඉන්න. මම අලුත්ම ට්‍රැක්ස් කරපු ගමන්ම ඉක්මනටම රිලීස් කරනවා සීතත් එක්ක එකතු වෙලා.
3: Happy birthday, happy birthday, happy birthday.
0: Talk of the town. පොඩිකාලේ අපි බලිකුරුට වඳිනවනේ. කවද හරි හිතුවද මෙහෙම ඇඳපු බලිකුරුටක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ක්වීන් කෙනෙක්ගේ ටැටූ එකකට යයි කියලා?
1: මේ වැඩේ කරලා තියෙන්නේ වෝල්ඩ් ෆේමස් රියානා. එයාගේ ළමෙක් ඇඳපු බලිකුරුට ඩ්‍රෝවින් එකක් තමයි එයා මේ විදිහට කකුලේ ටැටූ කරලා තියෙන්නේ.
0: එයාගේ වර්ල්ඩ් ටුවර් එක අතරතුරේදී තමයි ෆෑන්ස්ලා මේ ටැටූ එක දකින්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ මේක ටැටූ එකකට වඩා අම්ම කෙනෙක්ගේ ආදරේ මුසුණු මෙමරි එකක් කියලා. Talk of the town.

0: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍යනුග්‍රහය සියත ටීවී සියත FM. දහසක මූලික තැන්පතුවකින් අරබන්න වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරබන්න. අමතන්න 13.99.
5: 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732. NIBM The City University, The Place to Be.
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
10: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
11: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: දැන් පෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. පෝක්චුවලස් සමදා ඔබ සමගයි.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. 98.2 98.2

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ability gain. Warranty activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
4: සිත් බැඳගනි.
7: කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
8: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery ability gain. Warranty activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
11: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අවතන්න 13:19.
12: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
13: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ දුක් කරන්න. මේ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි.
10: සිකුරාද හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.
8: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
16: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
8: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
16: ආ මොකක් ගැනද සැන්නේ?
8: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
16: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්නේ කොහොමද කියලා උනේ විදියක්
17: හදන්න. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: मालवाने निवत वीमट अंतरे तीरने कराए දොම්පේ ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ භාරයේ පවතින මල්මාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු සසින්දු පෙරේරා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට එම සාකච්ඡාවේදී තීරණය කළ බවයි. ඒ හේතුවෙන් මේ මොහොතේ එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවද ඔහු පැවසුවා. දැන් විදෙස් පුවතක්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සියාග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් සටන් කරන බව පැහැදිලිව පෙනෙන්නට ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ඩේවිඩ් ලැමි පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මේක ෆිල්ඩ් අතුරු මැතිවරණයට තරඟ කිරීමට කම්කරු පක්ෂය එක්සත් විය යුතු බවයි. දින ගණනක ස්වයන් විමර්ශනයකින් සහ අභ්‍යන්තර ගැටුම් වලින් පසු නැවත වේදිකාවට පැමිණීමට කම්කරු පක්ෂයට කාලය පැමිණ ඇති බවද ඩේවිඩ් ලැමි ප්‍රකාශ කළා. මන්ත්‍රීවරුන් 90කට ආසන්න ගණනක් කීර ස්ටාමර් හට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරින් ඉවත්වන ලෙස බල කර තිබූ අතර අමාත්‍යවරුන් 5 දෙනෙකු ඉල්ලාස්වීමට පියවර ගනු ලැබුවා. ඒ තමාට ඉල්ලා අස්වන ලෙස කළ බලපෑම් ප්‍රතික්ෂේප කිරීමටයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පියවර ගනු ලැබුවේ.
0: සියතා ටොප් ස්ටෝරී

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 12යි.
1: රොක් වෙමු සියතට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලෙ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
12: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
14: අයියා මට ඇපල් මලක් දෙන්න.
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
14: අයියා මට මල් ගොඩක් දීලා.
15: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
14: Hatch 15 පිස්සුවක්ම තමයි.
16: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 0111 NIBM, the City University, the place to be.
17: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්.
9: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
18: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
9: මට පෝයාව.
18: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
9: අන්නා කලින් කියන්නේ පැයි.
19: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
20: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
9: අහන්න හවස දෙකට සතිය දවස්වල.
21: 98.2 98.2

0: රැකගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. Bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මහසෝන බැහින්න දැම්ම
4: නීල
3: මහායෝද
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකදී ලෝකයට පිළිගනි හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්ගිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී voice of family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත voice of family.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
6: සුවඳ දෙන මල් වනේ.
5: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ.
6: විසි කෙරුව සුත යලි අහුල කෙන
5: මේ. එතකොට වින්ඩි. එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
6: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන
5: අනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
6: ගැහෙනවා.
5: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
7: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000
8: Cargill's Food City වෙතින් රටපුරා අසමසම අඩුම මිලක් අන්නසි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 280යි ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 110යි කෝලිකුට්ටු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 280යි චයිනීස් සෙලෝපියස් ග්‍රෑම් 100ක් රුපියල් 120යි මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 මැයි මාස 16 සිට 18 දක්වා තොග අවසන් වන තුරු පමණයි හොන්දේසි සහිතයි

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හිතගත්තායගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවල සපකින් අනගිත ඉමනාව රුපියල් ලක්ෂ දහය හා ලක්ෂ පහළවකට වඩා වැඩි කැරට් 18 දියමති සහ වටිනා ගල්ඇල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක ගිෆ්ට් වෝචස් අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවල ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011
2: රුපියල් 61,000ක් වටින බන්ඩ් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
3: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: Fiesta Crazy Vendezi.
1: Sigurada hawasa pahata siya tahanna.
5: Powered by Bid to Win.
6: Me දෙකක් දාගෙන එන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද?
6: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
7: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
8: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
6: නෑනේ අරේ වා සින්දු
8: සියතයා.
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: හවස 2:00 වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theater Top Story.
1: චාමරකේ විදෙස් ගමන් තහනම ලිහිල් කරේ. දූෂණ චෝදනා එල්ලබී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නඩුව අද කැඳවනු ලැබුවේ මෝසමක් මාර්ගයෙන්. චාමර සම්පත් දසනායකද අද අධිකරණය හමුවේ පෙනී සිටියා. 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදී එම පළාත් සභාව සඳහා රේඛණය කළ චෙක් පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම සැකකරුට එරෙහි චෝදනාවයි. දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව නඩුව ගොනු කර තිබුණා. මේ අතර අනෛනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදු රුපියල් කෝටි 1590ක පාඩුවක් අයකර ගැනීමට අතලව ගොනුකර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මාස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පෙත්සම අද කැඳවා තිබුණේ ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ. පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මාස 27 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කළේ.
0: Theater Top Story 98.4

Good afternoon, Habibi. Oh. Divyanganavi Surupi Deha Vilasi. ඇවිල්ලා ඉන්නේ. ඉතින් හවස පහ වෙනකන් ඉන්නවද? කොහොමද වීකෙන්ඩ් එක? හොඳයිද? සතුටුයිද? නැත්තම් ඔහේ වැටිච්ච තැන වැටිලා හිටියද? මේ වැස්සත් එක්ක? රෙදි හොදගත්තද? හොදගත්තත් වේල ගන්න බැරි වුණාද? විස්තර කතා කරමු. කොච්චර නම් දේවල් තියෙනවද නේද? දවස් දෙක නිවාඩුවකට පස්සේ අපි හම්බ වෙනකොට වීකෙන්ඩ් එකේ මොකද වුනේ? කොහෙද ගියේ? මන් නැති පාළුව දැනුණද? ඉර පෑවේ නැද්ද? කොහොමද ඉර පායන ගතිය අපේ දවස්වල? එහෙම ලොකුවට නෑ අද. හැබැයි ඔම්බෝ, පහුගිය දවස් ටිකේ වැඩි ඕනේ. මේ අද උදේත් වැස්ස බවක්වත් නොදැනෙන ගානට මෙන්න පායලා මම එනකොට හම්බෝ. අපි කියන්නේ අර අට්ටමව්වයි කියන අන්න එහෙමයි. ඉතින් අවසට ඒ වුණාට වහි නේද? අහස කියන්නේ නේද? එහෙම නේද ඉන්නේ? ඒනට සින්දුවලක් තියනවා නේද? ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කියලා. ආයේ අහස ලොකු නිසා වෙන්න ඇති නේ. හරි අපි විස්තර කතා කරමු. 0711982984ට WhatsApp message එකක් දාන්නකෝ. පස්සේ වැඩි විස්තර කතා කරමු.

වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.

0: පිළිකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා ප්‍රදානීය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් ඒ මයිනස් LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
13: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අවස දෙකයි වෙනා දෙවස නවයයි වෙලාව. ඔයාගේ සින්දු ටික නම් සුපර්බ්. පොඩ්ඩක්වත් බෝරින් නෑ කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ නම් මං හිතන්නේ අපේ යාළුවා නේ. නමක් ගමක් කියවන්නේ නැති යාළුවා නේද? කොළමෙව නම මම හිතුවා WhatsApp එකේ හරි ඇති කියලා. ඒ වුණාට WhatsApp එකේ තියෙන God bless you කියලා. කො නම? අද වෙනවද? ෆෝන් නම්බර් එකේ අන්තිමට 6128 තියෙන ඔයා. ඔයා ආස නැද්ද මං වාගේ නම දැනගන්නවට? හැබැයි මම නිතර දෙවේල වාගෙන කියලා තියෙනවා. මට එහෙම මතකයක් තියෙනවා. මට මතක නැත්තේ මොකක් කියලාද කිව්වේ කියලා. වර්ජිනියා නේද? පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා මොකද WhatsApp එකට මේ ශාරුක්ගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නේ? ඔයත් මං වගේම ශාරුක්ගේ ෆෑන්ද? එහෙමද? හා? ඒ වුණාට ඔයාගේ ලස්සන ෆොටෝ එකක් දාගන්නානේ. ලස්සන ගෑනු ළමෙක් නේ ඔයා. ඉතින් මොකටද නිකන් නේද? ඔයාගේ ෆොටෝ එකක් ලස්සන එකක් දාගෙන ඊළඟ දවසේ මට මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද? මේ දැන් මට සෝන් එකක් දෙන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. සවුත් කොරියාවල තුෂාර. ඒ තුෂාර ඔයා අපේ දෙන්න ආවයින් පස්සේ හම්බ වෙන්න ගියේ නැද්ද? ඈ දත ගලවයි කියලා බයට හැංගිලා හිටියද? ඔයා මුකුත් ඒ ගැන කිව්වේ නෑනේ. එනිසා මට දැනගන්න ඕනේ. හරිද? ඒ මදිවට මේ අහලා තියෙනවා තුෂාර මගෙන් එයා ලංකාවට ආවහම මාව බලන්න එනවලු. එතකොට උම්ම දෙනවද කියලා සිකුරාද අහලා තියෙන්නේ මන් දැන් දැක්කේ. උම්ම දෙනවා. හැබැයි මේ දෙන්නේ කියලා ෆ්ලයින් කිස්. හොඳේ නැත්තනම් බෑ ඉතින්. අයියෝ අපේ ජෝඩු බලන්න යන්න බැරුණාලු දුරායි කියලා කියලා තියෙනවා. දුර වුණත් ඉතින් ගියානම් නේද? අපේ දෙන්නව හම්බ වෙලා පොඩි කයියක් දාලා ෆොටෝ එකක් අරගෙන පොඩි වෙනම සොමියක් ගන්න තිබ්බනේ සුද්දා. කමන්නේ කමන්නේ. මම ආවෙන් පස්සෙ නම් දුරයි කියලා එන්න තු වෙන්න පහඳ. මං ආපු දවසට ආයි ඉතින් කොයි ලෝකේ ඉඳන් හරි එන්න ඕනේ. හරි. නුඹව දැක්ක පළමු දවසේ හිත මගේ නතර වෙලා වගේ කොච්චර මිනිස්සු හිටියත් එතන මට පෙනුනේ නුඹ විතරයි වගේ. නුඹේ හිනාව මල් වැස්සක් හදේ නිහඬව වැටෙනවා. නුඹ කතා කරන හැම වචනයක් සින්දුවක් වෙලා ඇහෙනවා. රෑ අහසේ තරුවක් වගේ දුරින් හිටියත් එළිය දෙනවා. සුදු කොච්චි නුඹ මගේ හිතේ ලස්සනම මතකයක් වෙනවා. වාව්! හරිම ලස්සනයි රත්තරනේ. අද පළවෙනි කිස්ස කොන්න ඔයාට. හරිද? මෙච්චර ලස්සන කවියක් එවපු ෂානු අදරේ. ඉතින් සෝස මල බයි කෑවද කියලා අහලා තියෙනවා. සෝස මල බයි කෑවා කාලා තමයි ගෙදරින් එන්නේ. හරිද? ආයේ කන්න ගෙදර ගිහිල්ලා. ඒ ඇතෑ නේද? මදි නෑනේ නේ? මොකද මේ මොන දේ වුණත් අපි ලස්සන්ට ඉන්න ඕනේ. ෆිගර් එක මේන්ටේන් කරන්න ඕනේ. එනිසා මං ඔය පමණට වැඩියෙන් කාලා නිකන් නේ මතල වෙන්න ආස නැහැ.

කතා කරද්දි විතරක් නෙවෙයි කට පරිස්සම් කරගන්න ඕන. කන බොන කොටත් කට පරිස්සම් කරගන්න ඕන. ඕනවට වැඩිය දේවල් සීනි කෑම අනම්මනම් එහෙම විශේෂේ දැක්ක පළියට කන්න අරකයි. එනිසා පොඩ්ඩක් හිතන්න ඒ ගැන.

දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.

0: Honor සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
3: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
4: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
5: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා
4: දුවේක Facebook එකට දැම්මද
1: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
2: මේ කතාව පටන් ගන්නේ රූකාන්තගේ.
6: සුවඳ දෙන මල් වනේ.
2: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
6: මුළු ජීවිතේම හිනම්
2: අනුක තමයි කුමාරයා.

ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා මොරොන්තුඩුව මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. තැන්කියූ මොරොන්තුඩුවෙන් රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා මේ කට්ටිය ඔක්කොම ඉන්නවා. මං හිතන්නේ මේ ලක්ෂ්මන් තමයි මෙසේජ් එක දාලා තියෙන නේද? මඩ පාත ලක්ෂ්මන් එහෙමයි කියන්න ඕනේ. මං හරිනේ නේ? තමරා, නිශානි, චේතනා, තේජ, අවෝල් මේ කටි ඔක්කෝම ඉන්නවලු අහගෙන. භාග්‍ය, අවිෂ්ක හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. මට ලස්සන අද දවසට ගැලපෙන කවියක් කියවලා තිබ්බා දාමිත්. මං ඒක ඊළඟ පැයේ මුලට කියන්න තියාගත්තා. හරිද දාමිත්? ඒක ලස්සන නිසා ඒකට චුට්ටක් වෙලාව අරන් කියවන්න ඕනේ. ඉතාලියේ රාපඩා ඉන්නේ. මං කිව්වනේ මේ ෆ්ලයින් කිස් දෙන කතාව. පියාඹන උම්ම ගන්න ඔහෙට එන්න ඕනද කියලා අහලා තියෙනවා. නෑ නෑ, මෙහෙම ඉඳගෙනත් පුළුවන්. ඔයා ඔහෙ ඉඳගෙන, මම මෙහෙ ඉඳගෙන. මේවත් ඉතින් පියාඹන උම්ම තමයි. හරිද? මම ගුවනට මුසු කරනවා. ඔයා ඒක නේද ගුවනින් ලබා ගන්නවා. අන්න එහෙම සීන් ගන්න මෙතන.

හැබැයි ඉතිං ඔහොම ඇහුවට මම කියන්නේ ලංකාවට ආවහම එන්න උම්ම එකක් දෙන්නම් කියලා. ඔෆිස් එක ගාවට එන්න උම්ම එකක් දෙන්නම් කියලා. එහෙම කියනවා ගෑනු ළමයින්ට. පිරිමි ළමයින්ට එහෙම කියන්න බෑනේ. අපේ අම්මි ගහයි බැට් එකෙන්. අපේ අම්මි වස්සයි හරිද? අපේ තාත්තත් ඒයි කියපු ගමන් අම්බෝ. අපේ තාත්තා යකෙක්ටවත් බය නැහැ. හැබැයි අම්මට බයයි. කොයි ගෙදරත් එහෙම තමයි නේද අනේ? එකනේ කියන්නේ. එකනේ මේ ලෝකෙ මෙච්චර ලස්සන.

0: Rockwemo siéntate. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට Vogue Jewellers සපකින් අනගිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම Vogue Jewellers ශාකාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01124414 Vogue Jewellers සමතා ඔබ සමගයි අපස උසස් පෙළින් පසු සැප විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 01154445000
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: මහා ජන හිස පැලඳූ කිරුළයි
9: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
10: ඇලුමිනියම්මනේ
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහබාගේ කසුන් රොඩ්‍රිගෝ
14: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: Fiat Crazy Vendezi.
5: සිකුරාදා හවස 5ට සියත අහන්න.
16: Powered by Bid to Win.
2: CDB run නැදෙන ස්තරම් තැනක්. Run Bowman
5: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
17: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙරින්. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
5: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
17: ආ මොකක් ගැනද සැන්නේ?
5: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
17: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට

0: හවස තුනයි වෙනඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කතා ටොප් ස්ටෝරි දිස්ත්‍රික් කටකට තවදුරටත් වැස්සී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක වැස්සී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැස්සී ඇතිවිය හැකි. පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැස්සී අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ තමන් රඳවා ගැනීමේ නියෝග බල රහිත කිරීමේ රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙස ඉල්ලා චන්දන කත්‍රිආරක්ෂි ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම ජුනි මාස 10 වනදා කැඳවර ලෙස අභියාචනාධිකරණය නියම කළා. පෙත්සම අද කැඳවා තිබුණේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේදී. අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක සඳහන් කළේ පෙත්සම් කරුට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ කරනු මැති බවයි. අත්අඩංගුවටගත් සැකකරුගේ රැඳවුම් නියෝග අවසන් කර ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඇය සඳහන් කළා. පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම ඵල රහිත බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නේ.
1: Theater Top Story.

අම්බෝ, අද හරි සතට එල්ල නේද? වෙනද කවදාවත් අපි දැකලා නැති පෙම් පාට මූණ අද අපේ කට්ටිය දැකලා මට ඇවිල්ලා කිව්වා. අම්බෝ, හරි සන්තෝසයි. ඉතින් ධෝනි කෙනෙක් හොයාගත්ත කුමාරය නේද? කොහොමද කතා කරන්නේ ධෝනි කියලාද? නැත්තං බබා කියලාද, පැටියෝ කියලාද, මම මැණික කියලාද? කොමාරි ගිය සතිය තමයි වෙඩින් එක තිබ්බේ. ඉතින් අපේ ඉන්දුනිල්ට සුබ මංගලම් කියලා විශ් කරනවා. වයිෆ්ගේ නම මොකද? ආනන්දිකාද? මන් දන්නේ ඔන්න. ඕගොල්ලන් කට්ටිය තමයි නම ටයිප් කරලා තියෙන්නේ, මට නිකන් ෂුවර් නෑ වගේ. කොබල මට පේරව මොකක් හරි. ආ නෑ නෑ, හරි හරි, ඒක තමයි නම. අපි ඒ උනාට ධෝනි කියලා කියවුනේ. ධෝනිටයි ඉන්දුනිල්ටයි සුබ මංගලම්, ජය මංගලම්, යුග ජීවිතේ වාසන. කුරුළු ජෝඩුවක් වගේ ආදරෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. හරිද? ඒ වගේම මේ නිවුස් කියන පැටියෙක්ම ඔබලොගේ ජීවිතයට එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරේ හිනා වෙලා සතුටින් නේද? ජීවිතේ ඉතුරු කාලේ ලස්සන්ට ගෙවමු. එච්චර කල් ඉතින් තනිකඩ වාපු ජීවිතේ නේද? දැන් ඉතින් දෙන්නෙක් එක්ක එකතු වෙලා යන ගමනක්නේ. සහයෝගෙන්, සමාදානෙන්, ආදරෙන් ඉඳලා හිටලා පොඩි වලියක් ගියාට කමන්නේ. හැබැයි ගොඩාක් දිගට දිගටේ වලිය ගෙනියන්න එපා. හරිද? වලියක් ගියොත් ටක් ගාලා ආය අනිත් පැත්තට ෂේප් වෙන්න ඕනේ. මොකද අපි ආය සයෝයා ගුටි කන්නතු ඉන්නවට. ඉතින් අපේ ඉඳුනියට සුබ මංගලම් කියලා ඔන්න අපි විශ් කරනවා. මං ඔයා වෙනුවෙන් විශේෂ සින්දුවකුත් තෝරගත්තා. සින්දුව තාක්ෂටකින් ප්ලේ කරන්න. මොකද ඊට කලින් මම මේ ප්‍රොමිස් වුණානේ දමිත්ගේ කවිය කියවනවා කියලා. එනිසා දමිත්ගේ කවිය කියවලිමු. අද මැයි 18. කවදාවත් අපිට අමතක නොවන දවසක් අද නේද? ඉතිහාසගත වුණු දවසක්. ඒ වෙනුවෙන් තමයි කවිය ලියලා තියෙන්නේ දිනෝජ් කර්ණසල දමිත්. එනිසා ඒ කවියත් මේත් එක්කම කියවල ඉවර කරන්න ඕනේ. 30 වසරක කුරිරු යුද්ධෙ නිම කෙරුවා, අප වෙනුවෙන් ලේ දහඩිය බිම හෙළුවා. මහා කැලේ හැමදාමත් නිදි වැරුවා, අප හදවතේ සැමදා නුඹ රණ විරුවා. සුනාමියේදී අප වෙනුවෙන් දිවි පෙදුවා, මහගං අතර මැද නුඹ මුල් තැන දැරුවා. තම ජීවිතේ අප වෙනුවෙන් කැප කෙරුවා, සියලු දෙවියෝ රැක දේවා රණ විරුවා. හරිම ලස්සනයි දමිත්. ලස්සනටම ඔයා කවිය ලියලා තියෙනවා. ඇත්තටම කවදාවත් අමතක නොවන දවසක්. ඉතින් අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියනේ. හරි, ළඟට මම යනවා රොමිනියාවට. දිනේෂ් මෙසේජ් එකක් දාලා තියෙනවා. අහන්න ඉන්නේ ලස්සන වොයිස් එක. අපේ කෙල්ලගේ වොයිස් එක අහගෙන ඉන්නේ කියලා තියෙනවා. අපේ කොල්ල ගොඩක් ඉතින් නේද පිටරටවල ගිහිල්ලා මේ සුදු කෙල්ලගේ වොයිස් එක අහගෙන ඉන්නවා මේ වෙලාවට. බොහොම සතුටුයි, ආදරෙයි. ඊළඟට මේ කවුද මේ සුබ සතියක් සුදු කොච්චි. මේ මෙසේජ් එක දැක්කොත් පිළියන්දල ඔබෙල් එකේ අපිත් මතක් කරගෙන මේ යන්න. තිලක් තෙන්නකෝන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. වෙලාවට දැක්කේ තව පොඩ්ඩෙක් ඔයාගේ මෙසේජ් එක මෙහෙම පහලට පහලට ගිහිල්ලා මට නොපෙනී යන ගානට ඇවිල්ලා තිබ්බේ. හොඳ වෙලාවට දැක්ක හොඳ. පිළියන්දල තිලක් තෙන්නකෝන් එක ඔබෙල්ලගේ කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. මේ තියෙන්නේ ඉඳුනිල්ට අයියාගේ ධෝනිටයි මං තෝරගත්තු සින්දුව. ආව් ආව්, මට නිකන් මූණ මැවිලා පේනවා. මේ කේක් කෑල්ලට තෑන්ක්ස් ආ. තව පොඩ්ඩකින් කන්න ඕනේ.

මේ සිින්දුව ගැලපෙන තව එක්කිරිකින්නවා. සප්න ඔයයාගේ වයිෆයි තාදරෙන් එකතු කරගන්න. තාමිතින් බැඳපු අලුත නෙනේද. ඒ සිින්දුව හොඳටම සෙට් දෙන්නටම.

0: මට කවදා ළඟාවේද දන්නේ නැනේ ආදර නැකත. කොන්න ඉතුරු ටිකක් මෙහෙමම ඉන්න. තා පොඩ්ඩයිනේ. චුටි බ්‍රේක් එකක් ගමු. හවස 3යි විනාඩි 16යි.
1: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
2: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 8 492 0.7 1 1 327 777.
4: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එකකින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
5: එයා තාත්තා වගේම දක්ෂයි.
4: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය. මිල රුපියල්
6: 2745ක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයියේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
15: ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM මේ පැයි හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

ඉතින් ඇබිකං කරනවා නන්නේද? හන්ත මාම තමයි. වෙන කවුද? රයන්. බර්ලස්කමේ වස්සන්දි. හයි. ඔය සින්දු තුනක් කියවලා තියෙනවා. බෙන්තර පාලමේ මන්දිරයේ හදේ දේව දූතියක්. එකක් හරි දෙන්නම් හොඳේ? ආගෙන ඉන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මහසෝ මහසෝන වැහෙන්නේ දැන් මට.
3: නීල
2: මහායෝද.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
13: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යකෙවලින් එන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයිම් අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේ
1: ජපාන්
5: රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: කාටවත් කියන්න පා කාටවත් මොහොදේ කාටවත්ම කියන්න පා පොඩි රහසක් කියන්න මම මේ දවස්සල හුස්ම ගන්න අමාරුවයි

ලෙවපු අය කෙලින්ම මල් විතරක් නෙවෙයි, කෙලින්ම මල් වඩම පිටි එවන්න ඕනේ. හරිද? අඩන්න ඕනේ. මොන හරි වුණොත් එහෙම, හරිද? මොන හරි සුබ දෙයක් වුණොත්, හරිද? කෝකටත් මේ වැස්සට තෙමෙන්න එහෙම එපා. මම ඉතින් පොඩක් හිතුවක් කාරයිනි, දන්නවනේ. මට ඉතින් වහින වෙලාවට බරිසෝරේ වීගා වීගා ඊළඟට චම් චම් චම්. මට හින්දි ෆිල්ම් වල හින්දි සින්දු වල තියෙනවා වගේ මට වැස්ස නටන්න හිතෙනවා. අරද වැස්සේ ඇවිදගෙන යන්න හිතෙනවා, දුවන්න හිතෙනවා. ඕ, එක එක කෝලම් තියෙනවා ඉතින්. අර මේ රිතික් රෝෂන් වගේ ලිස්සල වැටෙන්න හිතෙනවා. ඉදර් ශලා, මේ උදර් ශලා, ජානේ කහා, කිදර් ශලා, අර ෆිසල් ගයා කියලා දෙරබඩ ස්කාර ඩෝම් පටවන් ගාලා ඔන්න වැටෙනවා. ඒ සින්දුව ලස්සනයි නේද? මට මේ දැම් මතක් වුණේ අපි ඊළඟ පැය අහමුද? කොයි මිල් ගයා ෆිල්ම් එකේ ඊළඟ පැය අහමු. මේ පැය හින්දි සින්දුවක් ඇහුවානේ මේ. ඉතින් ඔය වගේ දන්නවනේ පිස්සු. පිස්සු කෙල්ල පිස්සු නටලා හරි අමාරුවෙන් හුස්ම පොඩ්ඩක් ගන්නේ. ඉතින් දැන් ඒ පාර කට්ටියේ ඉඳන්නේ කෘතිම ශස්සනය දෙන්න. එහෙම ඕනේ නෑ දැනට. හරිද? දැනට කොමාරි මේ දැනට කොමාරි ඉන්නවා ඉතින් අල්ලගෙන. හැබැයි ඔබ දැනුවත් කරන්න බෑ, පොඩ්ඩක් ඒකයි මේ කියලා තිබ්බේ. මම එන්නද එහෙම නටන්න මේ ඉන්නේ? මම බය වුණා හොඳ වෙලාවට. මම එන්නද එහෙම නටන්න කියලා අහලා තියන්නේ සුපුන් හක්මනින්දා මෙසේජ් එක දාලා තියන්නේ. මම බය වුණා. මම හිතුවේ මම එන්නද කෘතිම ශ්වසනය දෙන්න වගේ එකක්, එහෙම එකක් කියවයි කියලා මං හිතුවේ. ඔයා බලන් යද්දි නේද මට වඩා හොඳයි සුපුන්, හොඳ කොල්ලා. එන්න එන්න නටමු නටමු. ඔය කොහමත් අපි ඔෆිස් එක ගාවට ඇවිල්ලානේ හවස පහට. වාහනේ තියාගෙන හොරෙන් බලාගෙන ඉන්නවනේ මං එළියට බහිනකන් නේ. හරි ෂෝක් ඉතින්, හරි හුරතල් මෙව්වා, පුදුම ආදරයක්. ඉක්මනට සනීපු වෙන්න SK කියලා මල් ටිකක් එවලා. හැබැයි මේක නම් මල් වඩමක් නෙවෙයි, මේක නිකම් මේ බංච් එකක් නේ. ඒක නම් ලස්සනයි. හැබැයි මං කියන්නේද ඔක එවන්න මට නේ? බොරුවට ඔයා ළඟ තියාගෙන ඉඳලා වැඩක් නෑනේ. ලව බංචස් නම් මේ සාමාන්‍යයෙන් අවසන් හුස්ම කෙලනකන් ඉන්න ඕනේ. අද හෙට වුණත් එවන්න අවුලන්නේ නෑ. හරිද? අද මොකෝ වැඩිය කතා නැත්තේ, ඔන්න හේතුව කිව්වා. හරිද? හරි අමාරුවෙන් ඉන්නේ. මේ හුස්ම ගන්න මම ගාලා ඊටවස හුස්ම පාරට දාන්න. මේ බව නොතේරෙන්න කතා කරන්න ඕනේ. රන්වින් එකේ කොල්ලෝ ටික අහගෙන ඉන්නවලු. සංජීව අල්බෝ මුල්ලේ මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට ඒ සින්දු එහෙම සීන් එකක් තියෙන නිසා කිව්වේ කියලා තියෙනවා සුපුන්. කෘතිම ශස්තනේ දෙන එකක් තියෙනවනේ. අනේ අනේ නෝටි බෝයි, මං හිතුව හොඳ ළමෙක් කියලා. වැලින්නම් නැහැ. නෝටි බෝයි, ගෙදර ඇඩ්‍රස් එක කියලා තියන්න. අපි එපැයි ඇවිත් අන්දන්න. ඔගොල්ලෝ ඒවද කරන්නේ? මල්ශාලාවද්ද තියෙන්නේ? එහෙනම් මම මේ ගෙදර කට්ටියට දෙන්නම් ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක. හිතුවක්කාරී කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා මට රංග. හායි, මම හිතුවක්කාරි නම් ඉතින් ඔයා හිතුවක්කාරයා වෙන්න බෑ නේද? කිරිබත්ගොඩ ටවුන් එකේ සද්දෙටම මාව ඇහුණලු. ඕ ඕ, ඒ කියන්නේ සද්දෙටත් අහනවනේ මිනිස්සු මාව. Thank you කිරිබත්ගොඩ මාව අහන ඔක්කොටම.

0: Rockwimu siedete. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: Aldi's Foods Limited රටපුර අසමසම අඩුම මිලක් අන්නසි කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි. කෝලි කුට්ටු කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. චයිනීස් සෙලෝපියස් ග්‍රෑම් 100ක් රුපියල් 120යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 මැයි මාස 16 සිට 18 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0114445000

0: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: රැපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be.
4: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
5: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
6: ටිකට් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
5: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
6: මොකක් ගැනද සැන්නේ?
5: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්න කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
6: ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: 98.4 මේ කමුවට. Theater FM.

හක්ක කිස්සකක් දුන්න කියල කොල්ලා උලේ. දැන් හරිනේ.

0: වෙලාව හවස 7:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ප්‍රියතා ටොප් ස්ටෝරි
1: හමුතාවට උසස් වේ. ත්‍රිවිධ හමුතා සාමජිකයින් 5089කට ඔවුන්ගේ ඊළඟ නිලයට නිල උසස් වේම් පිරිනමා තිබෙනවා. ඒ හෙටට යෙදෙන 17 ජාතික රණවිරු සමරුම් දිනය නිමිති කර ගනිමින් අදාළ හමුදා අපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටීන්ට අනුකූලව මෙම උසස් කිරීම සිදු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ගැටලුවලට සවන් දීමට අවශ්‍ය ඕනෑම මොහොතක සූදානම් බව අග්‍රාමාත්‍යාචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය සඳහන් කළේ තේන්දු තීරණ වලට එළඹිය යුත්තේ සේවා අංශ සමග සාකච්ඡා කර පුළුල් අධීක්ෂණයකින් අනතුරුව බවයි. අග්‍රාමාත්‍යවරිය මෙව ප්‍රකාශ කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතින් සමග සාකච්ඡාවකට එක්වීමෙන්. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමටත් ශක්්‍යතා අධ්‍යයනයකින් පසු සුදුසු කටයුතු වෙනින් භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඇය පැවසුවා.
0: සියතා ටොප් ස්ටෝරි 98.1 98.7

0: අවස හතරයි විනාඩි 7යි වෙලාව. මට රුපියල් 1000ක් කියලා එක්කෙනෙක්. චන්දන. මං ඇහුවා ඇයි කියලා මේ. මල් වඩමක් ගන්නලු. අන්තිමට ඒකත් ජෝක් එකට ගත්තානේ. හරි. මමත් ඒක ජෝක් එකට ගන්නවා. එහෙම මම යනකොට හරිද? බැන එකේ ගහන්න. වදනක් එවන්න බලන්න. හොඳම එකෙන් එවන්න ඕන හොඳ. හෝ කන්දර චන්දන. යන්න කලින් කොමාරි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේක ඔයාට චරිත අජන්ත. අහගෙනද? සවුත් කොරියාවල චරිත අජන්ත ආසම සින්දුව. අපිව අමතක වෙලා නේද කියලා අහලා තියෙනවා. නැහැ, ඔයාගේ කවියත් මං කියෙව්වේ. කලින්ම කිව්වානේ ඔයා ගැන මම. හා, අහන් හිටියේ නැද්ද මන්ද ඒ වෙලේ? දිගට දිගේ තිබ්බ කවිය ලස්සන්ට කියෙව්වා. අහන් හිටියේ නැද්ද කියන්නකෝ? මොකද ඔයාට මං මගේ සැර පෙන්නනවා එහෙමනොත්. හරිද? ඒචි අනුරපු සලාවේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. හල්ලෝ රොහාන්, නොයාවත් එකතු කරගන්නවා. ආදරෙන් මේ සින්දුවට කාලි මදු. හල්ලෝ
1: හෙමින් සරේ පියා විදා.
0: ඔයාටත් එක්කයි මේ සින්දුව.

0: நிறைய தட்ட. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධයි.
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕනේ හැම එකකලගේ පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව Axia ලීටර එකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
9: Siri Ward සමාජිකයන් සඳහා Cargill's Food City within මෙගාවට්ටම් Milka සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි. Vilma Strong තේ ඉතිරි රුපියල් 90යි. Prima Kottumi Hot and Spicy 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. Magic Vanilla Ice Cream ඉතිරි රුපියල් 110යි. Cargill's Food City
10: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
13: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
14: Global University Partners කතා කරන්න 0718492 0972 1377.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pieris Motor Company Private Limited වෙතින්
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
14: 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
16: සියත දෙවයින පුරා
17: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
18: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
19: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

පළවෙනි සිප ගැනුමේ තිබුණු රසේ අඩුවීගෙන ගිය හැටි පුදුම හිතේ කියලා දඹුල තාදු මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔව් නේද? එහෙම තමයි තින්නේ. ජීවිතේ අපිට සමහර දේවල් මුලින්ම ලැබෙනකොට ඒක මාරයි. ඊට පස්සේ කාලෙත් එක්ක නේද? ඒක නෝමල් වෙනවා නේ? සින්දුවේ ආසම වචන ටික තමයි ඔය ටයිප් කරලා එවල තිබ්බේ. තාදු. ගැලපුණු අපි අන්තිමේ නොගැලපුණේ. අවසානයේ එහෙමයි සිද්ධ වුණේ. ගොඩාක් ආදර කතාවලනේ. අවසානයේ එහෙම තමයි ඉති. මොනා කරන්නේද? හිත හදාගෙන අලුත් ආදර කතාවක් පටන් ගමුවානේ. ආයෙ මොනාද? පොල්ලගේ බුද්ධික මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්බෝ ඉල්ලලා තියෙන සින්දුව. ඒක ස්ලෝ වැඩි පැටියෝ. අපි මේක හමු.

හතරයි විනාඩි 28යි. බුද්ධික ඔය තරහ ගිහිල්ලා ඔයා ඉල්ලපු සින්දු දෙන්න බෑ කිව්වහම නේද? ඉතින් ඒක දෙන්න විදිහක් නැහැ. තේරුම් ගන්න සුද්දා. සමහර සින්දු තියෙනවා ගොඩාක් ස්ලෝ. ඒ වගේම ඉතින් ප්ලේ කරන්න බෑනේ. හාද උම්ම දෙකක්වත් දෙන්නලු සින්දු දෙන්න බැරි නම්. ඒක පුළුවන් ඒක හා. එක වම් පැත්තේ කම්බුලට, මේක දකුණු පැත්තේ කම්බුලට. ඕකේ. හරිද? ඉවරයි හොඳයි ආයෙ රණ්ඩු වෙන්න බෑ. නිශානිනෝ හොමගම. අම්මෝ දුක හිතර සින්දුවක් ඉල්ලලා. මං ට්‍රයි කරන්නම්. කොයි මිල් ගයා එකේ සින්දුව නේද දෙනවා කිව්වේ? අනේ දෙයියනේ. මට අමතක වුණා. ඉදර් ශලානි දෙනවා කිව්වේ මේ පැයේ. දැන් මොකද කරන්නේ? හිටා හමු හොඳේ. තව මතක් කරන්න. ප්‍රදීප් නිශාන්ත. ඔයා නම් මාර මීටරයක් අනේ. බෑ අප්පා ඔයත් එක්ක. ඔක්කොම මතක තියාගෙන ඉන්නවා මම කියන. පිස්සු කොල්ලා.

0: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
1: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට් මතකද ඒ ස්තියා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත් තමයි
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: Honor සමග 5G Revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට Powerful 5G Phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා
3: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා
5: දුවේක Facebook එකට දැම්මද
4: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
9: සුවඳ දෙන මල් වනේ
8: රයිනි තින් චුට්ටක් දඟයිනි
9: විසිත් කෙරුව සිත යලි අහුලකෙන
8: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
9: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ
8: සනුක තමයි කුමාරයා
10: මානුඹේ කුමාරා
8: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
10: ගැහෙනවා
8: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න
11: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග
12: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
11: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM

0: ගත තිබයින පුරා ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින් එන්නවා
2: ගොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්තයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හොද වැස්ස තෙමි තෙමි ගිහිල්ල තමයි ඉතින් මට මේ හුස්ම ගන්න බැරි වෙලා තියෙන්නේ. මෙන්න සින්දුවක් ඉල්ලලා මේ ටයිම් එකට නම් මේ ඉල්ලලා තියෙන සින්දුව දෙන්න වෙන්නේ නෑ සුදු නෝනා. ගීතානි

ආසිය තහනවා. මෙල්බර්න් වල ඇසෙල තමයි කියන්නේ. මන් දන්නවා. අහනවා විතර නෙවෙයි හැමදාම මෙසේජස් දානවා. මට මතකයි නේ ඉතින්. ඇසෙලයි, වයිෆ් ෂහරායි, ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ගිම්හානි මෙසේජ් එකක් දාලා තිබ්බ අලුත් යාළුවෙක්. මිලානෝවල මාත්‍ර ඇම්බුල රෙස්ටෝරන්ට් එකේ පරණ යාළුව ටික. ඒගොල්ලෝ තහගෙන තමයි වැඩ කරන්නේ. කට්ටියත් එකතු කරගන්න ඕනේ.

0: தியேட்டர். අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ඔබ A-level Samsung classes එකද? NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the City University the place to be.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, Singapore වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
8: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව Axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක
2: CDB රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
9: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
10: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
9: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
10: ආ මොකක් ගැනද සැන්නේ?
9: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
10: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: ගියසතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
14: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
12: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආදීචි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි.
12: සිකුරාදා හවස පහට සියත අහන්න.
15: Powered by Bid to Win.
16: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 1 1 547 5000

0: කොන්ඩට මැට්‍රන
1: මැට්‍රන
0: බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුපකොච්චි
0: ඕකේ මම අන්න හදන්නේ හවස පහට විනාඩි දෙකයි.

දිග කිස්ස කද්දීලයන්නේ. එනම් අපිට හොම්බ බයි. මංවාගේ සුදු කොච්චයා ගොඩා කාදරේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: ගෙවුම් ශේෂයෙහිගයක් පිළිබඳ අනාවැකි. මැද පෙරදිග යුදමය වාතාවරණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම වසර තුළ නව ආර්ථික අභියෝග මතුවිය හැකි බවට මහබැංකුව කරුණු දක්වා තිබෙනවා. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වසර තුනක් පමණ ගෙවුම් ශේෂ අතිරික්තයක් පැවතියද එය මෙම වසරේ හිඟයක් වීමේ ප්‍රවණතාවක් ඇති බවද මහබැංකුවේ නිලධාරීන් සඳහන් කළා. රාජ්‍ය බැංකුවල පවතින අක්‍රීය ණය ගැටලුවට විසඳුම් ලෙස විශේෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ කාරක සභා සමාජිකයන් විසින්. ඉහළ පොලි අනුපාතික පරතරය ආර්ථික වර්ධනයට එල්ල කරන බලපෑම පිළිබඳ කාරක සභා විසින් මහබැංකුවේ අවධානයට ලක් කළා. රුපියලේ අගය දැඩි ලෙස අව ප්‍රමාණය නොවී රැකගනිමින් නිල විදේශ සංචිත ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා මහබැංකු අනුගමනය කරන උපාය මාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. ප්‍රතිසංස්කරණ හරහා කුඩා ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දුන්නා. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 334.26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය ඉහළ ගොස් ඇත්තේ රුපියල් 326.74 දක්වායි. ඕස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 240.54ක්. එහි ගැනුම් අනුපාතය රුපියල් 230.44ක් ලෙස දැක්වුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Theater Top Story.

0: අදේතින් මකලෝ නැහැනේ අද චාලිත්තාවෙන චාලිටත් උගරයමා රොද්දන්න වැඩට එන්න ඇත්තනේ මකලෝ නැත්තන් චාලිත්නෑ මං අද ලස්සන කවියක් හදාගෙනාව මකලෝ වෙනුවෙන් සංකාව වගේ ඉතින් දැන්නම් පෙරියෝ අනේ මකලෝ එන්නේ නැත්ද මේ ගම් පැත්තේ ගියා කිව්ව උකුර ආවේ නැත්ද තාම ඔහේ මෙහෙම ගියොත් මගේ හිත වෙන අතකට ගියෝ ඕකේ දැන් ඉතින් තවදුරට තව නැත්තම් මම වෙන ප්‍රෝග්‍රෑම් පාර්ට්නර් කෙනෙක් ගන්නවා කියලා තමයි මේ කවියෙන් කියන්නේ කොහොමනම් පුංචි පාළුවක් තියෙනවා මකලෝ නැති එක ගැන නම් ඒත් ඉතින් අපි මේ දේවල් දිගටම කරගෙන යන්න එපැයි ඉස්සර මකලෝ මට කිව්වේ ඉස්පිරිතාලේ කියලා. මට විහිළු කරා ඉස්පිරිතාලේ කියලා. දැන් බලාගෙන යනකොට මහා ඉස්පිරිතාලේ මකලෝ. ඕකේ කොහොමනත් ඉතින් අද ලස්සන කතා ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා සුපිරි ටොපික්ස් ටිකක්. හරිද? මේවට කියන්නේ සුපිරි ටොපික්ස්. හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න මේව ඇහුවට පස්සේ හිතේ දෙයනේ අපි මේ දකින විකාර මොනවද කියලා. ඒවත් එක්ක ගත්තහම. එතකොට හද අපි තව කතා කරන්න ඕනේ මේ අමුතු කතත් එක්ක මලබේ පුංචි කාර්නිවස ගැන ක්‍රේසි වෙන්දේස් ගැන කතා කරන්න ඕනේ ඊට පස්සේ අපි FC එක ගැනත් ඔන්න කතා කරනවා හොඳ හොඳ ලාඩ හැන්දෑ ජෝමි
1: ලාඩන්

0: ஈஸியா தட்ட.
1: ₹15 පිස්සුවක්ම තමයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: නොකරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ද නැකම ලොතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550
5: 98.2 98.2

0: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතාව

0: ladang.
1: ඒක රටවල් වලට එක එක චාරිත්‍ර තියෙනවා. විවිධ සංස්කෘතිකාංග තියෙන. ඒගොල්ලන්ගේ සම්ප්‍රදායන් වෙනස්. අද මම කියන්නේ අනේ ටිකක් වෙනස්. හැබැයි මුළු රටක් මුළු ගමක් එකතු වෙලා කරන අමුතු සංස්කෘතික උත්සව කිහිපයක් ගැන. මුලින්ම ටිකක් මේවා අසාමාන්‍ය සංස්කෘතිකාංග කියලා කිව්වොත් හරි. දිගටම අහගෙන ඉන්න. ඇයි මම මේ අසාමාන්‍ය සංස්කෘතිකාංග කියන්නේ කියලා ඊට පස්සේ ඔයාලට තේරෙයි. ස්පාඤ්ඤේ තියෙනවා කැස්ට්‍රිලෝ ද මර්ෂියා කියලා අපූරු ගම්මානයක්. මේ ගම්මානේ තියෙනවා අපූරු සංස්කෘතිකාංගයක්, අපූර්ව උත්සවයක් තියෙනවා. මේ උත්සවේ නම තමයි එල් කුලාචෝ. මේක උත්සවයක්. හැබැයි මේකේ කරන දේ ඇහුවාම ඔයාට පුදුම හිතේ. පුංචි ළමයින් ඉපදුන ගමන් අපි කියන්නේ බිලින්දන් කියලා. පුංචි කුඩා ලදරුවන් කියලා කියන්නේ. ඒ කට්ටියව ඉපදුන ගමන්ම ලොකෝ පැදුරු එලලා බිමින් දිගා කරලා නිකන් අර නිදා ගන්නවා වගේ තියලා තියෙනවා. ඊට පස්සේ අමුතු යක්ෂ ඇඳුම් ඇඳගත්තු මිනිස්සු ඒ ළමයින්ගේ උඩින් පැනගෙන පැනගෙන යනවා. ටිකක් විකාරයි නේද? මට නම් බය හිතෙනවා. දෙයනේ ඒ මිනිස්සෙක් පැටලිලා අර ළමයෙක්ගේ ඇඟේ වැටුනොත් මොකද කරන්නේ කියලා මට නම් බය හිතෙනවා. හැබැයි මේ ස්පාඤ්ඤේ මේ ගමේ ඉන්න මිනිස්සු මේ සංස්කෘතිකාංගේ කරන්නේ තමන්ගේ ළමයාට, තමන්ගේ පුංචි ළමයාට කිසිදු අපලයක් නැතුව ජීවත් වෙන්න වගේම ඒගොල්ලෝ විශ්වාස කරනවා නපුරු ආත්මවලින්, එතකොට ලෙඩ රෝගවලින් දරුවව ඈත් කරන්න තමයි මේ අමුතු සංස්කෘතිකාංගේ ඒගොල්ලෝ පවත්වන්නේ කියලා. මට හිතාගන්න බෑනේ. ඒ වුණාට මට හිතෙනවා අපේ රටෙත් ඕක තියන්න තිබ්බයනේ. එහෙම මගේ පොඩි කාලේ ওই චාරිත්‍ර කළා නම් අද මකුලෝ වගේ අමුතු නපුරු ආත්ම මගේ ජීවිතේට එන එකක් නෑ.

0: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. පිරිසර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
1: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙති 011 4 700 550.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑනේ අරේ වා සින්දු සියතය
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
6: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
6: දිලකවර්ධන ටෙක්ස්ටයිල් ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: දහසක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අනුබන්න. අමතන්න 13:19.
6: දෙදෙන සෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
8: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
9: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් රෙජිස්ටර් කරන්න.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
11: සීත Voice of Family.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
12: සුවඳ දෙන මල් වනේ.
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. තනුක තමයි
13: කුමාරයා.
6: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
13: ගැහෙනවා.
6: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
14: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
15: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
16: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM
17: 98.2 98.4
18: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

අද අපි මාලිබේ පුංචිකාර නිවස ගැන විශේෂ විස්තරයක් කියන්න තියෙනවා. ඉතින් මාලිබේ පුංචිකාර නිවස කියලා කියන්නේ අපි කාටත් හොඳ වාහනයක් ගන්න හොඳ තැනක් තමයි. වාහන 400ක් විතර මාලිබේ පුංචිකාර නිවස මේ වෙද්දි තියෙනවා. අනිත් එක තමයි තත්ත්ව පරීක්ෂාවක්. ඔයා ගන්න වාහනේ තත්ත්ව පරීක්ෂාවක් සිද්ධ කළා තමයි ඔයා වාහනේ අතට ගන්නෙ. මං හිතන්නේ වෙන කොහෙවත් නෑ ඒ වගේ වාහනයක් තත්ත්ව පරීක්ෂාවට ලක් කළා ඔයාගේ අතට ගන්න පුළුවන් වෙන විදිහේ තැන. ඒ නිසා මාලිබේ පුංචිකාර නිවස විතරයි ඒ වගේ තැනකට තියෙන්නේ. අනිත් එක ලීසින් පහසුකම් තියෙනවා, තක්සේරු සේවා තියෙනවා, රක්ෂණ සමාගම් තියෙනවා. ඉතින් මේ වගේ වාහනයක් ගන්න යනකොට අපිට කරන්න තියෙන අර අමතර කාරණා ටික තියෙන, අමතර වැඩ ටික තියෙන්නේ. අන්නේ වැඩ ටිකත් එකම වහලක් යටින් කරගෙන යන්න පුළුවන් මාලිබේ පුංචිකාර නිවසට ගියොත්. අනිත් එක තමයි මාලිබේ පුංචිකාර නිවසෙන් අපි රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට ඒ වාහනේ හිමිකරුවා ඉන්නේ. ගණන් මිනුම් කතා කරගන්න යනකොට මාලිබේ පුංචිකාර නිවසේ කට්ටිය මැදිහත් වෙන්නේ නැහැ. ඒකට කෝල් එකක් අරන් දෙනවා වාහනේ හිමිකාරයත් එක්ක, හිමිකරුවත් එක්ක කතා කරන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ගහන පොඩ්ඩක් එහා මෙහා කරගන්න. අපි පොඩ්ඩක් අඩු කරගමුද, අපි පොඩ්ඩක් අඩු කරගමුද, අපි පොඩ්ඩක් අඩු කරගමුද, එහෙම කීකියා කතා කරගන්න පුළුවන්. ඒ නිසා මාලිබේ පුංචිකාර නිවස කියන්නේ අර හිතේ නිදහසෙන් ගිහිල්ල වාහනයක් ගන්න පුළුවන් තැනක්. බරක් නැහැ. මේක මො කැඩිලද, මේක චැසිය ඇද වෙලාද, මේක එකලස් කරපු එකක්ද, මේක හොර එකක්ද, එහෙම කියලා අර හිතේ බයක් නැතුව නිදහසේ වාහනයක් ගන්න පුළුවන් තැනක් තමයි මාලිබේ පුංචිකාර නිවස කියලා කියන්නේ. මෙන්න ඇඩ්‍රස් එක පුංචිකාර නිවස වාහන උද්‍යානයේ පුංචිකාර හන්දිය, පුංචිකාර පාර, මාලිබේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ Alliance Finance Company ගැන. ඉතින් කාලයක් අපිත් එක්ක හිටියා Alliance Finance, දැන් ආයෙත් ඇවිල්ලා ඉන්නවා. අපිට බයික් එකක් ගන්න යනකොට, ත්‍රී වීල් එකක් ගන්න යනකොට අපිට ඉක්මනට ලීසින් පහසුකම් අනුමත කරගන්න පුළුවන් නම් ඒක වටිනවා නේද? දැන් AFC එකට ගියොත් ඒගොල්ලන්ගේ FC ලීසින් පහසුකම මගින් පැයින් ලීසින් අනුමත කිරීමේ පහසුකම ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලා වෙනුවෙන්. වැඩේ කරගන්න FC එකට ගියාට පස්සේ ඒගොල්ලෝ මාර හොඳට පැහැදිලි වේගුළු කියලා දෙනවා, මේක කරන්න, මේක පුරවන්න, මේක අත්සන් කරන්න, මෙතන අත්සන් කරන්න. ඒ ටික හරි නීට් ඒගොල්ලෝ ක්ලියර් අපිට හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. අනිත් එක තමයි මහා ලොකුට ලියකියවිලි අරන් යන්න ඕනේ නැහැ. සමහර කම්පැනිස් වලට ගියාම උප්පැන්නෙත් අරන් එන්නගෙන මරණ සහතිකෙත් අරන් එන්නගෙන හිතා ගන්න බෑ නේද? තව මොනවද අරන් යන්න ඕන කියලා අපිට හිතා ගන්න බෑ. කොච්චර දේවල් අරන් එන්න කියනවද? හැබැයි AFC එකෙන් ඔයාලා ලීසින් පහසුකම් හදා ගන්න යනවා නම් ඔයාට එච්චර ලියකියවිලි අරන් යන්න ඕනේ නැහැ. අවම ලියකියවිලි වලින් මේ ලීසින් පහසුකම අනුමත කර ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි දැන් බයික් එකක් එහෙම ගන්නවා නම් හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නොමිලේ හම්බ වෙනවා. කොච්චර ලේසිද, කොච්චර පහසුද? AFC එකෙන් තමයි ඉතින් මේ ලීසින් පහසුකම ඔයගලන්ට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ පැයින් ලීසින් කියලා. ඒ කියන්නේ පැයින් ලීසින් අනුමත කරගන්න පුළුවන්කම තියෙනවා. මම කියපු විස්තර මදි නම් මෙන්න ඒගොල්ලන්ගේ 4G නම්බර් එකක් තියෙනවා. 1321 1321 කෝල් එකක් දීලා තව විස්තර දැනගන්න. ඊළඟට ක්‍රේසි වෙන්දිසි ගැන මතක් කරන්න ඕනේ. ක්‍රේසි වෙන්දිසි gift එක තාම surprise surprise. ඉතින් හෙට හෝ අනිද්දා අපි surprise එක දෙනවා කියලා හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් කොහොමනම් මේ සර්ප්‍රයිස් gift එකට ඔයගලන්ට ලොන්සු තියන්න පුළුවන්. ඒ නිසා ක්‍රේසි වෙන්දේසෙට කෝකටත් රෙජිස්ටර් වෙලා ලොන්සු තියෙන ගමන් ඉන්න. ඊට පස්සේ අපි කියන්නම් මොකක්ද දෙන්නේ කියලා. හොඳ, මෙන්න මෙහෙම ක්‍රේසි වෙන්දේසෙට රෙජිස්ටර් වෙන්න කාරීජි කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න, ඒ මැසේජ් එක 3947 SMS කරන්න. ඊට පස්සේ ලොන්සු තියන්න මෙන්න මේ විදිහට KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බ අඩුම ලොන්සු ටයිප් කරා, ඒ මැසේජ් එක 3947 SMS කළා.

0: ัง
1: දැන් මම මේ කියන්න යන සංස්කෘතික උත්සවය සංස්කෘතික චාරිත්‍ර ටිකක් අමුතු සහ බය හිතෙන එකක්. අපි කවුරුත් දන්න ක්‍රීඩාවක් තමයි බන්චි ජම්පින් කියලා කියන්නේ. සර්ච් කරලා බලන්න. පොඩක් නම හුරු නැති වුණාට ඔයාට මේ ක්‍රීඩාවේ වීඩියෝස් දැක්කට පස්සේ ඔයාට මතක් වෙයි මොකද්ද මේ ක්‍රීඩාව කියලා. මෙන්න මේ ක්‍රීඩාවටත් මුල් ආරම්භය ඇවිල්ලා තියෙන්නේ මේ අමුතු විකාර රූපී බය හිතෙන සංස්කෘතිකාංගෙන් කියලා තමයි කියන්නේ. පැසිෆික් සාගරයේ තියෙන වනවාටු කියලා දූපත් රාජ්‍යයක්. මේ වනවාටු දූපත් රාජ්‍යය ගැන කවුරුත් අහලා තිනෝ දන්න අපි නිතරම කතා බහට ලක් වෙන දූපත් රාජ්‍යය. දැන් මේකේ පිරිමි කට්ටිය, මේක ගෑනු කට්ටිය කරන එකක් නෙවෙයි, හරිද? පිරිමි කට්ටිය අඩි 90ක් විතර උසට ලී වලින් කුළුණක් හදනවා. ඊට පස්සේ ඒ කුළුණ උඩට නැගලා තමන්ගේ වලලු කරේ ටිකක් හයිය කඹ, එහෙමත් නැත්නම් ලොකු ලණු දෙකක් ගැට ගහගෙන කිසිම ආරක්ෂිත උපකරණයක් නැහැ, කිසිම ආරක්ෂාවට කිසිම උපකරණයක් නැතුව බිමට පනිනවා. හැබැයි මේකේ විශේෂත්වය මෙන්න මේක. උඩ ඉඳන් බිමට පනිනකොට ඔළුව බිම වැදෙන්න ඔන්න මෙන්න තියෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝ නියම පැනීම කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ භයානක චාරිත්‍රයක් කරන්න හේතුව තමයි සරු අස්වැන්නක් ලබා ගන්න සහ පිරිමි ළමයිගේ නිර්භීතකම පෙන්වන්නලු. අපේ කොල්ල දෙතුන් දෙනාටත් කියන්න ඕන පුළුවන් නම් නිර්භීතකම පෙන්නලා දෙන්න කියලා. අපේ ඉස්සෙකේ ඉන්න කට්ටියටත් කියන්න ඕනේ නිර්භීතකම පෙන්වන්න කියලා. මට ඉන්න දෙතුන් දෙනෙක් ඔය කුළුණක් උඩින් පන්නවන්න තියෙනවා නම් මක්කලෝට නම් ඉතින් දෙගෙන ඕක ජීවිතේට කරන්න වෙන්නේ. මොකද මිනිහා පුටුවක් උඩට නගින්නෙත් බයයි.
0: රන්දන්

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිබිරන් නැදෙන ස්තරම් තැනක්. රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක Peradua Axia. ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
7: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම
10: රුපියල් 280යි. ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි. කෝලිකුට්ටු කිලෝග්‍රෑම් එකක් රුපියල් 280යි. චයිනීස් සෙලෝපියාස් ග්‍රෑම් 100ක් රුපියල් 120යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දිමනා වළංගුවන්නේ 2026 මැයි මාස 16 සිට 18 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: වෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01124 404 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
12: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
14: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
15: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ දුක් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
11: මේ වගේ ලක්ෂ ගණන් වල දේවල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
16: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
11: සිකුරාදා හවස 5ට සියතහන්න.
17: Powered by Bid to Win.

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු. ආර්ථික වර්ධනය පහත යා හැකි බවට පුරෝකථන. ත්‍රිවිධ හමුදා සමාජිකයන් 5289 දෙනෙකුට උසස් වීම. විමල්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. කෝටි 14ක කුෂ් අත්අඩංගුවට. මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට.
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ලාඩන්.
1: මේ කියන්නේ යන චාරිත්‍රය නම් ටිකක් ආතල්. හැබැයි පිස්සු හැදෙනවා නිකන් විකාර එකක් කියලා තමයි කියන්නේ. මොකට අනේ මන්ද මේ වගේ චාරිත්‍රත් කරනවද කියලා වෙලාවකට හිතෙනවා. මේ අමුතු චාරිත්‍රයේ නම තමයි පොල්ටරාබන්. මේක තියෙන්නේ ජර්මනී. ජර්මනියේ මිනිසු කසාද බඳිනකොට ඒ කසාද බඳින උත්සවයේ තියෙන්නේ වෙඩින් එක තියෙන වෙඩින් එකට කලින් දවසේ කරන චාරිත්‍රයක් තමයි මේ පොල්ටරාබන් කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ මනමාලයාගේ සහ මනමාලියගේ පැත්තේ නෑ දෑයෝ යාළු ඔක්කෝම එකතු වෙලා පෝසලන් පිඟං කෝප්ප උළු වගේ දේවල් පොළවේ ගහලා කඩලා බිඳලා දානවා. හරිද කුඩු පට්ටම් කරලා දානවා. හැබැයි වැඩේ තියෙන්නේ එතන නෙවෙයි. අර කුඩු කරපු පිඟං කෑලි ඔක්කොම මනාල යෝලේ කියන්නේ මනමාලයයි මනමාලියයි දෙන්නම එකතු වෙලා අතුගාලා පිරිසිදු කරන්න ඕනේ. මේක තමයි ජර්මනි ඉන්න මිනිස්සු විශ්වාස කරන දෙයක් තමයි අනාගතයේදී. මේ කසාද බැඳපු මනමාලයට සහ මනමාලියට අනාගතයේදී එන ප්‍රශ්නවලට දෙන්නම ඕන ප්‍රශ්නයක් දරාගෙන එකට මුහුණ දෙයි කියන විශ්වාසය හදන එක තමයි මේ චාරිත්‍රයෙන් කරන්න කියලා කියනවා. ඉතින් මේකේ නම මම පොඩ්ඩක් හයි පාරක් මතක් කරන්න පොල්ටරාබන්. හැබැයි ඉතින් අපේ රටේ නම් ඕක අනිත් පැත්තට අනේ. කසාද බැඳලා තමයි පිඟන් එහෙම පොලේ ගහන්නේ.
0: ලන්ඩන්

වාහන සේවය සැබෑ කරගන්න යන්න මාලවේ පුංචි කාර් නිවසට. වාහනයක් ගන්න අද තියෙන ප්‍රශ්න කන්දරාව නේද? රෙජිස්ටර් කරපු වාහනයක් නම් ප්‍රශ්න වැඩි, ප්‍රශ්න ගොඩ වැඩි. වාහනය එකලස් කරපු එකක්ද? ලියකියවිලි හොරේවද? චැසිය ප්‍රශ්නයක්ද? ගියර් බොක්ස් එක කැඩිලාද? මේක හොරට උස්සපු එකක්ද? එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩක් තියෙනවනේ රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගියාම. ඉතින් ඕවා බලන්න අපිට තේරෙනවද නැමේ? අපි දන්නේ නැහැනේ ඕවා. ඕවා ගැන අපි දන්නේ නැහැ. හැබැයි දන්න කට්ටිය ඕවා පරීක්ෂා කරලා ඕවා ඔක්කොම විස්තරේ බලලා අපිට වාහනේ දෙනවා නම් අපිට කොච්චර ලේසිද? අපේ ඔළුව නිදහස්ද? ඒ හින්දාම තමයි අපි ඔබට කියන්නේ මාළඹේ පුංචි කාර් නිවසට යන්න. ඒගොල්ලෝ කරන්න තියෙන දේවල් ඔක්කොම බලලා කරලා චෙක් කරලා තියෙන්නේ. අපිට තියෙන වාහනේ ගන්න විතරයි. ඒ බය සැක නැතුව අපිට වාහනයක් ගන්න තියෙන වගකීම විශ්වාසය තියෙන තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස. ඉතින් පුංචි කාර් නිවසේ මේ වෙද්දි වාහන 400ක් විතර තියෙනවා. ඔයාගේ හිතේ තියෙන වාහනේ එතනින් ගන්න පුළුවන්. තෝරලා බේරලා ලීසින් පහසුකම් තියෙනවා, තක්සේරු සේවා තියෙනවා. අර වාහනයක් ගන්න ගියාට පස්සේ කරගන්න ඕන දේවල් ඔක්කොම එකම තැනකින් කරගෙනත් අපිට එන්න පුළුවන්. අනිත් එක තමයි ගණන් මිනුම් ටික කතා කරගන්න යනකොට මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටියක වැඩ මැදිහත් වෙන්නේ නැහැ. අපිට ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන වාහනේ හිමිකරුවත් එක්ක ගාන කතා කරගන්න පුළුවන්. ඒ විනිවිද භාවයේ තියෙන මූල්‍ය විනිවිද භාවයේ. ඉතින් ඒවා අගය කරන්න ඕන දේවල්නේ. ඉතින් සාමාන්‍ය මිල ගණන් වලට තමයි අර නිකන් අපි මේ වාහන ගෙනල්ලා අපි විකුණන්නේ, අපි ඔක්කොම චෙක් කරලා තියෙන්නේ. එහෙම කියලා ඒගොල්ලෝ මහා ලොකු ගණන් කියන්නේ නැහැ. වෙළඳපොලේ පවතින සාමාන්‍ය මිල ගණන් එක්ක තමයි ඒගොල්ලෝ වාහන විකුණන්නේ. ඉතින් ඒකත් එක්ක හොඳ ක්වලිටි, හොඳ කන්ඩිෂන් තියෙන කිරි ටොය වගේ වාහනයක් ගෙදරන් ගියොත් අපිට ප්‍රශ්න නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ගරාජ් ගානේ රස්තියාදු වෙන්න. එහෙම නැතුව හොඳ වාහනයක් ගන්න මෙන්න යන්න තැන. මාළඹේ පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පරමාලවේ. මගේ ජීවිතයේ තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි බයික් එකක් ගන්න එක. හැබැයි ඉතින් අලුතෙන් බයික් එකක් ගන්නකොට ඒකට ලීසින් පහසුකම හදාගන්න ගියාම මාර ප්‍රශ්න එනවා. ලිය කියවිලි ඉල්ලනවා. ඒකට සෑහෙන දවස් යනවා. හිතා ගන්න බෑ කවද ලීසින් අනුමත කළා දෙයිද කියලා. හැබැයි ඉතින් AFC ඔන්න අලුතෙන් ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් හඳුන්වලා දීලා තියෙනවා. පෑයින් ලීසින් එක අනුමත කළා දෙනවා. ඉතින් බයික් එකක් ගන්න, ත්‍රී වීල් එකක් ගන්න හීන දකින කට්ටියට ඉක්මනට ලීසින් එක හදාගන්න. දැන් ත්‍රී වීල් එකක් එහෙම ගන්නවනම් ඒගොල්ලෝ ඉක්මනට එක්ක හයර් දුවන්න, නැත්නම් ගෙදර තියෙන වැඩපල ටික කරගන්න, නැත්නම් බයික් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ඉක්මනට ගන්න හදිසි අවශ්‍යතාවයටනේ නේද වැඩට යන්න, ළමයව ගිහින් දාන්න. ඔය වගේ අපිට තියෙන හදිසි අවශ්‍යතාව වෙනුවෙන් තමයි බයික් එකක් ගන්නවා නම්, ත්‍රී වීල් එකක් ගන්නවා නම් ඒ වගේ අපි ගන්න. ඉතින් ඒ වගේ හදිසි අවස්ථාවකට අපිට හදිසියෙම ලීසින් පහසුකම් අනුමත කරගන්න ඕන නම් ඔය එක එක තැන්වලට යන්න එපා. AFC එකේ ලීසින් පහසුකමට යන්න ඒගොල්ලෝ පැයින් ලීසින් අනුමත කරලා දෙනවා. විශේෂයෙන් කියන්න ඕන අවම ලියකෙවිලි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අනිත් එක අපි ලීසින් පහසුකම හදාගන්න ගියාට පස්සේ ඒගොල්ලෝ මාර විදිහට අපිට උදව් කරනවා. ඔයාලා මිස් මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙතන අත්සන් කරන්න, මේ ටික මෙහෙම පුරවන්න කියලා අර හොඳ ගයිඩ් එකක් ඒගොල්ලෝ දෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් හෙල්මට් එකකුයි ජකට් එකකුත් නොමිලේ හම්බ වෙනවා බයික් එකක් ලීස් කරගන්න ගියොත්. ඉතින් තව ඉස්සර දැනගන්න ඕන නම් 13:21 කෝල් එකක් දෙන්න.

0: Theater.
1: සහයයි විනාඩි 15යි දැන් වෙලාව.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.7.377.77.
4: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා Axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
1: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට Vogue Jewelers සපකින් අනෙකේ තීමනාව රුපියල් 110,000 හා 115,000කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000 සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම Vogue Jewelers ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 Vogue Jewelers සමතා ඔබ සමගයි.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.11732 NIBM The City University The Place to Be.

0: 91.8 94.4 සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: Adang.
1: හවස හය හමාරටත් ලංකායි ඔෆෙන්නක් තියෙනවා. ඊට පස්සේ අපිට හවස හය හමාර නිවස් එක අහන්නත් තියෙනවා. රයිට්, යන්න කලින් මං හිතුවා ඉතාමත් ලස්සන ටිකක් විකාර රූපී අමුතු උත්සවයක් ගැන කියන්න ඕනේ කියලා. මේ උත්සවේ නම තමයි ලා ටොමැටිනා කියන්නේ. කවුරුත් දන්නවනේ ලා ටොමැටිනා කියලා කියන්නේ අර තක්කාලි වලින් ගහගන්නේ. වීඩියෝස් එහෙම අපි දැකලා තියෙනවා. මේක ඇත්තටම ස්පාඤ්ඤයේ තියෙන සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් විදිහට තමයි සැලකන්නේ. අපිට නිකන් හිතනවනේ දෙයනේ මොකටද මේ මිනිස්සු තක්කාලි වලින් ගහගන්නේ, කිසිම තේරුමක් නැති වැඩක් කියලා හිතනව නේද? හැබැයි මේකට ඉතිහාස කතාවක් තියෙනවා. 1945 අවුරුද්දේ අගෝස්තු මාසේ බදාදා වගේ දවසක ස්පාඤ්ඤයේ වැලෙන්සිනා ප්‍රාන්තයේ බුනෝල් කියන නගරේ සාම්ප්‍රදායික පෙළපාලියක් යනවා. මේ පෙළපාලිය අතරතුර කොල්ලෝ ටිකක් කොල්ලෝ සෙට් එකක් ගහගන්නවා. කොල්ලෝ නිතින් තරුණකමට ගහගන්නවා. ගහගන්න පටන් ගන්නකොට කට්ටියම අර රණ්ඩුවේ උපරිමයට ගිහිල්ලා දකින්න ඔය පැත්තකින් තියෙන එළවලු කඩයක්. ඒ එළවලු කඩේ තියෙන තක්කාලි. ඒ තක්කාලි අරගෙන ඊට පස්සේ මේ කොල්ලෝ ටික තක්කාලි වලින් ගහගන්න පටන් ගන්නවා. පොලිසිය ඇවිල්ලා මේක සමතේටපත් කරන්න හදනවා, නවත්තන්න කියනවා. හැබැයි ටිකක් අපහසු වුණා කියලා තමයි කියන්නේ. කොහොම හරි ඊට පස්සේ කට්ටිය විසිරලා ගියා. හැබැයි ආයේ ඊළඟ අවුරුද්දේ මේ කාලේ වෙනකොටම ඔය කොල්ලෝ සෙට් එකම ඇවිල්ලා ගෙදරින් තක්කාලි ගෙනල්ලා තක්කාලි වලින් ගහගෙන තියෙනවා. ඉතින් ඕක කන්ටිනියු වෙලා දිගටම කරගෙන කරගෙන ගිහිල්ලා අද වෙද්දි එක සංස්කෘතික උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. කියන්නේ කිසිම තේරුමක් නැතුව රණ්ඩුවකින් තමයි මේ තක්කාලි ගහගන්න වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි කිසිම තේරුමක් නැති මේ ලා ටොමැටිනා උත්සවය ඇයි හැම අවුරුද්දකම තියන්නේ? ඇත්තටම මේක දැන් බිස්නස් එකක් වෙලා ඉවරයි. ලෝකේ ඉන්න ගොඩාක් සංචාරකයෝ මේ කාලෙට ස්පාඤ්ඤයට යනවා තක්කාලි වලින් ගහගන්න. බලන්න ඉතින් නේද, පොඩි රණ්ඩුවක් දුරදිග ගිහිල්ලා පස්සේ මුළු ලෝකෙම මිනිස්සු එතෙන්ට ගිහිල්ලා මේ උත්සවේ සමරන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් අපේ ලංකාවෙත් මොනවාද එහෙම නිකන් එළවලු තක්කාලි නම් නැහැනේ වැඩිය නේද? වට්ටක්ක එහෙම තියෙනව නේද? වට්ටක්ක සාමාන්‍යයෙන් ලොකු අතිරික්තයක් වෙන භෝගයක්නේ වට්ටක්ක කියලා කියන්නේ. ඒ වුණාට මේ ඔහොම මේ වට්ටක්ක ගොඩක් තියෙනවා කියලා වට්ටක්ක වලින් ගහගන්න යන්න එපා. මම අපි කියන්නෙත් නෑ ඔබට. වට්ටක්ක වලින් ගහගෙන ඉඳ පස්සේ මැරෙන්න තමයි වෙන්නේ. ඔලු ගෙටි වලට වැද්දිලා වෙන විකාර විජ්ජුම්බරයක් වෙන්න පුළුවන්. එහෙනම් වට්ටක්ක වලින් නම් ගහගන්න ලැස්ති වෙන්න එපා. රයිට්, ඕකේ. එහෙනම් ඉතින් අද වැඩ ටික ඉවරයි. මම යන්නම්. මම හෙට එනවා. මං හිතන්නේ හෙටත් මකලෝ එන්නේ නැති වෙයි. අපි ඉක්මනට මකලෝට සුව වෙන්න කියලා නේද, උගුර හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මකලෝ මේ ටිකේ නැත්තේ එකයි, හෙට එන්නේ නැති වෙයි. නමුත් අනිද්දා වගේ එන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. අපි බලමු ඉතින්. හෙට මං එනවා හවස 5 වෙද්දි ලාඩම් ගහන්න. මම සැන්ඩි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ත්‍රිවිධ හමුදා සමාජිකයන් 5289 දෙනෙකුට උසස් වීම. විමල්ටෙරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. ආර්ථික වර්ධනය පහත යා හැකි බවට පුරෝකථන. කෝටි 14ක කුෂ් අත්අඩංගුවට. මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පවරා ගැනීමට සැලසුම්.
0: දේශීය සියත. Local news on Sieta.
1: ත්‍රිවිධ හමුදා සමාජිකයන් 5289 දෙනෙකුට ඔවුන්ගේ ඊළඟ නිලයට නිල උසස් වීම පිරිනමා තිබෙනවා. ඒ හෙටට යෙදෙන 17 වන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිති කරගනිමින් අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාව ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම සිදු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. වසර 30ක් පුරා මෙරට පැවති LTT ත්‍රස්තවාදයේ පරාජය කොට අදට වසර 17ක් සපිරෙනවා. යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනයෙන් ඇරඹී LTT ඝාතන රැල්ල තුළ මෙරටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. බිම්බෝම්බ, මර උගුල්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් අහිංසක ජීවිත ගණනාවක් විනාශ කිරීමට LTT සංවිධානය කටයුතු කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එවකට යුද හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් 2006 වසරේ ජූනි මාස 26 වනදා රණවිරුවන් විසින් මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. ඒ මාවිල්ලාරු සරොව්ව මුදා ගැනීමත් සමගයි. එතැන් පටන් ඇරඹී මානුෂීය මෙහෙයුම අතරතුරදී 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී සම්පූර් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට රණවිරුවන් සමත් වුණා. අනතුරුව සමස්ත නැගෙනහිර පළාතම පියවරින් පියවර මුදවාගත් රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කිලිනොච්චිය සියතට ගනු ලැබුවේ 2009 වසරේ ජනවාරි මස 2 වනදායි. අවසන් සටන ආරම්භ වුණේ වෙල්ලමුල්ලි වයිකාල් ප්‍රදේශයේ. පියවරින් පියවර ඉදිරියට ඇදුණු රණවිරුවන් නන්දි කඩාල් කලපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරමින් 2009 වසරේදී LTT ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරනු ලැබුවා. යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපුදු ආරක්ෂක අංශවල සමස්ත රණවිරුවන් සංඛ්‍යාව 28,619 දෙනෙක්. යුද හමුදා රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදා රණවිරුවන් 1,160 දෙනෙකු සහ ගුවන් හමුදා රණවිරුවන් 443 දෙනෙකු යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපුදා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ රණවිරුවන් 2,598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 456 දෙනෙකුද රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අතරට අයත්. මේ වන විට ජාතික රණවිරු සේවා අධිකාරිය යටතේ ආබාධිත රණවිරුවන් 29,727 දෙනෙකු සිටින බවයි එම අධිකාරිය සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SB කොහොන සඳහන් කළේ. මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම සිහිකරන සහ දිවිපිදූ රණවිරුවන් ස්මරණය කෙරෙන විජයග්‍රහණයේ සැමරුම හෙට බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පස්වර 3ට සැමරුම් උත්සවය ආරම්භ වන බවයි ජාතික රණවිරු සේවා අධිකාරිය සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SB කොහොන සඳහන් කළේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල LTT සංවිධානය සැමරීමක් සිදු නොවන බවයි ආරක්ෂක නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර පැවසුවේ.
2: ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන සීලුම දේවල් මේ රජය ප්‍රමුඛත්වයක් හැටියට කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ගැටලු රාශියක් තියෙනවා, විසඳන්න අපි කටයුතු කරනවා.
3: දැන් උතුරු එහෙම මේ සමරනවා, මේක සමරුව
2: සාමාන්‍ය විදියට ඒ දෙමව්පියෝ එහෙම නැත්නම් ඒ ජනතාව ඒ සම්බන්ධව කටයුතු කරනවා. ලංකාවේ හැම ස්ථානයකම දිස්ත්‍රික් මට්ටමෙනුත් කරනවා, ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කරනවා, රණවිරු සංවිධාන කරනවා. ඒකේ පීඩාවට පත්විච්ච දෙමව්පියෝත් ඒ සම්බන්ධව සැමරුම් කටයුතු සිද්ධ කරනවා. ඒ සම්බන්ධව නම් සැමරුමක් නැහැ. උතුරු නැගෙනහිර දෙමව්පිය හැටියට ඒකට පීඩාවට පත්විච්ච ජනතාව නොයෙකුත් ආකාරයේ සැමරුම් පවත්වනවා.
1: මේ අතර බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අසලදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ විමල් වීරවංශ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි අවස්ථාවේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමගයි.
4: ජනාධිපති රණවිරුව කියන්නේ නැහැ අපිට හරි කියන්න දෙන්නේ. ඔබ ලාස නැද්ද ඒකට?
5: නීති කඩන්න වෙන්නේ අපි. අරහේ කොටි මරිච්චේව සමරන්න මල් තියන්න ඔක්කොටම නිදහස. මෙතන මොකද තියෙන ප්‍රශ්නේ? මෙතන මොකද තියෙන බාධාව? අනුර කුමාරගේ පොලිසිය වෙන්නේ නැපා. රණවිරුවන්ට රණවිරුව කියලා නැපරි තක්කඩි ආණ්ඩුවක් රකින්නේ නැපා. එයාට රණවිරුව ලොකු නැති උනාට අපිට ලොකුයි. ඇයි මේ අවුරුද්ද මේක ඉදි දෙන්නේ? අපි යනවා.
1: විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. ආර්ථික වර්ධනයේ යම් පහත යාමක් සිදුවිය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහබැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: අවිනිශ්චිතතාවයක් තියෙන නිසා පුරෝකථනයක් කරන්න අමාරු. එකම දේ කරන්න පුළුවන් මේක මාස තුනේ ඉවර වෙලා ඊළඟ මාස 6 සාමාන්‍ය තත්ත්වයට පත් වුණොත් එතකොට මාස තුනේ බලපෑම විතරයි එන්නේ. ඒක 5%කින් එක ටිකක් අඩු වෙන්න පුළුවන්. මාස 3 තව මාස 6කට මාස 9කට දෙක් වුණා. ඒ බලපෑම ආර්ථික වර්ධනයට යම් ඊට වඩා වැඩිපුර බලපාන්න පුළුවන්. ඒක දැම පුරෝකථනය කරන අපහසු. මොකද එතනින් පස්සේ තවදුරටත් මොකද වෙන්නේ කියන එක මම හිතන අපි කාටවත් පුරෝකථනය කරන්න අමාරුද. ඒක නිසා ඒ කියන්නේ මේ අවස්ථාවේ හරියටම ඉලක්කමකින් පුරෝකථනය කරන්න අමාරු. නමුත් එකක් දකින්න පුළුවන් ගිය වසරේ බලාපොරොත්තු වුණ මේක නොතිබුණාට 5% ආසන්නයේ ආර්ථික වර්ධනයක් ලැබෙයි කියලා හිතන්න අමාරු. ඊට යම් කිසි අඩුමක් වෙයි. මොකද දැනටමත් යම් කිසි ආකාරයක බලපෑමක් වෙලා තියෙනවා. මේ දෙවැනි මාස තුන ඇතුළත මේ තෙල් මිල වැඩිවීම, උද්දමනය වැඩිවීම වගේ දේවල් නිසා
1: විනිමය අනුපාතිකය ඉහළ යාමට ඉන්ධන මිල ඉහළ යාමද හේතුවක් බවයි මහබැංකු අධිපතිවරයා කියා සිටියේ.
6: රුපියල මත තියෙන පීඩනය විශේෂයෙන් අපි දකින්නේ ප්‍රධාන වශයෙන්ම මුළුමනින්ම එන්නේ මේ මැද පෙරදිග අර්බුදයේ යුද තත්ත්වය නිසා තෙල් මිල වැඩිවීම හේතු නිසා විදේශ විනිමය වියදම තෙල් සහ අනිකුත් ඒ සම්බන්ධ නිෂ්පාදන වියදම වැඩිවීම නිසා ඉල්ලුම වැඩිලා තියෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට යම් ආකාරයක අප්‍රමාණය වෙනවා.
1: විනිමය අනුපාතය ඉහළ යාම පාලනය සඳහා අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පියවර ගන්නා බවද මහබැංකු අධිපතිවරයා පැවසුවා.
6: විනිමය අනුපාතයක් දිහා බල රටක ආර්ථිකය හොඳ නරකද කියලා කියන්න අපහසුයි. ඒක දෙපැත්තම වාසිය තියෙනවා, අවාසිය තියෙනවා. නමුත් විශාල වශයෙන් උච්චාවචන වෙන එක ව්‍යාපාර කටයුතු වලට එහෙම අහිත කරා. ඒක අපි පිළිගන්න. ඒ නිසා තමයි මහබැංකුව විසින් යම් කිසි ආකාරයක මැදිහත් වෙලා යම් කිසි ආකාරයක අර උචලතාවය අඩු කරන යම් කිසි ඉල්ලුම සැපීම අනුව ක්‍රියාත්මක නාගර යන්න තියෙන්නේ. ඒක ඊට වඩා වැඩිපුර අනවශ්‍ය විදියට යන ක්‍රියාත්මක රජයක් විදියට සහ මහබැංකුවක් විදියට තියෙන විවිධ උපකරණ ඒ ක්‍රියාත්මක කරින් තුලින් ඒක පාලනය කරන්න පුළුවන්. එකක් තමයි මේ ඒ දවසේ මොටරත යම් කිසි ආකාරයක තාකාලික සීමක් කිමක් කරන්න යෙදුනේ. ඒත් අපිත් එක සාකච්ඡා කළා තමයි ලබන්නේ 27 වෙනකොට ජාතික මුල් ආරම්භුදලේ වාර්ෂික 4 සහ 5 වාරයක එකට සම්මත වෙලා ගිහින් 800ක් අපේ සංචිතවල එකතු වෙනවා. ඊට අමතරව ජූලයි මාසෙ වෙනකොට ADB World Bank වලින් තවත් මිලියන් 250කට එකතු වෙන තීමිතයි ඒ ලැබෙන තියෙන වැඩපිළිවෙල යටත් සංචිත ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනවා.
1: මේ අතර මැද පෙරදිග යුදමය වාතාවරණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම වසර තුළ නව ආර්ථික අභියෝග මතුවිය හැකි බවට මහබැංකුව කරුණු දක්වා තිබෙනවා. ඒ රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී. වසර 3ක් පමණ ගෙවුම් ශේෂ අතිරික්තයක් පැවතියද එය මෙම වසරේ හිඟයක් වීමේ ප්‍රවණතාවක් ඇති බවද මහබැංකුවේ නිලධාරීන් සඳහන් කළා. රාජ්‍ය බැංකුවල පවතින අක්‍රීය ණය ගැටලුවට විසඳීමට විශේෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේ කාර්ක සභා සමාජිකයන් විසින්. ඉහළ පොලි අනුපාතික පරතරය ආර්ථික වර්ධනයට එල්ල කරන බලපෑම පිළිබඳ කාර්ක සභා විසින් මහබැංකුවේ අවධානයට ලක් කළා. රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය නොවී රැකගනිමින් නිල විදේශ සංචිත ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව අනුගමනය කරන උපාය මාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. ප්‍රතිසංස්කරණ හරහා කුඩා ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අවශ්‍යතාව කාර්ක සභාව පෙන්වා දුන්නා. මේ අතර ඇමරිකා ඩොලරයක විකිරුම් වටිනාකම රුපියල් 334.26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතයේ හිල ගොස් ඇත්තේ රුපියල් 326.74 දක්වායි. ඔස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 240.54ක්. එහි ගැනුම් අනුපාතය රුපියල් 230.44ක් ලෙස දැක්වුණා. මේ අතර රටේ ආර්ථික තත්ත්වය දුෂ්කර වෙමින් පවතින බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: මහබැංකු අධිමතිත් කියනවා දැන් ඉන්න අපි භයානක තත්ත්වයක් කියලා. පේනවා රට අමාරුයි කියලා. මිනිස්සුන්ටත් ඒක දැනෙනවා. දැවගෙන්නකොට පැනලා දුවන ඉස්සෙල්ලාම පණින්නේ ව්‍යාපාරිකයෝ. රටේ තත්ත්වය එන්න එන්න අමාරුයි. අඩාල වෙමින් පවතිනවා. IMF එක තව තවත් අපිට නීති රීති දැඩි කරයි. ඒකනේ මේ අපරාධ නීතියක් ගණයට ගන්න ටැක්ස් ටිකක් ගෙවෙන්නේ නැහැ කියලා අනිවාර්යයෙන් මේකට අහු වෙන්නේ සාමාන්‍ය ජනතාවනේ ටැක්ස් ගෙවන්න බෑ. කම්පියුටර් වලින් ටින් එකක් නැතුව වෙළඳ ව්‍යාපාර කරන අද හරියට ඉන්න ඔය සොෆ්ට්වෙයාර් වල අපේ තරුණ තරුණියෝ. ඒගොල්ලන්ට මේකේ බරපතලකම අද හෙටම තේරෙයි.
1: මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම් පත යළි සංශෝධනය කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සඳහන් කළා. පනත් කෙටුම් පත දෙවැනි වර කියවීමේ විවාදය හෙට පැවැත්වීමට නියමිතයි. එම පනත් කෙටුම් පත සියලු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්විය යුතු බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන පැවසුවා.
8: දැන් මේ නව පනතේ ඒ තියෙන පහසුකම් අඩු වෙලා ප්‍රථම වාර්තාවක් දී ගන්න බැරුව ගියොත් තමාගේ ආදායම් ප්‍රමාණය ප්‍රකාශ කරන්න බැරුව ගියොත් කොමසාරිස්තුමාට පුළුවන් බලය තියෙනවා නඩු දාන්න. ගන්නඩු නෙවෙයි අපරාධ නීතිය යටතේ නඩු. අපරාධ නීතිය කියලා කියන්නේ ක්‍රිමිනල්. ඒ කියන්නේ හොරකම් කළා හා සමානයි. මිනීමැරීමක් හා සමානයි. මේ සංශෝධනය වෙන්න ඕන මේ පනත. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරු මේක තවසරයක් කියවලා මේක ආවට ගියාට සම්මත කරන්න බෑ.
1: රට ඉතා සාමකාමීව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: අද වශයෙන්ම අද දිනේ සමරන එක ගැන මම තාම සන්තෝෂ වෙනවා. ඔය රණවිරු රට බේරා දුන්නා. ඒක සමරයේ යුතු ඒක අමතක නොකළ යුතු දිනයක් අද. තාම උතුරේ තාම එක රටක් තියෙනවනේ. තනි රටක් තියෙනවා තාම. සාමකාමී මම හිතන්නේ කොයි ආණ්ඩුව මොනවා වුණත්. තාම සාමකාමී. දේශපාලනේ මම කියන්නේ නැහැ ඉතින්.
1: බලශක්ති අර්බුදයක් රට හමුවේ පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ.
10: අතිවිශාල බලශක්ති අර්බුදයක් ඉදිරියේ අපි ඉන්නේ. ඩීසල් රුපියල් 720යි කියලා ජනාධිපති කියනවා. ඩීසල් අද සිංගප්පූරුවේදී රුපියල් 300යි ලීටරේ. ඉතුරු රුපියල් 420 කාටද කොහාටද ගියේ කොහොමද උනේ කියලා ජනාධිපති ප්‍රසිද්ධ කරන්න ඕනේ. මම නැත්තම් මේ රටේ මිනිස්සු හිතයි ඒකත් ගියේ පළවත්තට කියලා.
1: ආණ්ඩුව ගැටලු නිර්මාණය කරමින් සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ.
11: මොනෝහරි කරන්න ගියොත් 232 එක 360 වෙනවා. අනුර විසින් මේ රට ඇතුලේ ප්‍රශ්නවලට හොයන හැම උත්තරයක්ම යලි ප්‍රශ්නයක් බවට පත් වෙමින් තියෙනවා. 159 ධන එක ඒ අනුර 160ම දුර්වල මිනිසු ටිකක් ගෙනල්ලා රටක් ගොඩනගන විදිහ දිහා 170ක් විතර මිනිස්සු බලාගෙන ඉන්නවා.
1: ආණ්ඩුව මහා පරිමාණයෙන් වාහන ආනයනය කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.
12: දැන් මොකද කරන්නේ? ආව ගමන් කිව්වා වාහන ඕනේ නැහැ කිව්වා. නේද? මෙච්චර සැප වාහනයක් ඕනේද කිව්වා? මොකක්ද ඒක තියාගෙන යන්නේ? නේද? දැන් කොහොමද යන්නේ? මැදියමදුරු. ගෝල් ෆෙස් එක ගෙනලා වාහන ටික පෙන්නුව වෙන්නේසි කරනවා කිව්වා. නේ? වාහන ලංකාවේ දින වාහන මේ ඔක්කොම රටවල ආපු සල්ලිත් දෙනවා කිව්වා. ඒ මොකටද කරන්නේ කිව්වේ? ටැබ් 1750ක් ඕඩර් කෙරුවා. ලංකාවේ දින කිසිම ජනාධිපති කෙනෙක් ගෙනල්ලා නැහැ. එකවර ආණ්ඩුවට
1: ආචාර්ය හර්ෂද සිල්වා ආණ්ඩුව සමග එක් නොවන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
13: ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා, එතුමා මොනම හේතුවක් නිසාවක්වත් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ නැහැ. ළඟ අපේම ආණ්ඩුවක් එනවා කියලා පේනකොට මොන දෙයකටද මේ කබල් ආණ්ඩුවට යන්නේ? මේ ආණ්ඩුව අවුරුදු 5ක් තිබ්බොත් රට අවුරුදු 50ක්

0: ensin sieltä se minun.
1: ආනයිනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදු වූ රුපියල් කෝටි 1590ක අලාභය අයකර ගැනීමට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මාස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පෙත්සම අද කැඳවා තිබුණේ ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මාස 27 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කළේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් අතරට අයත්. 2020 වසරේදී ආනයිනික සීනි සඳහා රුපියල් 50ක බද්දක් පැනවූ අතර පසුව එම බද්ද 125ක් දක්වා අඩු කර තිබුණා. මෙසේ බද්ද අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයන්ට නොලැබුණු බව පෙත්සමේ සඳහන්. බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ රුපියල් කෝටි 1590කට අධික මුදල යලි අයකර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්වෙමින්. ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සුදුසු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි අග්‍රමාත්‍යවරිය කියා සිටියේ. මල්වානේ පිහිටි ඉඩමෙන් ඉවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳුම් කරු සසිදු පෙරේරා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2: අග්‍රමාත්‍යවරිය පොරොන්දු වෙලා තිනවා මේ මල්වාන ඉඩම ඉදිරියේදී හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරන්න. එතකොට අපි ඉල්ලපු දෙයට ආණ්ඩුව පැත්තෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබිලා තියෙන එකත් එක්ක අපි මල්වාන ඉඩමෙන් මේ මොහොතේ ඉවත් වෙන තීරණය කළා තිනවා. අපිට පිළිගත හැකි මට්ටමේ දේවල් ටිකක් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් වෙන්නේ නැත්නම් නැවත වටින් අපි ලෑස්ති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න.
1: දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නඩුව අද කැඳවනු ලැබුවේ මෝසමක් මාර්ගයේ. චාමර සම්පත් දසනායකද අද අධිකරණය හමුවේ පෙනී සිටියා. 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම පළාත් සභාව සඳහා රේඛණය කළ චෙක්පත් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම සැකකරුට එරෙහි චෝදනාවයි. දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව නඩුගොනු කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් රඳවා ගැනීමේ නියෝග බල රහිත කිරීමේ රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙස ඉල්ලා චන්දන කත්‍රිආරච්චි ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම ජුනි මාස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. පෙත්සම අද කැඳවා තිබුණේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේදී. අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක සඳහන් කළේ පෙත්සම් කරුට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ කර නොමැති බවයි. අත්අඩංගුවටගත් මෙම සැකකරුගේ රැඳවුම් නියෝග අවසන් කර ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත් ඇය සඳහන් කළා. රුපියල් 14,56,20,000 වටිනා කුෂ්මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙමටගොඩ පදිංචි 23 හැවිරිදි, මත්පැන් හලක සේවකෙක් හා 30 හැවිරිදි නාටාමි රැකියාවේ නිරත වන්නේක්. ඔවුන් දිවයිනට පැමිණ ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිටයි. සැකකරුවන්ගේ ඇඳුම් අතර තිබී සොයාගත් කුෂ් ප්‍රමාණය කිලෝ 14 ග්‍රෑම් 562ක්. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත බහර දුන්නා. යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය කරුණු 14කින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව පකිස්තානය හරහා ඉදිරිපත් කර ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. යුද්ධය අවසන් කර විශ්වාසය ගොඩනැගීම ඉරානය අපේක්ෂා බව එම මාධ්‍ය වාර්තාවල දැක්වුණා. පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තම ඉරාන සංචාරය දීර්ඝ කිරීමත් සමග මෙය සිදුවුණා. මෙ අතර උතුරු ඉරාකේ ත්‍රස්ත කණ්ඩායම්වලට පහර දුන් බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. විශාල ආයුධ තොකයක් අත්අඩංගුවට ගත් බවයි ඉරානය කියා සිටියේ. යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා කඩිනමින් ආරම්භ නොකළහොත් ඉරානයේ සියල්ල විනාශ කර දමන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි අනතුරු අඟවනු ලැබුවා. ඇමරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රුත් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්. හෝමු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකා සඳහා කළමනාකරණ සැලැස්මක් කඩ

0: පෙන්නමින් හඳුන්වා දෙන බව ඉරානය ප්‍රකාශ කළා. ඉරානය පැවසුවේ අදාළ සැලැස්මට අනුව නෞකා ගාස්තුද ඉහළනංවන බවයි. හෝමු සමුද්‍ර සන්ධිය විරුද්ධවාදීන්ට වසාදමන බවද ඉරානය නිවේදනය කළා. යලි සිරස්තල. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 5289 දෙනෙකුට උසස් වීම. විමල්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. ආර්ථික වර්ධනය පහත යා හැකි බවට පුරෝකථන. කෝටි 14ක කුෂ් අත්අඩංගුවට. මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පවරා ගැනීමට සැලසුම්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රිය.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: රවුම් කඩේ ළඟ අපේ හිත් නතර කරපු කවුරුත් දන්න මියුසිෂියන් ගායන්ත විජේරත්න අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday, Gayantha. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
3: Thank you very much. Thank you.
4: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: අද කොහෙද පාටියක තියෙන්නේ?
3: බෑන්ඩ් එකේ අය උදේ ප්ලෑස්ටික් කරලා තියෙනවා මගේ බෑන්ඩ් එකෙන් එක පාටි එකක්. ඒක පොඩ්ඩක් මේ ටිකක් දුරට යන්න ඕනේ. ඉතින් එතෙන්ට යනවා. ඇත්තටම යාළුවෝ වැඩිනේ. එතකොට මම මට ඕන දේ නෙමෙයි කරන්නේ, යාළුවන්ට ඕන දේ තමයි කරන්නේ. උදේම පන්සල් යන වැඩකුත් තියෙනවා. ගෙදරින් ප්ලෑස්ටික් කරලා ඒකටත් සහභාගී වෙන්න ඕනේ. මට තියෙන්නේ ඉතින් ඇත්තටම උදේ පටන් ගත්තාම ට්‍රිප් එකක් ගන්න තමයි අද.
2: මෙච්චර කාලයකට ලැබපු ලොකුම achievement එක මොකද්ද?
3: මම මේ ඉන්න පොසිෂන් එක ඉතින් හැමදාම මම හිතුවේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක මට තියෙනවා. මං හිතන්නේ ඕනම කෙනෙකුට භෞතික දේවල් වලට වැඩිය හිතේ සතුට තියෙනවා නම් හැම වෙලේම ඒක තමයි වටිනම දේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි ලොකුම achievement එක.
1: දැන් ඉතින් අලුත් වැඩක් කරන්න කාලේ හරි නේද?
3: දැන් තරන් ඉන්නවා මේ මාසේ ඉවර වෙනකොට අලුත්ම ට්‍රැක් එක රිලීස් කරන්න. ඉතින් ප්‍රේක්ෂකයන් කියන්න තියෙන්නේ හැමදාම වගේ සීතත් එක්ක එකතු වෙලා ඉන්න. මම අලුත්ම ට්‍රැක්ස් කරපු ගමන්ම ඉක්මනටම රිලීස් කරනවා සීතත් එක්ක එකතු වෙලා.
4: Happy birthday, happy birthday, happy birthday.
0: Talk of the town.
1: පුනිකාලේ අපි බලිකුරුට වඳිනවනේ. කවද හරි හිතුවද මෙහෙම ඇඳපු බලිකුරුට්ටක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ක්වීන් කෙනෙක්ගේ ටැටූ එකකටයි කියලා?
2: මේ වැඩේ කරලා තියෙන්නේ world famous Rihanna. එයාගේ ළමෙක් ඇඳපු බලිකුරුට drawing එකක් තමයි එයා මේ විදිහට කකුලේ ටැටූ කරලා තියෙන්නේ.
1: එයාගේ world tour එක අතරතුරේදී තමයි fans ළමේ ටැටූ එක දකින්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ මේක ටැටූ එකකට වඩා අම්ම කෙනෙක්ගේ ආදරේ මුසුණු memory එකක් කියලා.
0: Talk of the town. Rock with mo siyatata.
5: Open nodanna medicine.
6: Open nodanna medicine.
7: දේවඩියාව රෝගින්ගේ තුවාල හොඳ වෙන්නේ නැතේයි.
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
7: දේවඩියා රෝගින්ගේ සීනි මට්ටම හොඳින් පාලනය කරගත්තේ නැතිනම් ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන සංකූලතාවයක් තමයි ඔවුන්ගේ ඇතිවන තුවාල සුව නොවීම. මේ හේතුව නිසාම ඉතාම අවාසනාවන්ත විදිහට සමහර අවස්ථාවලදී ඔවුන්ගේ තුවාල සුව නොවීම නිසා මෙවැනි රෝගින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන්ගේ දෙපා ඉවත් කරන්න සිදුවෙනවා. දේවඩියා රෝගින්ගේ සීනි මට්ටම හොඳින් පාලනය කරගත්තේ නැතිනම් මේ විදිහට තුවාල සුව නොවෙන්න හේතු කීපයක් බලපානවා. එයින් ප්‍රධාන තැනක් ගන්නවා දේවඩියා රෝගින්ගේ තුවාල ඇති ස්ථානවලට, විශේෂයෙන්ම පාදයේ ඇති තුවාලවලට හොඳ රුධිර සැපීමක් නොලැබී යාම. අපිට තුවාලයක් වුණාම ඒක හොඳ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම හොඳ රුධිර සැපීමක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම රුධිරයේ ඔස්සේ හොඳ ඔක්සිජන් සැපීමක් වගේම හොඳ පෝෂණයක් ලැබෙන්න ඕනේ. නමුත් හොඳින් පාලනය නොවූ දියවැඩියා රෝගීගේ මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ගේ ඇතින තුවාල හොඳ වෙන කාලයක් ගත වෙනවා. මීට අමතරව දියවැඩියා රෝගීන්ගේ ඇති වෙන පෙරිපෙරල් නියුරෝපති විදිහට අපි හඳුන්වන ස්නායු පද්ධතියේ ඇතිර සංවේදන හැකියාවේ තියෙන දුර්වලකම නිසාත්, ඊට අමතරව දියවැඩියා රෝගීන්ගේ අඩු ප්‍රතිශක්තකරණ හැකියාව නිසාත් මේ තත්ත්වයන් නැති වෙනවා. මේ හේතු නිසා තමයි දියවැඩියා රෝගියෙක්ගේ හොඳින් සීනි මට්ටම් පාලනය කරගත්තේ නැතිනම් තුවාල හොඳ වීමට කලක් ගත වීමත්, ඒ වගේම නිතර නිතර ආසාදනයට ලක්වීමත් නිසා ජීවිතයට හානිදායක විය හැකි සංකූලතා, එහෙම නැත්නම් ආසාදන තත්ත්වයන් වැනි තත්ත්වයන් නැති වෙන්නේ. මෙවැනි තත්ත්වයක් උග්‍ර වූ අවස්ථාවකදී තමයි තුවාලේ ඇති පාදේ ඉවත් කරන්න සිදු වෙන්නේ.
8: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
5: ඔබ නොදන්න මෙඩිසින්.
6: ඔබ නොදන්න මෙඩිසින්.
2: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
9: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
10: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුව ඇක්සියා. ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට. දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
5: ලංකාවේ හොඳම ටැබ් එක හොට්වෙල් පැඩ් 13 Pro. 6.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwell Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather cover නොමිලේ. රුපියල් 55,999කට පූවා වගකීමක් සහිතව මිලදී ගන්න.
6: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
7: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
8: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780-7000ට WhatsApp කරන්න.
9: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
10: කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා ටික පාට සතියේ ඉදිරියෙන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
7: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: Fiesta Crazy Vendezi.
7: සිගුරාද හවස පහට සියත අහන්න.
12: Powered by Bid to Win.
7: තාත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
13: දුවේක Facebook එකට දැම්මද?
7: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
14: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
15: සීත Voice of Family.
16: register වෙන්න නම ගම විස්තර 0712800 800ට.

0: දැම්බලව රාත්‍රී 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක්. කොහොමද ඉතින්?
1: ගොඩක් හොඳයි. ඔයාට කොහොමද දැන්?
0: මමත් හොඳින් දැන්.
1: වීකෙන්ඩ් එකේ චුට්ටක් අසනීප වුණා. දැන් බෑක් ටු නෝමල් වෙලා.
0: එහෙමනේ.
1: ගැම්මට හොඳින් ලස්සනට.
0: මොනතරම් අසනීප වුණත් ආදරේ කරන්න නැවෙත් ඉන්න පුළුවන්ද නේ?
1: ඒකනේ. ආදරේ කියන්නේ අපිට ඕනම දෙයක්. කවුරු හරි හිතනා නම් ආදරයක් ඕනේද? මට මං ඉන්නවනේ. ඔව්. ඔයාට ඔයා ඉන්නවා. හැබැයි ඔයාගේ ළඟින් ආදරයක් තියන්නත් ඕනේ.
0: ඔබ ඔබට ආදරේ වගේම ඔබේ හෙවණැල්ල වගේ තවත් හිතක ආදරයක් අපිට ඕනේ ජීවිතේ ජීවත් කරවන්න. අදත් ඉතින් ඒ ආදර කතා ගොඩක් ගැන කියන්න ගොඩක් දේවල් එක්ක අපි දෙන්න ඇවිත් ඉන්න.
1: පැය දෙකක් තියෙනවා අපිට මේ ලස්සන කතාව කතා කරන්න. ආදරය ගැන කතා කරන්න එන්න.
0: මම නිශාන්.
1: මං විශ්මී.

0: දැන් වෙලාව රාත්‍රී 7:15.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: නළලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
8: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77.
14: අයියා, මට ඇපල් මලක් දෙන්න.
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
14: අයියා, මට මල් ගොඩාක් දීලා.
15: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
14: හච් 15 පිස්සුවක්ම තමයි.
16: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
17: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
18: Sandy, Australia, Marshy, Vishmi.
17: මට පාවයාව.
18: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
17: අන්නා, කලින් කියන්නේ පැයි.
19: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
20: සියත Hot and Spicy with සුදු කොච්චි.
17: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
21: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
22: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
23: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
24: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
25: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
26: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
27: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
28: 2009 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අපේ ජීවිතවල තියෙන එක එක ජාතිය පුරුදු. හොඳ පුරුදු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒව නරක පුරුදු කියලා කෙනෙක් කියන්න පුළුවන්. පුරුදු කොහෙන්ද එන්නේ?
1: පුරුදු වෙන්නේ අපි තුලින්මයි. සමහරක් වෙලාවට කෙනෙක් කරන පුරුද්දක් අපි ඒකට කැමති නම් ඒක අපිට හරියනවා නම් අපිත් ඒ දේ පුරුදු වෙනවා.
0: අපේ ගෙවල් වලින් සමහර පුරුදු අපිට අකුරු ගන්න පුතැන් වලින් සමාජයෙන් අපි ආශ්‍රය කරන සමහර මිනිස්සුන්ගෙන් අපේ ජීවිත ඇතුළට කාන්දු වෙනවා. ඒවා කාලෙත් එක්ක අපේ ඔළුවට එන දැනුමත් එක්ක අපේ සමාජය භාවිතා කරන විදිහත් එක්ක අපි ආශ්‍රය කරන සමාජෙත් එක්ක ඒවාඩු වෙනවා, වැඩි වෙනවා, වෙනස් වෙනවා, ඒ වෙනුවට අලුත් පුරුදු එකතු වෙනවා. අපි ඒවා වෙනස් කර කර ජීවත් වෙන එක තමයි හැමදාම කරන්නේ.
1: ඒ පුරුදු අපි ජීවිතයට වගේම එක එක විදිහ පුරුදු අපි ආදරය කරද්දිත් පුරුද්දකට යනවා.
0: අපි ආදරය කරනකොට අපි ආදරය කරන සමහරු නිසා අපේ ජීවිතයේ අලුතෙන් පුරුදු ඇති වෙනවා. පරණ දේවල් නැති වෙලා යනවා. සමහර හොඳ පුරුදු ඒ අය අපි ළඟ හිටියත් නැතත් ජීවිත කාලෙ පුරාම තියෙන්නත් ඉඩ තියෙනවා.
1: අන්න ඒ හින්දම තමයි අද අපිට මෙහෙම කතා කරන්න හිතුනේ. ජීවිතේන සමහරු නිසා ඇති වෙන පුරුදු එයාලා ගියත් ජීවිත කාලෙම අපිත් එක්ක ඉන්නවා කියලා.
0: ඔබටත් ඇති මේ ගැන කියන්න කතාවක්. ඔබේ ජීවිතෙත් එහෙම එන යන අය නිසා ඇති වෙච්ච පුරුදු එයාලා ළඟ නැතත් තාමත් ඔයා ළඟ ඇති. 0711982947 WhatsApp message එකක් කියවන්න.
1: එහෙමත් නැත්නම් ආදර රේඛාවන් අපේ CTFM page එකට ඇවිත් ඔයාගේ හිතේ තියෙන ඕනම පුරුද්දක් රැඳවෙන්න කලින් අපිට වන්න.

0: වැලිමිරිකලා
1: වතුර ගත්තේ. වැලිමිරිකලා වතුර ගත්තේ කවුද?
2: හර්කියුලිස්.
1: වැලිමිරිකලා වතුර ගත්තේ ගෙවල් හදන්න වෙන්නේ.
2: මහසෝන.
1: ෆිල්ටරේ දාලා මහසෝන. මහසෝන වැහින්නේ දැන් මට.
2: නීල මහායෝධ.
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන් නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන bajaj chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: වෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
1: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ.
1: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
6: කුමාරයා.
1: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: එයාට තිබුණේ තීක ඇඟිලි. පැස්ටල් පෙට්ටිය වගේ අත ඇඟිලි පාට පහකින් පාට කරලා තිබුණා. උණු කෝපි කෝප්පයක් තොලගාන ගමන් අටවන් වෙලා තිබුණු සරාකියස් මොහොතක් මගේ පැත්තට ඇරෙනවා. මම දැක්කා. ඔව්, එයා දැක්ක මම එයා දිහා බලන් ඉන්නවා. එයා තොල් පොටවල හෙමින් අඹරල ඇස්වලින් වගේම සිහින හිනාවකින් මට මොනවද කිව්වා.
1: අයියෝ, අදත් මුදි කීයටද වැඩට යන්නේ? නැගිටිනවා.
2: ඒ කෑ ගැහිල්ල මාලකගේ අක්කගෙන්. මාලක සෑහෙන දවසක ඉඳන් බලන මේ හීනෙ ඉන්නේ රාධා.
0: රාධා අපේ ෆර්ම් එකේ අලුත් කොපිරයිටර්. මම තමයි එයා ට්‍රේන් කරන්නේ. රාධා එන්න කලින් ඔෆිස් එක මට බෝරින්. හැබැයි පහුගිය සති දෙක මට ඔෆිස් එක තරම් ආතල් තරක් වෙන කොහෙවත්
3: නැහැ. ඒ මොනවද ඔය පැන්සල් කොටේ කටේ ගහන් කල්පනා කරන්නේ?
0: මන් දන්නේ රාධා මගේ ළඟට එනකම්.
3: මේ අහන්නක මාලක, මේ කොෆි එක බොන්නකෝ.
0: ආ, ඩබල් එක්ස්ප්‍රෙසෝ.
2: මාලකට ඩබල් එක්ස්ප්‍රෙසෝ බොන්න හුරු කළේ රාධා. සමහර මිනිස්සු නිසා ජීවිතයට අලුතින් එකතු වෙන පුරුදු

0: මිනිස්සු අපේ ළඟ හිටියත් නැතත් ජීවිත කාලෙම තියෙනවා.
1: රාදට තිබ්බේ දිලිසෙන ටෑන් කල එක. එයා ටිකක් දුහුල් ලිනන් නඳු මැන්දි. උඩි පර්ෆියුම් යූස් කළේ. ටිකක් ස්ට්‍රෝංග් ස්මෙල් එකක්. මං ඒකට ආස කළා. රාද ළඟපාතද කියලා මට හුරු සුවඳින් කියන්න පුළුවන්.
2: ඒ මේ මොකද මේ මනෝ ගහලා?
1: නෑ නෑ මම මේ කොපියක් ගැන හිතනවා.
2: මාලකට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද?
1: නෑ. ඇයි එකපාරට එහෙම එකක් ඇහුවේ?
2: ඉඳලත් නැද්ද?
1: එහෙම හරියටම සෙට් වෙච්ච එකක් තිබිලා නෑ. ඔය නිකන් ටයිම් පාස් කරන්න වගේ ඒවා තිබ්බා.
2: එතකොට රිලේෂන්ෂිප්?
1: ආවෝනේ.
2: එතකොට හිතේ කවුරුත් ඉඳලත් නැද්ද?
1: ඒ ප්‍රශ්නේ අහපු විදිය? එයා මන් දිහා බලපු විදිය? මං කොහොමද කියන්නේ ඔයා ඉන්නවා දැන් මෙන්න මෙතන කියලා පපුව මැද පෙන්නල?
2: ඔයා මොනවා හරි කියන්න ට්‍රයි කරනවා. ඒත් කියන්නේ.
1: ඕ ඔයා හරි. ඉස්සර නෑ. හැබැයි දැන් කෙනෙක් ඉන්නවා.
0: රාද ගැස් දිලිසුණා. ඈතනින් මහමුතු බැල්මක් දාලා යන නැගිට්ටා. මාලකයාගේ අතින් අල්ලගෙන වාඩි කරගත්තා.
1: ඇයෝ එකපාරට මගේ මෙහෙම අහන්න හිතුවේ?
2: නෑ. බොස් මට දෙයක් කිව්වා.
1: මොනවාද?
2: මං මෙහෙ ආවට පස්සේ ඔයා මාර එනර්ජටික්ලු. මාර ඐඩියාස්ලු ගේන්නේ. ඔයා දැන් ටෝටලි වෙනස් වෙනාලු. ඒකයි.
1: ඉතින්
2: මාත් මෙහෙ ආවේ බයෙන්. මොකද මගේ ෆස්ට් ජොබ් එක නෙමෙයි එක. ඒත් මාලක මට ටීච් කරන විදිහට මං ආස වෙලා. කොච්චරද කියනවා නම් මට වීකෙන්ඩ් එකෙත් ඔෆිස් එන්න ආසයි. හැබැයි ඔයා ඉන්නවා නම්. අනේ මන්ද මාලක, මට සමහර දවස්වලට එක එක පිස්සු හීනත් පේනවා.
0: රාද කිසි දෙයක් හංගන්නේ නැතුව දැනෙන දේ කිව්වා.
1: රාද, වීකෙන්ඩ් එකේ වැඩක් දාගෙන නැත්තම් අපි කොහරි යන්ද?
2: අනේ හා, are you serious?
1: Well, promise.

0: සතුට වැඩිකමටම රාදා එතනින් දිව්වා.
1: මං හිතන්නේ මං ආදරේ පටන් ගත්තා. ආ සෝරි, අපි ආදරේ පටන් ගත්තා.
0: සියත සියත ආදර රේඛා. රොක්වෙමු සියතට.
2: හත පහුවෙලා විනාඩි 53යි.
3: හතර වටේම පත්තර තප්පරේට සියතට.
4: සියත පත්තරේ.
3: උදේ 7:50ට අනුග්‍රහය.
5: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
8: මොකද්ද මහත්තයා?
7: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: මේ දෙකක් දාගෙන ඉන්නද?
13: ඇයි කන් දෙක පුරවල කන්නද?
12: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
13: අල්ලි වල්ලි වේ වේ වේ. එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
14: නෑ සුනා සේ ඉවත බලා ගියා. සුදු නුඹටම පේවිලා.
12: නෑනේ. අරේ වා.
15: සින්දු සියතය.
14: ගියත් සැපයි දවලේ.
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
3: අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාතාරේ.
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
9: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩ් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
16: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
17: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: සියතර ක්‍රේසි වෙන්දේසි.
17: සිකුරාදාවස පහට සියතහන්න.
18: Powered by Bid to Win.
19: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
20: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
19: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
20: ආ මොකක් ගැනද සැන්නේ?
19: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
20: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
15: අනුග්‍රහය.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: පුල් නෙත නිලු පුල් වත රතු පුල් කොඳ කැකුළු සිනමල්.
1: දැන් වෙලාව රෑ 8 විනාඩියකයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ජීවිතේ සමහර වෙලාවට අපි ඉතුරු කරන දේවල් තියෙනවානේ.
1: ඔව්.
0: සේව් කරන දේවල්.
1: ඔව්.
0: ඒව පස්සේ බලද්දි නැහැ. නැති වෙලා. මයිදන කෝරේ හැක් කරලා වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්.
0: හොරෙන් අරන් ගිහිල්ලා.
1: දන්නේවත් නැති වෙලාවක. ඔක්කොම ටික හිස් කරලා ගිහින්.
0: හැබැයි ආදරේ දිනම්. ඔයා බරට ඉතුරු කරපු ආදරේ වෙන කවුරුවත් හැක් කරන්නේ නැහැ. ඔයා දන්නම කෙනෙක් තමයි හැක් කරගෙන යන්නේ. ඔයා වැඩිපුරම විශ්වාස කරපු කෙනාම තමයි හැකර්. එයා තමයි ඔයාගේ හිත හොරකම් කරලා තියෙන්නේ. සමහර ලාවට අපි කෙනෙක්ට හිතෙන් ඉඩක් දුන්නාට පස්සේ වෙන කෙනෙක්ට නැහැ ඉතින් තවත් ආදරය කරන්න ඉඩක්. සම්පූර්ණයෙන්ම යා වෙනුවෙන්ම අපි ආදරය කරනවා. මේක කෙනෙක්ට කියන්න පුළුවන් හොඳ දෙයක්. තව කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම කරන්න ඕනේ නෑ. එයා ඉදිරි දන්නේ නෑනේ. හැබැයි මිනිස්සු හැමෝම එක වගේ නෑනේ. සංවේදී. මිනිස්සු සංවේදී නිසා සමහරුන්ට පුළුවන් ඒ දේවල් ඒ විදිහට දරාගන්න. සමහරුන්ට එහෙම දරාගන්න බෑ. ඉතින් කොයි හැටි වෙතත් ජීවිතයට එන යන අය හින්දා අපේ ජීවිතයට එක එක දේවල් එකතු වෙනවා. හොඳ දේවල් වගේම සමහර වෙලාවට නරක දේවල්.
1: අනිවාර්යෙන්ම ඒ අතරින් ඔයා කරන දේවල් වගේම පුරුදු ඔයා කියන දේවල් ඒ හැමදේම ඔයාගේ පැත්තෙන් අමතක කරලා වෙන කෙනෙක් වෙනුවෙන් මුළු මනින්ම වෙනස් වෙන්න පුළුවන්.
0: ඒ වෙනස සමහර වෙලාවට එයාලා ළඟ නැති වුණත් ජීවිත කාලෙම ඔයාටයි වෙනස් කරන්න බැරි ගන්නට පුරුද්දක් වෙලා ළඟ තියනවා වෙන්නත් පුළුවන් නේද?
1: අනිවාර්යෙන්ම එහෙම දේවල් ඔයා ළඟත් ඇති. ඉතින් ඒ ගැන රෑ 9ට කලින් WhatsApp message එකකින් හරි other accounts එකේ FM අපේ Facebook page එකට ඇවිත් comment එකක් තියන්න.

0: දැන් වෙලාව රාත්‍රි 8:13.
1: රොක්වෙමු සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, Number 221, Dharmapala Mawata, Kolamba 7.
2: Amme, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
6: 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: See you then.

0: මහත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
1: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ.
3: සුවඳ දෙන මල් වනේ.
2: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි
3: කුමාරයා.
2: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
4: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත්සුරිත් විත් නිවුස්. සංගීතයත් සමග
1: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
4: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: රෑට පහු වෙලා විනාඩි 39යි දැන්. ජීවිතේ සමහර ගනුදෙනු තියෙනවා. කාලෙත් එක්ක මේ ගනුදෙනුවේ ස්වභාවය වෙනස් වුණත් අපිට ගනුදෙනු කරපු අයව අමතක කරන්න බෑ නේද? කොච්චර අමතක කරන්න උත්සාහ කළත් අපි යාලව අමතක කරන්න සූදානම් නෑ නේද? ජීවිතේට එන සමහර අය නිසා ඇති වෙන පුරුදු යාලගියත් ජීවිත කාලෙම අපිත් එක්ක ඉන්නවා. අපි එහෙම වෝල් පෝස්ට් එකක් දැම්මහම කඳුළු උල්පත අපිට මෙහෙම මෙසේජ් එකක් එවලා තියෙනවා, කමෙන්ට් එකක් තියලා තියෙනවා. අපිට අපිව අමතක කරවලා එයාලගේ එයාලගේ සතුට හොයාගත්තා. අපිට අපිව අමතක කරවලා එයාලගේ සතුට හොයාගත්තා. නුවන්ත පැතුම් ලියලා තියෙනවා එතකොට මෙහෙම. පුරුද්දට මග බලන මගෙස් රිදෙනවා. තියනවුණු හිතේ දුක ඇස්වලින් ගලනවා. ඉසුරු වංශනායක ලියලා තියෙනවා මෙහෙම. ආදරේ දැනුනෙම ගැස්සුණු පපුවවල් වලට ආදරේ හේතු වෙනකම් මංවත් නොදැන හිටියා. මටත් නොදැනීම ගැස්සුණු හැටියට තවමත් ගැහෙනවා. වෙනදාට වඩා ගැඹුරට කලාමැදිරි එළියටත් පපුව ගැස්සෙන්නේ පිච්චුණු හින්දම ගිනි දැල්ලට. ඒ තමයි ආදරේ මට ඉතුරු කරපු පුරුද්ද. ආදරේ සමහර තැන්වලදී අපෙන් ඈතට යනවා. එහෙම ගියාට පස්සේ අපිට ඒ ආදරේ තිබුණු තැනක්වත් හොයාගන්න නැති වුණත් ඒ පුරුදු, ඒ මතක ඒවා අපි ළඟම ඉන්නවා. කිසිම වෙනසක් නැතුව ඒ ආදරය අපි ළඟම ඉන්නවා. ඒක තමයි ආදරේ හැටි. එමයි මට නම් හිතෙන්නේ. එතකොට WhatsApp message එකක් එවලා තියෙනවා. බලමු කවුද එවලා තියෙන්නේ කියලා.
1: අපිව මේ වෙලාවේ කට්ටියක් අහගෙන යන ගමන් කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවලු. කාලෙකට පස්සෙලු අපි වහන්නේ. දිකටම අපි වහගෙන පරිස්සමෙන් ගෙදර යන්න ඕනේ.
0: කවුද මේ කට්ටිය?
1: සචිනී මීගමුවේ ඉඳලා.
0: ආ ඔකේ, සචිනී පරිස්සමෙන් යන්න ඕනේ. ලස්සනට ඉන්න ඕනේ. ආදරේ කරන්න ඕනේ. කන්නුට බොන්න ඕනේ.
1: ඒ විදිහට ඉන්න ඕනේ.
0: ඒ විදිහට ඉන්න ඕනේ. එතකොට දෙවමිනි මෙසේජ් එකක් එවලා තිනවා. ඇත්ත ඔයාලා කියන කතන්දරේ. එයා නිසා මට ජීවිතේ වෙනස් පුරුද්දක් ඇති වුණා. මං ටිකක් උදේට නැගිටින්න කම්මැලි. හැබැයි එයා හැමදාම උදේ පාන්දරම මාව හැරවනවා. එයා මගේ ජීවිතේ නැහැ. අද ගොඩක් දුර ගිහින් මත් අලුත් ජීවිතයක් පටන් ගන්න ගොඩක් දුර ඇවිත්. හැබැයි තාමත් ඒ පුරුද්දේ විදිහටම තියෙනවා. ඉඳලා හිටලා හැරුණාම මම ෆෝන් එක අතට අරන් බලනවා. එයත් මං වගේම හැරිලා මෙසේජ් එකක් තියලා ඇද්ද කියලා. ඒත් හිතෙනවා නෑ, ඒ කාලේ ඉවරයිනේ කියලා. මේ මතක හරි ලස්සනයි. මං කවදාවත් එයාට වෛර කරන්නේ නෑ. මොකද එයා නිසා මගේ ජීවිතේ ලැබුණෙම හොඳ දේවල්. අවාසනාවකට අපිට අපේ වෙන්න බැරි වුණත් අද අපි දෙන්නම ලස්සනට තැන් දෙකක ජීවත් වෙනවා. ආදරේ කියන්නේ ලබා ගන්න එකම නෙමෙයි වෙන්නේ නැති කියලා මං හිතනවා. ඒ වගේම ආදරේ කියන්නේ කෙනෙක්ව රිද්දන්න නැතුව හිත හදන එකද මන්දා. ඇත්ත දේව මෙහෙම තේරුම් ගත්තා නම් හරි ලේසි මේ කතාවනේ. කෙනෙක් දාලා යනවා කියලා කියන්නේම මේ තරහ වෙන්න ඕනෙවත් තමන් ජීවිතේ තන නතර කරගන්න ඕනෙවත් දෙයක් නෙමෙයිනේ නේ.
1: තමන්ගේ ජීවිතේ නාස්ති නොකරගෙන ඔය විදිහට හිතලා තවත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එතන ඔයා සාර්ථකයි.
0: සඳදු කියලා කෙනෙක් මෙසේජ් එකක් එවලා තිනවා. යාලේ නම් මෙහෙම කප්පරක් බලාපොරොත්තු හිත හසට ගෙනත් දීලා නොකියාම රෑ හසට හඳත් නැති කරලා නොමකියා පුරුදු නම් කෝටියයි. හැබැයි ඒ හැම එකක්ම නුඹ හින්දම ඇති වෙච්ච දේවල්. හොඳත් නෑ නරකත් නෑ. හිටි තැනම ඉඳගෙන ජීවිතේ දෙස බලා හින්දිමි. එහෙමත් ඉතින් කෙනෙක්ට හිතෙනවා
1: අනිවාර්යෙන්.
0: ඉතින් අපිටත් ටිකක් වෙලාවද ඉවර වෙකෙන යනවා කියන්නේ.
1: අපි මෙහෙම්මම ගෙදර යනවාද?
0: නෑ නෑ, මෙහෙම්ම ගෙදර යන්නේ තව වැඩ තියනවා කරන්න. හොරා වගේ පයින් හදන්නේ
1: නෑ. නෑ නෑ නෑ, චුට්ටක් ඇහුවා විතරයි. ඉතින්
0: අපි යනවන යන්න ඉතින් අපේ හැඟුම්වලට ඉඩදීල තමයි මොහොත.
1: අනිවාරෙන්ම
0: යන්නද? හැබැයි හෙට එන පොරොන්තුවට.
1: ඔබට සුබරාත්‍රයක්.
0: මම නිශාන්.
1: මං විශ්මී.

0: දැම්වලව රාත්‍රිය අටයි විනාඩි 49යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට

0: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011732 NIBM, The City University, The Place to Be. ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: Fiat Crazy Wednesday.
5: සිකුරාදාවස පහට සියත අහන්න.
7: Powered by Bid to Win.
8: මේ පාර ගෙදර ගියාම කල්පනා

0: බලන්න ඕනි මකලෝ.
1: ඒකත් තව සාමාන්‍ය ෆී කල්පනා වෙන්න වෙනින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා නේද කියන්නේ.
0: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
1: ආ මොකක් ගැනද සැන්නේ?
0: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනේ.
1: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රැනවයයි විනාඩි 16යි දැන්. රොක් වෙමු සියතට.
1: කඩපත කඩපත මට කියන්න මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයාව
2: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමත ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස් වල. හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0711 327 777.
6: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
10: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
12: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: වැලිමිරිකලා
2: වතුර ගත්තා වගේ. එයා ඒ ඔක්කොම වතුර ගත්තේ කවුද?
1: හර්කියුලිස්.
2: වැලිමිරිකලා වතුර ගත්තේ ගෙවල් හදන්න වෙන්නේ. ෆිල්ටරේට දාලා මහසෝ. මහසෝන වැහින්නේ දැන් මට.
1: නීල
2: මහායෝද.
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM.

0: දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: වෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800 800ට වට

0: Theater. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සෝකට දිනා ගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
8: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
9: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. හිස්තැනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: Theater Crazy Wednesday.
9: සිකුරාදා හවස 5ට සියත අහන්න.
11: Howard

0: I bid to win.
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
2: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
1: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
2: ආ මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
2: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක ඩිලාන් කමගේ
2: සුබරාත්‍රිය කැමෝටම අද සියතෙෆෙම්මිකේ පෑදහයයි ගීදහය කියන වැඩසටනත් එක්ක මම ඉන්නේ. ඔයාලා මගේ නමින් සමහර වෙලාවට අහලා පුරුදු ඇති. නමුත් මගේ නිර්මාණ ගොඩක් ඔබ රසවිඳලා ඇති. අයිතිං නිර්මාණත් එක්ක ගත කරන මේ ජීවිතය ගීත 10ක් තමයි මම මේ ප්‍රෝග්‍රෑම් ඇතුළත් කතා කරන්න යන්නේ. හැබැයි මම හිතනවා ඔයාලා මේ ගීතත් එක්ක ඔයාලත් රසවිඳලා ඇති. එන්න මමත් එක්ක එකතු වෙන්න අපි ඔක්කොම රසවිඳමු මේ ගීත ටික. මම රෑ 10යි ගී 10 වැඩසටහනේ මගේ 10 ගීතය විදිහට තෝරගන්නේ චාමරවිල් සිංහ ගායනා කරන අම්මලාගේ හිත හදන්න මට මනමාලිය බලන්න නොගිය තැනක් නැගෙන ගීතය. මේ ගීතය ඇත්තට මේ මගේ ජීවිතයට ගොඩක් සමීපයි මගේ යාළුවෙක්ින්ද. මොකද ඒ කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම තැන තමයි අපි ජීවිතේ ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා එක තැනකට ඇවිල්ලා කසාදේ. කසාදෙන් තමයි ඕනම පුද්ගලයෙකුගේ ජීවිතේ හොඳ පැත්තට යන්නෙත් අනිත් පැත්තට යන්නෙත් කසාදේ. ඉතින් කසාදේ කියන එක අපි ඒ කියන්නේ හරියට අයි කියන එක තේරුම් අරගෙන කසාද බඳින්න ඕන දෙයක් කසාදේ කියන්නේ. මේ ගීතේ තියෙන්නේ ඒ කියන්නේ අම්මලාගේ කැමැත්තට ඒ මගේ යාළුවා ඇත්තටම මේ ඒ කියන්නේ අවුරුදු 45ක් වෙනකන් කසාද බැඳි නෑ. කසාද බැඳි නෑ. ඒ කියන්නේ එයා ඇත්තටම කීප දෙනෙක් එක්ක ඒ කියන්නේ අවුරුදු 15ක් විතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා. ඒ ප්‍රේම සම්බන්ධතාවයට කුලමල ප්‍රශ්නේ ලොකුවට බලපාලා තිබ්බා. ඇත්තටම කුලමල ප්‍රශ්නේ. ඉතින් ඒකත් එක්ක ඒ ආදරේ ඒ සම්බන්ධතාවයේ දිගටම ආවට ගෙවල් වලින් ඒක කරන්න දුන්නේම නෑ. අන්තිමට මගේ යාළුවා මොකද්ද කරේ? ඒ කසාදේ ඒ කියන්නේ ගෙවල් වල තියෙන පෙරැත්තට ඒ කසාදේ ඒ කියන්නේ ඒ එෆේ එක අතහැරියා. සම්බන්ධතාවය නවත් මම දන්න තරමින් ඒ කියන්නේ 15 දෙනෙක් විතර බලන්න ගිය ගෙවල් වල අම්මගේ කැමැත්තට. මොකද ඒ කියන්නේ ඒ අම්මගේ අම්මලගේ කුලයට ඒ තත්වයට ඒ සමාජයට ගැළපෙන විදිහට මනමාලිය හොයන්න මනමාලිය 15 දෙනෙක් ඇව්වා. අන්තිම එකක්වත් හරි ගියේ නැහැ. අද වෙනකොට ඒ තාමත් කසාද බැඳලා නැහැ. හැබැයි එයා අර අතීතේ මතක් කරනවා මේ කියන්නේ ওই සින්දුවේ තියෙන කතාවමයි එයාගේ ජීවිතේ ලයිෆ් එක. අන්තිමට එයාට කසාද බඳින්න උන්නේ. ඒ කියන්නේ අම්මත් නැති වෙලා ගිය වයසට ගිහලා. ඉතින් එයාගේ සහෝදර සහෝදරි ඔක්කොම කසාද බැඳලා හොඳ ලයිෆ් ගත කරනවා. නමුත් එයාගේ ආදරේ එයා තාමත් අර ගෑනු ළමයා වෙනුවෙන්ම එයාගේ ආදරේ වෙනුවෙන් තනියෙන් ඉන්නවා. ඒ ගෑනු ළමයා තාම තනියෙන් ඉන්නවා. ඒ ගෑනු ළමයට දැන් අවුරුදු 47ක්. ඒ ගෑනු ළමයා බැඳලත් නැහැ. හැබැයි අර අම්මලාගේ හිත හදන්න මනමාලිය බලන්න ගිහිල්ලා නොගිය තරක් නැහැ. පෙම් කරලා මට බඳින්න මගේ ලෝකේ දාගන්න ඉඩ දුන්නෙත් නැහැ. චාමර විලසිංහ ගයන්නේ ගීතය ලොකු කතාවක් තියෙන අපේ සමාජයේ ඔය කතාවල් ඕන තරම් ඇති මේ සමාජයේ. ඉතින් මම තෝරගත්තේ ගීතේ මම හිතෙනවා ඔයාලත් මේ ගීතේ රසවිඳලා ඇති රසවිඳින්න. මොකද මේ හැම ගීතයකම මාර කතාවක් තියෙනවා. ජීවිතයටත් ගත යුත්තක් තියෙනවා. ඉතින් මේ ගීතේ රසවිඳින්න කියලා මම ආරාධනා කරනවා හැමෝටම.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක දිලාන්කමගේ.
2: නමවිනි ගීතය විදිරම තෝරගන්නේ මේ හරි පුදුමාකාර ගීතයක්. මේ ගීතය මේ මෑත කාලයේ තමයි ඇහෙන්න ගන්නේ. මේ ගීතය ඒ කියන්නේ අපි ඒ ගීත එක එක විදි අහනවා, දුවල ගැන ඒක විදිහට, දුවලග එක එක ජීවිත ගැන, දුවලා ලොකු මහත් කරලා එක එක විදිහට යන විදිහ දේවල් ගැන, කසාද මැදල යනකොට ඒ දේවල්. මේ ගීතයම තෝරගත්තේ මේ දුවෙක් ඉන්නම ඕන පණයල් දි ළඟ ඉන්න. ඇත්තට මේ කතාව ඇත්ත, ඒ කතාව ඇත්ත කියන්නේ මටත් තේරුණේ. මොකද මේ ඒ කියන්නේ මේ දුවෙක් නැති ගෙදර නිකන් අර මේ හඳක් නැති හසක් වගේ. ඇත්තටම දුවෙක් තමයි අපි කතාවට අපි අහලා තියෙනවා. ඒ කියන්නේ අපි අතීතෙන් අහලා තියෙනවා, අන්තිම මොහොතේ මැරෙන්න වතුර පොදක් කරි දෙන්නේ දුවෙක් කියලා. ඉතින් ඒකත් එක්ක දුවෙක්ගේ වටිනාකම, දුවෙක් ඕන කියන එක මාර විදිහට දැලිච්ච ගීතයක් මේක. මේ ඇත්තට මටත් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්. මටත් ආසයි දුන දුවෙකුට මේ සින්දු අහලා, ඒ කියන්නේ මටත් දුවෙක් නෑනේ කියලා. අර ඒ කියන්නේ ඇත්තටම දුවෙක් ඉන්නවා කියන්නේ මේ ජීවිතේට, ඒ කියන්නේ පුතාලා වගේම දුවේ තාත්තා කෙනෙකුට මම විශ්වාස කරනවා පුතාලට වැඩිය මේ දුවලා ලෙන්ගතු ළඟයි කියලා. ඉතින් ඇත්තට මේ ගීතේ මට මතක් වෙන්නේ ඒ කියන්නේ මේ ඇත්තටම මේ මට දුවෙක් තාම නැති වුණා, මේ සින්දුවත් එක්ක මමත් දුවෙක් මවා ගන්නවා. මම හිතනවා ඒ කියන්නේ දුවලා ඉන්න හැම, ඒ කියන්නේ තාත්තා කෙනෙකුටම සහ දුවලා ආසාවෙන් ඉන්න හැම තාත්තා කෙනෙකුට මේ ගීතය දැනෙනවා කියලා. මේ ගීතේ ඒ කියන්නේ මාරම තැනකට වැදිනවා. මේ ගීතේ වචන ඇහුවන් පස්සේ, මේ ගීතේ වචන තනුව ගායනය නවපාලපුරේ ගීතයක් වුණාට මම විශ්වාස කරනවා මේ ගීතය කවදාවත් මැරෙන්නේ නැති ගීතයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබත් අහන්න මේ ගීතය, ඔබටත් දැනේ. ඔබටත් දුවෙක් ඉන්නව නම් තවත් දැනේ, දුවෙක් හදන් ඉන්නව නම් තවත් දැනේ. ඉතින් මේ ගීතය අහන්න කියලා මම ආරාධනා කරනවා හැමෝටම.
1: අංක නවයා

0: Сията.
1: රැදායයි.
2: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරජක ඩිලාන්කමගේ.
3: අටවිනි ගීතය විදියට මම තෝරගන්නේ අම්මගෙන ගීතයක්. අපි මේ සමාජයේ අම්මගෙන ගීත එක එක විදිහට අහලා තියෙනවා. ඒ කියන්නේ අම්මා අපිව රැකගත්ත විදිය, දුක් මහන්සි වෙලා අපේ ජීවිතේ ගොඩනගපු විදිය. ඒ කියන්නේ අම්මා කියන්නේ, ඒ කියන්නේ හැම දරුවෙකුටම, ඒ කියන්නේ අම්මා කියන්නේ මාර හේවණලක්නේ. ඉතින් මම තෝරගත්තේ මේ ගීතේ, මේ ගීතයත් මෑත කාලේ ආපු ගීතයක්. ඒ කියන්නේ අම්මා කියන චරිතේ, ඒ කියන්නේ වෙනම පැතිකඩක් ගැන කතා කරන ගීතයක්. ගීතය තමයි පොඩ්ඩියේ සාදර බණ්ඩාර තමයි මේ ගීතේ ගායනා කරන අවපරපුරේ ගායකයෙක්. ඉතින් මේ ගීතේ කියවෙන අරුත, මේ ටොපික් එක ගැන මට කතා කරා. ඒ කියන්නේ මේ සින්දුවක් ලියා ගන්න එක්තරා ගාල්ල පැත්තේ තරුණෙක් මේ කතා කරාට පස්සේ, ඊට පස්සේ මේ ඒ පිරිමි ළමයා මං ඇහුවා, ඒ කියන්නේ දැන් අපි ගීතයක් ලියන්න යම් කිසි මුදලක් ගන්නවනේ. මං ඉතින් කිව්වා සාමාන්‍ය කෙනෙකුට කියලා විදිය මගේ මුදල කිව්වා. මගේ මුදල ගුවන් පස්සේ ඒ ළමයා මගෙන් ඇහුවා, අයියේ මට මේක වාරික විදිහට ගෙවන්න බැරිද කියලා. ඒ මුදල වාරික විදියට මට ගෙවන්න බැරිද කියලා මං ඇහුව ඇයි මල්ලි කියලා. කිව්වන් පස්සේ මට කිව්වා, අයියේ මට සල්ලි නැහැ, ලොකුවට එකපාරට සල්ලි නැහැ, මගේ අම්මා ගන්න ජොබ් එකෙන් තමයි يعني මේ සල්ලි හොයාගන්නේ මේ සින්දුවල කියලා. ඊට පස්සේ මමත් කතා කළා, හැබැයි අපි වෘත්තියෙන් ගීත රචකකින් ද අපි ජීවත් වෙන්නේ මේකෙන්, යැපෙන්නේ මේකෙන්. ඉතින් මම කතා කළා, ඒ ළමයා මට කොහොමරි රුපියල් 10000ක මුදලක් ඇඩ්වාන්ස් එකක් වගේ මහරගම KFC එකට ඇවිල්ලා මට දීලා ගියා. දීලා ගිහිල්ලා ඒ වෙලාවේ මං ඒ ළමයට කන්නත් තරම් දීලා මමනේ පොඩි chat එකක් දානකොට මං ඇව මේ විස්තර කතා කරා. මං ඇව මොකද්ද මල්ලි ඔයාගේ අම්මා කරන්නේ මොකද්ද? ඉතින් මං නිකන් කගේ දින්දා විස්තර කතා කරා. කතා කරනකොට මෙයාගේ අම්මා ඇවිල්ලා ගණිකාවක්. මේ අම්මා ගණිකාවක්. මේ අම්මා ඇත්තටම ස්පා එකක වැඩ කරන්නේ. ස්පා එකක වැඩ කරන ඇත්තටම ගණිකාවක්. එයා ඒක දන්නවා. අම්මා ගණිකාවක් කියන්නේ. හැබැයි ඇත්තටම මේ සින්දුව විදිහට නංගී එයයි විතරයි ඉන්නේ. ඒ කියන්නේ නංගී එයයි විතරයි ඉන්නේ. නංගී මෙයයි මෙයයි රැක බලා ගන්න ඒ කියන්නේ ඒ පිරිමි ළමයාගේ එකම හීනය තමයි ගායකයෙක් වෙන එක. ඒ ළමයාගේ එකම ගෝල් එක. එයා කියනවා එයාට ගායකයෙක් වුණොත් විතරයිලු මේ ඔක්කොම ගොඩ දාන්න පුළුවන්. අම්මා ඒ රැකියාවෙන් ගලවගෙන නංගීට උගන්න. නංගී කැම්පස්. එතකොට නංගීට උගන්නගෙන ඔක්කොම කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒ ළමයා දන්නවා ඔක්කොම මේ, ඉගෙන මගේ අම්මා කරන්නේ මේක කරන්නේ ඔක්කොම දන්නවා. හැබැයි ඒ ළමයා මාර විදියට අම්මට ආදරේ, අම්මට ආදරේ ළමේ. මේ ගීතය හද්දි මට මතක් වුණේ ඒ ළමයා. මම දන්නේ නැහැ දැන් මේ වෙනකොට කොහේ ඉන්නවද කියලා. ඒ සින්දුව කරා එතනින් ඒ මාත්‍රක තිබ්බ කන්ටැක්ට් එක ඉවරයි. මම ඊට පස්සේ මට හම්බුන්නේ නැහැ ආයි. මේ ගීතයත් එක්ක මම ජීවත් වෙන්නේ ඇත්තටම මේ ඒ ළමයා මට කියපු කතාව. පොඩ්ඩිය කියන ගීතය අර මේක එකතරක තියෙන කතා හදන උන් සේරම බෝසත්ද. ඇත්තටම මේ පිරිමි ගණිකාවක් ගාවට යන්නේ ඇත්තටම දැන් ඒ කියන්නේ බෝසත් නෑනේ. ඒ කියන්නේ ගැහැණුන්ට කතා හදන්නේ පිරිමිමයි. ඒ කියන්නේ මේ සමාජයේ ඒ කියන්නේ කාන්තාව කියන කෙනාට කතා වැඩිපුරම හදන්නේ ඒ කියන්නේ පිරිමිනේ. හැබැයි ඒකෙනුත් අර අපි කියන්නේ ඒ කියන්නේ විවාහ වෙලා කසාදි දෙදරාගිය කාන්තාවට කතා හදන වැඩි. හැමෝටම මම ආරාධනා කරනවා මේ ගීතය අහන්න කියලා.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක ඩිලාන් කමගේ.
2: මම හත්වෙනි ගීතයේ විදිහට තෝරගත්තේ මේ අපේ නවපාලපුරේ ගායක දුමාර් වර්ණකුල සූර්ය ගායනා කරන මාල ලස්සන ගීතයක්. මේක අපි ඒකෙන් මේ ගීතය හද්දී ඇත්තටම මේ අපි හැමෝම මැරෙනවනේ. ඉතින් මේකේ තියෙන්නේ මා මිහිදන් නුනාම මේ කොඩිවැල් කියයිද තුන් සිත විඳ වේදනා. මං හිතන්නේ අපි හැමෝටම මරණය පොදුයි. ඉතින් මේ ගීතයත් එක්ක ජීවත් වෙද්දි මං හිතන්නේ මේ පිටත් තියෙනවා අපි මිනිස්සුන්ට පුදුම විදිහට උදව් කරනවා ජීවිතේ මුදලින්ද හැම පැත්තෙම මිනිස්සුන්ට උදව් කරනවා. හැබැයි මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට අර කලෙහි ගුණ, ඒ කියන්නේ මනුස්සකම නැතිවල යන යුගයක් මේක. මේ ගීතයේ සම්පූර්ණම තියෙන්නේ ඇත්තටම ඒ වගේ කතා. මොකද ඒ කියන්නේ මැරුණාන් පස්සේ මිනිස්සුන්ගේ ගුණ වයලා වැඩක් නෑ. දැන් අපේ සමාජය ගත්තොත් සම්මාන උළෙලක් තිබ්බත් ඒ කවුරු හරි ගායකයට හරි ඊට පස්සේ රංගන ශිල්පියට හරි මැරුණාන් පස්සේ තමයි ඒව දෙන්නේ. එහෙම වැඩක් නෑ. ඇත්තටම ඒකේ ජීවත් ඉන්න කාලේ තමයි මේ මිනිස්සුත් සතුටු කරන්න ඕන. මේකේ තියෙන්නේ ඇත්තටම ඒ වගේ දේවල් ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු අපි කොච්චර උදව් කරත් අපිට අනිත් පැත්තට ලැබෙන දේවල් ගැන මේ ගීතය මං හිතන්නේ මේ මෑත කාලේ මාර විදිර ජනප්‍රිය ගීතයක්. මං හුවේ YouTube ඔස්සේ මුලින්ම මේ ගීතය හුවේ. ඉතින් මම ආරාධනා කරනවා මේ ගීතය අහන්න කියලා.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරජක දිලාන්කමගේ
2: හයවැනි මිදල තෝරගන්න ශෂිකා නිසංසලා අක්ක ගායනා කරන මහත්තයෝ. මහත්තයෝ කියන්නේ මේක මේ මං හිතන්නේ අවුරුදු 10කට 15කට කලින් මම ඒ කියන්නේ එක්තරා රටක රස්සාවක් කළා. මේ රස්සාවක් කරන කාලේ මේ මම මේ ගීතේ මුලින් ඇහුවේ දැන් අවුරුදු 15ක් විතර. මේක ඇත්තටම මම දන්න මේ ගෑනු ළමයෙක් හිටියා. එයා ඇත්තටම මේ කසාද බැඳ අලුතම එයා ඒ මාස 3කට පස්සේ එයා ඒ කසාදේ හරියන්නේ නැහැ කියලා වෙන කෙනෙක් එක්ක යනවා. බොහොම අඩු වයසේ අවුරුදු 18න් විතර. 18න් විතර ගිහිල්ලා ඉතින් අර කෙනත් එක්ක එයා ජීවත් වෙනවා. ජීවත් වෙද්දී ඇත්තටම මේ කියන්නේ දැන් අරයත් එක්ක පුංචි කාලයදී ජීවත් වුනේ මාස 3යි. ඒ කියන්නේ මුලින් කසාදෙත් එක්ක එයා ජීවත් වුනේ. ජීවත් වෙලා ඉන්නකොට ඇත්තටම මේ පිරිමි කෙනා මෙයාට ආදරෙන් සලකලා කවලා ඔළුව අත ගාලා ඒක මාර විදිහට එයා පිරිමි කෙනා මෙයාට ආදරේ කරා. හැබැයි මේ ගෑවලම යවෙන පොඩ්ඩක් දඟකාර කෙලිලොල් පොඩ්ඩක් අර සෙල්ලම් නිකන් අර කෙලිලොල් පොඩ්ඩක් අර ඒ වගේ මේ පොඩ සංකර ගෑවලම. ඒයි ගෑවලමයට අර ඒකේ ආදරේ ඉච්චර තීරණාට වැඩි යාට ඕන උනේ නිකන් කිරිල්ලියක් වගේ ගිලිලා නිදහසේ පොඩි සංකර විදියට අඳින්න සංකර විදියට කතා බහ කරලා ඒ වගේ අසිරණේ තමයි එයාට ඕන උනේ. ඊට පස්සේ ඒ හින්දා තමයි එයා ඇත්තටම අර වෙන කෙනෙක් එක්ක එයාට මෙයා සෙට් වෙනවා කියලා ඉතල ඉතත් එක ගියා. ගිහිල්ලා ඒ පුද්ගලයා කොහිට කලින් කසාද දෙකක් බැඳපු කෙනෙක්. ඉතින් ගිහිල්ලා අන්තිමට මේ කොහොම හරි මෙයාට ගිහිල්ලා අරයාගේ අර කෙනයා හොයපු ආදරේ ලැබුණේ අරය සැරපරුසයි ගහලා පොලිසි ගානේ යනවා ගහනවා අතපය ඉදිමිලා අන්නේ වගේ ඒ කියන්නේ ජීවිතයක් ගත කරේ. ඒ අතරේ එයා අන්තිමට මිලියුමක් ලියලෙවල තිබ්බා එයාගේ බැඳපු ගෙරාට. එතකොට හැබැයි මෙයා ඩිවෝස් වෙලාවත් නෙමෙයි නිකම්ම අරියත් එක්ක ගිහිල්ලා. ඒ කියන්නේ එක තැනක ලියලෙවල තිබ්බ මේ සින්දුවේ මේ තියෙන මේ මැරෙන්නවත් ළඟට ඉන්න ඉඩක් නැද්ද මට කියන මහත්යෝ නුඹ දන්නව මගේ කඳුලක බල මහත්යෝ නුඹ දන්නව මගේ සුසුමක තිත. ඒ කියන්නේ ඒක සම්පූර්ණම තියෙන්නේ ඒක සැරෙන් වගේ ඔබ කියූ දේ හරි මිහිරි යද මැරෙන්නවත් ළඟට ඉන්න ඉඩක් නැද්ද මට ඔන්න ඒ කියන්නේ මේ වචන ටික මට හරියටම මේ කපෙලන මතක නැහැ. හැබැයි ඔන්න ওই වගේ කතාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ සමාජෙත් ওই වගේ කතාවල් ඕන තරම් මං තීරණ අරගෙන තමන්ගේ ජීවිතේ වරද්දගත්ත කාන්තාවන් සහ පිරිමි ඕන තරම් ඇති. මං හිතන මේ සින්දුවත් මාර විදිය සමාජගත වුණා. ශෂිකක්ක කිව්ව මේ ගීතයත් ඒ කියන්නේ මේක අර එක පාරට ප්‍රසිද්ධ වෙච්ච සින්දුවක් නෙවෙයි. මේක හරි පුදුම විදියට රස විඳින ගීතයක්. මම මගේ 6 වෙනි ගීතයේ විදිහට මේ තෝරගත්තේ මේ ගීතයේ තියෙන මේ එක වස්තු බීජයේ හින්දා මිනිස්සුන්ට දැනෙච්ච හින්දා මමත් ඒක පුදුම විදියට දැනුණා. ඒ කතාවත් එක්ක ඒකම තෝරගත්තේ 6 වෙනි ගීතයේ විදියට.
1: අංක 6

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක ඩිලාන්කමගේ.
2: පස්වෙනි ගීතය විදිහට මම තෝරගත්තේ මේක මගේම ගීතයක්, මම ලියපු ගීතයක්. මම ශේෂයටයි අවුරුදු පහක් විතර ගියාම මට ඔන්න තාත්තගෙන සින්දුවක් ලියන්න. මගේ ඇති ලියන මේ සින්දුව ලියන්න කලින් මම තාත්තගෙන ඇහුවා, අපේ ශිහාන් ගල හිටියව අයිය ලිව්ව චාමර වීරසිංහගේ තාත්තගේ ලස්සන සින්දුවක් තිබ්බ. ඒ සින්දුව අහලා මට හිතුණා මටත් තාත්තගෙන සින්දුවක් ලියන්න ඕන කියලා. මම ලිව්වා හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වල දෙදි සැරෝබේ. ඒ කියන්නේ මේ ගීතයේ ඇත්තරම තියෙන සම්පූර්ණම සියලු මගේ කතාව. ඒ කියන්නේ මේ ගීතයේ සහ ඒ රූප රචනයේ 100%ක් තියෙන මගේ කතාව. මොකද ඒ කියන්නේ මගේ ජීවිතේ, ඒ කියන්නේ තාත්තා කියන චරිතේ පොඩ්ඩක් හරි දරදඩුව, ඒ කියන්නේ මට සැරගෙන ගහන මං ගැන වාත වෙන චරිතයක් තමයි මගේ ජීවිතේ තාත්තා. මේ එතකොට මම මගේ ජීවිතේ ඇතුලේ මම ගොඩක් වෙලාවට මයිගම ඇඹිලිපිටිය පදලංගල කියන පොඩි ගමක්. මේ ඉතින් මම නිකන් අර ඉස්කෝල යන කාලේ එළවල කරන කාලේ නිකන් අපි ගමේ හිටියේ නිකන් රස්තියාදු ගහන ගැන්සිය තමයි මම හිටියේ. ඇත්තටම අපේ තාත්තගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. හැමෝම හිතන් හිටියේ තාත්තලේ පවුලේ ඉන්න හැමෝගෙම නිකන් අර පවුලේ එකම අපතේ මම විදියට තමයි හැමෝම දැක්කේ. මොකද මම ලොකු වෙලා ඉගෙන ගත්තේ නැහැ කිසි දෙයක් නැහැ. කොල්ලොත් එක අස්තිය අදු ගහන ගහ ගන්නවා, සංගීත බලන්න යනවා. ඉතින් ওই වගේ කිසිම නිකන් අර ඒ කියන්නේ මේ අර ගොඩ යාමක් තිබුණ නැත්තේ මගේ ලයිෆ් එකේ විතරයි. ඒ කියන්නේ මේ පරම්පර අම්මගේ පරම්පරාවේ තාත්තගේ පරම්පරාවේ ගොඩ යාමක් තිබුණ නැත්තේ. ඒ කියන්නේ හැමෝම මංගල දුක් වෙනවා. මේ ඉතින් ඔහොම ඉන්නකොට කොහොමද මේ තාත්තත් එක්ක රණ්ඩු වෙලා මම 2009 දී මම කොළඹ එනවා. ඒ කියන්නේ තාත්තත් එක්ක රණ්ඩු වෙලා මම ආයි මං ගෙදරින් නැහැ. මොකද අපේ තාත්තා නිතරම කියනවා මේ ඒ කියන්නේ නිකන් දැන් තාත්තා දෙන්නේ ආදර්ශ. තාත්තා කියන්නේ මෙහෙම කරපන් පුතේ කියලා අවවාද දෙන්නේ. හැබැයි මට ඒවා පේන්නේ පොඩි වෙන විදියකට. මගේ ලයිෆ් එක වෙනස්. පස්සේ කොහොමද 2009 දී මං තාත්තත් එක්ක රණ්ඩු වෙලා මම කොළඹ එනවා. කොළඹ ආපු ඒව තමයි මේ තාම මම නැවතුනේ. මේ තාම ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම දැන් ඊට පස්සේ මං ගෙවල් දොරවල් හදලා දැන් තාත්තා මගේ තාත්තගේ මේ එක ලොකු කලක් තිබ්බේ නෑ. හැබැයි එතනින් ඒ කියන්නේ ඒකේ තියෙනවා අර මියුසික් වීඩියෝ එකේ තියෙනවා මේ මං ඕලෙවල් ලෙවල් වලට පාඩම් කරනකොට අපේ ගෙදර තියෙන පොඩි සෝපය එකක්. ඒ කියන්නේ මේ කවිච්චිය කියලා කියන්නේ අපේ ගෙවල්. ඉතින් කවිච්චිය මේ ඔළුවේ ඉඳන් රෙද්ද පොරවගෙන හාන්සිවිල ඉන්නවා. කවිච්චිය අනිත් පැත්තේ මං පාඩම් කරනවා. තාත්තා මං ඉතින් නැගිටිනවා, තුනට නැගිටිනවා තාත්තා පාඩම් කරන්න. දැන් ටිකක් වෙලා ඉන්නකොට තාත්තා නිින්ද යනවා. මේ නිින්ද කියලා දැන් මට තේරෙනකොට දැන් නිදි කියලා දැන් මට තේරෙනවා. දැන් පෑ භාගයක් විතර පාඩම් කරනවා මට තේරෙනවා නිදි කියලා. මං කරන්නේ ටක් ගාලා ඔරලෝසුව නැගලා ඔරලෝසුවේ මේ කට්ට කරගවනවා. දැන් විලාව කියන්නකො 4යි කියලා මං කොහොම හරි ඕක ටක් ගාලා 5 විතර ගන්නවා. පාඩම් කරන ගාන අඩුවල ආතල් වෙනවා මෙච්චර පාඩම් කරා කියලා මං පෙන්නනවා. පෙන්නන දවසක් ඕක මාට්ටුයි දවසක් මට ඒක හදන්න බෑ. මං ඊට පස්සේ කරන්නේ දැන් තාත්තා ඇඳට ගියන් පස්සේ මං ෂේප් එක ආයි ආවිල අරග හදලා ඔරිජිනල් එක තියනවා. හරි වෙලාව මට දවසක් බලද්දි කොහමාරි දැන් පැය කහමාරක් විතර ඉස්සරහට ඇවිල්ලා දැන් මට අරක හදාගන්න බැරි වෙලා. මේ වීඩියෝ එකේ සම්පූර්ණ තියෙන්නේ තාත්තගේ මගේ වෙච්ච දේවල් කතාවල්. හොඳ මිනිහෙක් කියන් නිතරම මට කිව් ආදර මගේ තාත්තේ. ඉතින් මම ආරාධනා කරන හැමෝටම ඒ කියන්නේ තාත්තා කියන්නේ අපේ ජීවිතේ අම්මා තාත්තා කියන්නේ දිවිවරු වගේ. ඉතින්නට අපි හැමෝම සලකන්න ඕන, ආදරය කරන්න ඕන. ඉතින් මම හැමෝටම ආදරය කරන හැමෝගෙන් පියව තාත්තා වෙනුවෙන් මේ ගීතය අහන්න කියලා.
1: අංක 5
3: හිමාලයට වඩා උසයි සෙනෙහස පපු

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක දිලාන්කමගේ.
2: මගේ හතරවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මවින් පෙරේර මහත්මය ගායනා කරන මේ නගරයේ ඔබ මා මුණ ගැහුණු නගරය කියන ගීතය. මේ නගරය ඇත්තට මගේ නගරය තමයි, මේ මගේ ජීවිතේ නගරය තමයි. ඒ කියන්නේ මුල්ම නගරය මගේ ජීවිතේ ඇඹිලි පිටිය. හැබැයි ඒ වුණාට මගේ හැදුණු වැඩුණු නගරේ ඇඹිලි පිටිය වුණාට මගේ නගරේ මහරගම. මහරගම කියන නගරයත් එක්ක තමයි මගේ ජීවිතේ ඇවිල්ලා. ඒ කියන්නේ මම, ඒ කියන්නේ මගේ ලයිෆ් එක පටන් ගත්ත තැන. මගේ ජීවිතේ මම ඇඹිලි පිටියෙන් කොළඹට ඇවිල්ලා මුලින්ම බස් එකෙන් බයින්නේ මහරගම. මුලින්ම ගෑනු ළමයෙක් එක්ක මම ආදරය කරන්න පටන් ගන්න ටවුන් එක මහරගම. ගෙයක් හදන්න ඉඩමක් ගන්න මහරගම. එතකොට මගේ ජීවිතේ හැමදේම බැඳිලා තියෙන ටවුන් එක උපන් නගරයට වැඩිය මහරගම. එතකොට මේකේ ඉස්සර ඇත්තට මේ මම යාළු වෙලා හිටපු ගෑල් ළමයෙක් හිටියා. එයා හිටිය කැලණි කැම්පස් එකේ. ඉතින් අපිට මම කොළඹ ආපු මුල්ම කාලේ මගේ ජීවිතේ, ඒ කියන්නේ ලොකුවටම සල්ලි නැහැ. එතකොට ඒ කියන්නේ එයාට හම්බ වෙන එකෙන් මම ෂෙයා කරගන්නවා, මට හම්බ වෙන එකෙන් එයාට ෂෙයා කරගන්නවා. ඉතින් ඇත්තට අපේ ජීවිතේ මේ ගොඩක් දේවල් එෆේ එකේ කාලයත් එක්ක වෙලා තියලා ගියා. පස්සේ දවසේ මගේ බිරිඳ, ඒ කියන්නේ මගේ වයිෆ් හම්බුණා. ඒ අපි හම්බුනේ මහරගමමයි. මේ ඉතින් ඒක හින්දා මේ නගරය ඔබ මා මුණ ගැහුණු නගරයයි. ඒ කියන්නේ මේ ගීතයේ තියෙන ගොඩාක් දේවල් ගොඩක් තැන්, ඒ කියන්නේ මේ මහරගම මට ඒ කියන්නේ මාර විදිහට දැනෙනවා. මේ ඇත්තටම ඒ කියන්නේ මේ ගීතය ඇත්තටම මේ මගේ ජීවිතේට ගොඩක්ම සමීප ගීතයක්. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ ගීතය අහන්න කියලා, රස විඳින්න කියලා මම ආරාධනා කරනවා.

0: 98.4 මෙගාවාට්ෂයට FM රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගී පද රචක දිලාන් කමගේ.
2: තුන්වෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මේ ක්‍රිෂාන් තිරන්දක මහත්මයා ගායනා කරන අවසන් හුස්ම ගිලිහෙන පතු යම් දිනක කියන ගීතය. මේ ගීතේ මුලින්ම මට අහන්න වන්නේ ඇත්තටම මේ මගේ බිරිඳ. මට දවසක් WhatsApp එකකින් එවනවා මේ සින්දු අහන්න කියලා. මම සාමාන්‍යයෙන් ඉතින් ওই සින්දු ගන්නකොට මම ගොඩාක් කලවල් සින්දු මට අහන්නේ නැහැ. ওই වාහනේ යන වෙලාවට ඇහෙන එකක් තමයි. ඒ අරගෙන සින්දු අහනවා කියලා එකක් නැහැ. අහන්න වෙන්නේ නැහැ. වැඩත් වැඩ රාජකාරීත්වයක්. ඉතින් මට දවසක් ওই WhatsApp එකේ ওই සින්දු වම් පස්සේ මේ වයිෆුත් කාර් එකේ ඉස්සරහ සීට් එක ගනගවන් Bluetooth කනෙක්ට් කරලා කාර් එකේ ওই සින්දු දැම්මා. දැම්මන් පස්සේ ඇත්තටම දෙදා තමයි මම ගීතය ඇහුවේ. මේක ඇත්තරම තියෙන්නේ මේ අපිට ආදරේ සෙනෙහස කියන එක ජීවිතේට ඕන. ඉතින් අපි මොන දේවල් කරත් අපිට කසාද බඳින්න වෙන්නේ එක්කෙනෙක් ජීවිතයක් එක්ක තමයි ජීවිතේ ඉතුරු හරිය ගත කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ කවදා හරි අපි කියන්නේ එක්කෙනෙක් තෝරගන්න ඕන කොතන හරි තැනක. එහෙම තෝරගත්තාන් පස්සේ ජීවිතේ ඒ කියන්නේ S2 පිය වෙනකන් ඒකෙනත් එක්ක ඉන්න ඕන කියන කතාව තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිම වරම් මාහටික් මං වෙන්නේ. ඒ කියන්නේ එයා හැමදිස්සෙම කියන්නේ ඒ කියන්නේ මට කලින් ඒ කියන්නේ එයා හැමදිස්සෙම කියන දේක් තමයි මේ මම මැරෙන්න කලින් එයා මැරෙන්න ඕන මම මැරෙනවා බලන්න.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රියගේ පදරචක ඩිලාන් කමගේ.
2: මගේ දෙවනි ගීතයේ විදිහම තෝරගන්නේ මේකත් අම්මා ගැන ලියවිච්ච ගීතයක්. මේ ගීතය මේ කියන්නේ අම්මගේ වෙනම් පැතිකඩක් ගැන ලියවිච්ච ගීතයක්. මේක ගායනා කරන ජූට් රොගන්ස්. මේකත් මගේ අතින් ලියවිච්ච ගීතයක්. අම්මා කියලා බහ තෝරනා මේ ගීතය ඇත්තටම මේ මට ලියවෙන්නේ මේ කියන්නේ හිමාලයට වඩා උසයි කියලා ලියන ගීතය තාත්තගෙන ගීතේ ලියලා ඒ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා. මම මේ කොහොම හරි ওই ගීතය යන වකවානුවේ මට අපේ මං ගෙදර ගියලා අම්මා කිව්වා අම්මගෙන සින්දුවල් ලියන්න අදහසක් නැද්ද කියලා. මං එතකොට කොහොම හරි මට ඒක ඉතින් මම කිව්වා ඉතින් මේ මට තාම එහෙම හරියට දැන් සින්දු ලියන්නේ මෙලඩි වලටනේ මට තාම අලි මෙලඩියක් ආවෙ නැහැ කියලා මං ඉතින් කොහොම හරි එහෙම මේ වගේ ගියා. ගිහිල්ලා දවසක් මේ මං කසාද බැඳ අලුත මම ඉතින් අම්මට ඉස්සර නිතරම කතා කරනවා. මේ නිතරම අම්මට කතා කරනවා. කොහොම හරි මට දැන් කසාද බැඳන් පස්සේ ඇත්තටම මේ අම්මට කතා කරන්න තියෙන කාලය අඩු වුණා. මට දවසක් මේ කතා කර වෙලාවක් කිව්වා කසාද බැඳේට පුතේ මට තියෙන ආදරේ අඩු කරන්න එපා. ඒ වගේ අම්ම නිකන් පොඩි අමුතු කතාවක් කිව්වා. මේ ඇත්තටම මේ කසාද බැඳලා ඒ කියන්නේ මම මේ අම්මට කතා කර අඩු කරා නෙවෙයි මගේ කාර්ය බහුලත්වයත් එක්ක ඉතින් මම කතා කරන එක අඩු වුණා වෙනකොට. මේක ඇත්තරම තියෙන්නේ මේ ගීතය මේ කසාද බැඳන් පස් කසාද බඳින්න කලින් අම්මත් එක්කම ඉඳලා ඊට පස්සේ මේ අම්මගේ තැනට වයිෆුත් වෙනවා. එතකොට තමන්ගේ අම්මට තියෙන ආදරේ එක තැනකදී දෙකට බෙදෙනවා. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ගීතයේ තියෙන්නේ. මොකද මේ ගීතය මේ මගේ ජීවිතේට

සමීපයි වගේම ඒක මගේ ජීවිතයේම ඇත්ත කතාවක් වගේම මේ ගීතය අහලා මට මේ එක පුදුම විදිහට මිනිස්සු කතා කරලා අඬලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ මේ අම්මලා අඬලා තියෙනවා මේ ජීවිතේ මේ සින්දුව ගහලා. මේ අනිත් එක මේ ගීතේ රඟපාන්නේ නිල්මිණි තෙන්න කොන්නක්කා මේ රඟපාන්නේ. ඒ ගීතේ මං හිතන්නේ මේ මියුසික් වීඩියෝ වලින් මං හිතන්නේ සම්මාන පවා හම්බුණා. ඒ ගීතයට මේ මිනිස්සු මාර විදිහට මේ වැළඳගත්තා. අම්මයි පුතයි අතර ගැටණයක් තියාගන්න එපා. අම්මයි පුතයි වයිෆුයි කියන මේ තුන් දෙනා එක විදිහටම ආදරෙන් ඉන්න ඕනේ හැමදාම. කවදාවත් ඒ කියන්නේ අම්මට වෙනස්කම් කරනවා කියන එකක් මේ සමාජයේ මේක ඇහෙන්න එපා, ඇහෙන්න වෙන්න එපා. ඉතින් තමන්ගේ අම්මටයි තමන්ගේ බිරිඳටයි එකම වගේ ආදරය කරන්න කියලා මේ ගීතය අහන්න කියලා මම හැමෝටම නිවක් කරනවා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගී පද රචක දිලාන් කමගේ.
2: අද සියදෙෆ්එම් එකේ රෑ 10යි ගී 10 වැඩසටහනත් එක්ක එකතු වෙමින් මම ඩිලාන් කමගේ. ඉතින් මම තෝරගත්ත මගේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ගීතය විශාල ගුණදාස කපුගේ ශූරීන් කියන සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලියේ මේ ගීතය ලියලා තියෙන රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. මම දැක්ක රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ ගීතේ ලියපු කතාව කියලා දීපම මම දැක්ක එක්තරා ප්‍රෝග්‍රෑම් එක. මට මේ ගීතයත් එක්ක යන ප්‍රධානම දේ තමයි, ඒ කියන්නේ මගේ ජීවිතයට අදාළ වෙන්නේ මේ ගීතේ. මේ මම දන්න මගේ යාළුවෙක් හිටියා තමිල්. තමිල් කියන්නේ එයාගේ නම විජේ. වැල්ලවත්තේ රෙදි කඩේක තමයි එයා වැඩ කරේ. ඊට පස්සේ එයාත් එක්ක යාළු වෙලා හිටියා, ඒ කියන්නේ තව ගෑනු ළමෙක්. ඒ ගෑනු ළමේ සිංහල ගෑනු ළමෙක්. ඉතින් මේ දෙන්නා යන වැඩ කරනක මම පොඩි ආදරයක් පටන් ගත්තා. මේ දෙන්නට තිබ්බ එකම ප්‍රශ්නේ තමයි මේ ආරය කියන එක මෙයාට තේරෙන්නේ නැහැ, මෙයා කියන එක එයාට තේරෙන්නේ නැහැ. කොහොම හරි ඒ ආදරේ දිගටම ගියා. දිගටම ගිහිල්ලා එක්තරා තැනකදී, ඒ කියන්නේ මේ ආදරේ වෙන් වෙනවා කියන්නේ, ඒ කියන්නේ ඒ විජේ කියන ඒ කෙනා, මේ ඒ ළමයා මේ චක්නවල ටිකක් හොඳ ෆැමිලි එක කෙනෙක්. මේ ගෑල් ළමයා ඇවිල්ලා, ඒ කියන්නේ මාතර පැත්තේ ගෑල් ළමෙක්, කොහොම හරි මේ සම්බන්ධයේ ඒ කියන්නේ ගෙවල් වලින් විරුද්ධ වෙලා ජාති ભેද හින්දා ඔක්කොම නවතිනවා. කොහොම හරි ඊට අවුරුදු ගානකට පස්සේ, ඒ කියන්නේ මට ඒ ගෑල් ළමයා ආම්බේ මුණ ගැහුණා. ආම්බේ මුණ ගැච්ච වෙලාවක, ඒ කියන්නේ මට විස්තර ඇහුවාන් පස්සේ, ආදා දැන් කොහමද නංගි, මොකද වුනේ, දැන් කොහේද ඉන්නේ කින්ද මන් දෙවුවාන් පස්සේ මට එයාගේ විස්තරේ ඔක්කොම කිව්වා. අයියේ මෙහෙමයි මෙහෙම වුණා, මෙහෙමයි මෙහෙමයි, අපි ඒ කියන්නේ ගෙයක් අරන් මෙහෙ හිටියා. ඒ කියන්නේ බලනකොට යාළ ඇත්තම ළමේකුත් ඉන්නවා, දැන් ළමේකුත් ඉන්නවා. හැබැයි ආරය වෙනම බැඳලා මේ වෙනකොට ඉංග්ලන්ඩ් ගිහිල්ලා. ඉතින් මේ ගීතය දකිද්දි මට මතක් වුණේ, ඒ කියන්නේ මොකද මමත් එතන ඒගොල්ලොත් එක වැඩ කරා. එතකොට අර ඒගොල්ලන්ට භාෂාව බැලුව, ඒ ආදරේ බෙදාගත්ත විදිහ මතක් වෙන මේ මතක් වෙන මට මේ ගීතෙන්. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මේ ගීතය අහන්න. අද රෑ 10යි ගී 10යි ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් මම තෝරපු ගීතය මෙච්චරයි. ඉතින් මම හිතන ඔයාලා රසවින්ද කියලා මේ ගීතත් එක්ක ඔයාලගේ ජීවිතයේ අතීතයට ගිහිල්ලා ඔයාලා ජීවිතෙත් ගීතේ බැඳිලාති කියලා. අපි ආයෙත් දවසක මේ වගේ හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න, සුබ රාත්‍රියක්.

0: 11යි විනාඩි 3යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රාත්‍රී 11යි විනාඩි 12යි. රොක් වෙමෝ සියතට. සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
4: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
4: මට පාවයව.
5: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා, කලින් කියන්නේ පැයි.
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
7: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
4: අන්න, හවස දෙකට සතිය දවස් වල.
6: අමුවටයි දශම දෙකෙන් අමුවටයි දශම හතර.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: අත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. 98.2 98.4 දිවයි.

0: රාත්‍රී 11 විනාඩි 50යි. රොක් වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
8: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්නේ කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
9: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: Fiat Crazy Vendezi.
9: සිකුරාද හවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: 98.4 MW.

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

சதகம் சேத. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේ.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ඝන රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා වේවා.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතක ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

0: Money. දෙපහයි විනාඩි 23යි වෙලාව. Good morning Marshi.
1: Good morning Ravishka.
0: කාලගුණේ නම් එන්න එන්න එක එක විදිහට වෙනස් වෙනවා. දැන් ඊයේ දවසේ උදේ පාන්දර බලනකොට හොඳට පහයලා තිබුණා. අපි අස්සන්ට වැඩට ආවා. දැන් අද උදේ වෙනකොට පොඩක් වහිනවා. දැන් වැඩට යන ටිකක් අය තෙමෙනවා. ඉතින් එක එක දේවල් තියෙනවා. ඉතින් දවසින් දවසට වහිනවා, පායනවා. එහෙම තමයි. ඉතින් මේ කාලගුණේ වුණත් ඉතින් වෙනස් වෙනවා එක එක වෙලාවල් වලට.
1: දැන් ඉතින් මේ වෙලාවේ පොඩ්ඩොන්නම් හිතනවා ඇති අප ගෙදරට වෙලා හිටියොත් හොඳයි. අද ටිකක් සීතල දවසක්. අද ඉස්කෝලේ යන්න නැතුව ගෙදරට වෙලා ඉමු. එහෙම හිතුවට ගෙදරින් නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ගෙදරින් කොහොම හරි කරලා ඉස්කෝලේට යවනවානේ. අපි පොඩි කාලෙත් එහෙමනේ නේද රවිෂ්ක?
0: හරියටම හරි. කමක් නැහැ. ගෙදර ඉන්නවා නම් ඔන්න ගෙදර හිටියත් කමක් නැහැ. ඉස්කෝලේ ගියත් කමක් නැහැ. හැබැයි අපි අහනවා ප්‍රශ්න හතර. ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ම වින් කරන්න ඔයාලා chance එක තියෙනවා. මැසේජ් එකක් දාන්න තියෙන 0714 151 151ටනේ.
1: ඔව්. එතකොට අපහු ගෙදරින් පොකට් මනි ඉල්ලලා කරදර කරන්න ඕනේ නැහැ. ඉතින් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා. මේ විදිහටම මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ නම්බර් එකට මැසේජ් එකක් ඉවලා තියෙන 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
0: රයිට්. එහෙනම් මේ සින්දුව අහල ඉවර වෙලා අපි ලෑස්ති. අද දවසේ පල්ලවිනේ තරඟකරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.